0: Money. දැන් ඉතින් අපි YouTube එකෙන් සින්දු ඇහුවට එහෙම නැත්නම් ෆෝන් එකේ නැත්නම් ස්ට්‍රීමින් ප්ලට්ෆෝම්ස් වල සින්දු ඇහුවට ඉස්සර අපිට සින්දු අහන්න පුළුවන්කම තිබ්බේ එක්කෝ කැසට් පටිවල එහෙම නැත්නම් CD වල. කැසට් වලින් සින්දු අහපු කාලේ ඔය කැසට් එක ටිකක් පාවිච්චි කරගෙන යනකොට ඕක එළියට පනිනවා. ඊට පස්සේ පැන්සල් කොටයක් හරි පෑනක් හරි අරගෙන ඕක රිවයින් කරනවා. මේ කැසට් එකක් රිවයින් කරන්න පුළුවන් වුණාට ජීවිතේ හිම රිවයින් කරන්න බෑ. ජීවිතේ මොහොත අපි විඳගත්තේ නැත්නම් ආපහු රිවයින් කර කර ආපස්සට යන්න බෑ. මතක විතරයි ඉතුරු වෙන්නේ. ගුඩ් මෝර්නින්, අපි ලෑස්ති අද පොකට් මනි පටන් ගන්න මේ විදිහට. ආකර්ෂා දිනිති අම්පාරේ ඉඳලා මේ වෙලාවේ සම්බන්ධ වෙනවා පොකට් මනි දිනන්න. ගුඩ් මෝර්නින් පුතා.
1: ගුඩ් මෝර්නින් සර්.
0: අම්පාර සේනානායක ජාතික පාසලේ නේද ඉගෙන ගන්නේ 9 වසරේ?
1: ඔව් සර්.
0: හරි, අපි ලෑස්ති ප්‍රශ්න හතරක් අහන්න. ආකර්ෂ ලෑස්තිද උත්තර දෙන්න?
1: ඔව් සර්.
2: ප්‍රශ්න හතරට ඔයා හරි උත්තර තෝරනකොට ආකර්ෂ අපි ඔයාට දෙනවා රුපියල් 5000ක් පොකට් මනි. මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. කොළඹ තරුණ බෞද්ධ සංගමය ලංකාවේ පිහිටා ඇති පැරණිතම බෞද්ධ සංවිධානයක්. බුදුදහම ප්‍රචාරය කිරීම, සමාජ සේවය, බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම මේ සංගමේ මූලික පරමාර්ථයයි. අපි අහන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටුවීමට පුරෝගාමී වූ පුද්ගලයා කවුද? 1. අනගාරික ධර්මපාලතුමා. 2. DB ජයතිලක මහතා.
2: අංක 1 කියලා තමයි කිව්වේ නේද ආකර්ෂා? හරි උත්තරේ වෙන්න ඕනි අංක 2, DB ජයතිලක මහතා. හරි, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. සෙම් ප්‍රතිශාව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන බෝ වෙන රෝගයක්. නාසයේ සිරවීම, උගුර කැසීම, ඔළුව කැක්කුම මෙහි රෝග ලක්ෂණ වේ. මෙන්න ප්‍රශ්නය. සෙම් ප්‍රතිශාවේ රෝගකාරකයා වන්නේ මේ අතරින් කුමක්ද? 1. දිලීරයකි. 2. වෛරසයකි.
2: ආකර්ෂ, ඔන්න පළ දෙවැනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. ප්‍රශ්න දෙකක් තියෙනවා තව. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ සැකසෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධර්ම සාරති ගුණය විස්තර කරන ග්‍රන්ථය අමාවතුරයි. ගුරුල්ගෝමි පඬිවරයා විසින් අමාවතුර රචනා කරන ලදී. මෙන්න ප්‍රශ්නය. අමාවතුර ග්‍රන්ථය රචනා කරනු ලැබුවේ පොළොන්නරු යුගයේදී. මේ ප්‍රකාශය 1. හරි, 2. වැරදි.
2: ආකර්ෂා, ප්‍රශ්න දෙකකට ඔයා හරි උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 500ක් දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්නවට අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට උත්තරේ හරියට දුන්නොත් ඔයාට පුළුවන් මේ 500 රුපියල් 2500ක් කරගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් පොකට් මනි ගණන 50%කින් අඩු වෙනවා. මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය.
0: ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ සිට 17 වන සියවස දක්වා යුරෝපා පුනරුදය සිදුවිය. පුනරුදය කියන වචනේ සරල අර්ථය නැවත ඉපදීමයි. මෙන්න ප්‍රශ්නය. යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් කිනම් රටක ගත් කතුවරයෙක්ද? 1. ඉතාලිය. 2. එංගලන්තය.
2: අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනි බෝනස් ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා පොකට් මනි ගාන රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා.
0: ආකර්ෂ දිනිතිට පළවෙනි ප්‍රශ්නයට උත්තරේ තෝරගන්න ටිකක් අපහසු වුණත් ඊට පස්සේ තරගයට හොඳින් නවතීර්ණ වෙලා අන්තිමට පොකට් මනි රුපියල් 2500ක් දිනා ගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා එහෙනම් යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ ආකර්ෂ.
1: හා
3: සර්. දනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි ගමයි වසරයි 0711යි 982යි 984ට දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: සමහර සිද්ධි තියෙනවා. පළවෙනියට මොකක් වුණත් දෙවෙනියට මොකක් වුණත් අන්තිමට ලැබෙන්නේ එකම උත්තරේ. හරියට නිකන් අපි පිහිටුඩක් තියාගෙන එක කෙහෙල් කොලයක් උඩට වැට්ටුවොත් පිහිටුඩ කෙහෙල් කොලේ හිල්ලෙනවා. අපි පිහිටුඩ අතේ තියාගෙන ඒක උඩට කෙහෙල් කොලේ වැටුණත් වෙන්නේ එකම දේ තමයි. එනිසා ජීවිතය තීරණ ගන්නකොට හරි කල්පනාවෙන් ජීවිතය ඉස්සරහා ගැන කල්පනා කරනවා හැම වෙලාවෙම. දැන් මේ වෙලාවේ පොඩ්ඩොම ඉස්කෝලේ යවන්න ලෑස්ති කරන දෙමව්පියෝ හැම වෙලාවෙම පොඩ්ඩන්ගේ අනාගතය ගැන තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් අනාගතය ගැන ප්ලෑන් කරන ඔබට අනාගතයේ ලොකු ලොකු වියදම් හම්බ වෙන්න පුළුවන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් මේවට දැම්ම තියා කල් තියා ලෑස්ති වෙන එක තමයි නුවණට හුරුම දෙ. අතේ පොඩි ගාණක් තියෙනවා නම් කතා කරන්න 13.19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ දවස්වල හොඳ පොලියක් ලබා දෙනවා ස්ථාවර තැන්පතුවලට. ඉතින් අතේ තියෙන පුංචි මුදල අරන් ගිහිල්ලා 13.19ට කතා කරලා විස්තර අහලා අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් එහෙම නැත්නම් ඊට වඩා වැඩි කාලයක් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබේ ජීවිතයේ කවදා හරි යුතුකම් වගකීම් සේරම ඉවර කළා සැනසෙලිමත් විශ්‍රාම ජීවිතයක් ගත කරන්න මේ හැම දෙයකටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක නුවණට හොරුයි. මේ දවස්වල ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15%ක පොලියක් දෙනවා 11.84%ක වාර්ෂික සපල පොලිය අනුපාතයකට යටත් වෙලා. විස්තර දැනගන්නත් එක්ක කෝල් එකක් ගන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. වෙලා මතක් කරන්නම් 5:46. අපි ලෑස්ත්‍රීමේ සින්දුවෙන් පස්සේ තවත් පොඩ්ඩෙක් එක්ක කතා කරන්න. පොකට් මනි දිනන විදිහ බලන්න.

0: මගලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
2: සෙනසුරාදා උදේ 8ට
3: මල්ලි කොහොමද මල්ලි?
4: ඔහේ ඉන්නෝයි.
3: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
4: සේරමත් අපි. ඔය පාරවල් වල යද්දී බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
5: ජින්තු පිටියේ මොමෙනෝ ජින්තු
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Mad Money.
1: ඔන්න මාෂි අද දවස්සේ පොකට් මනේ දිනන් අපි එක්ක සම්බන්ධ වෙන දෙවැනි ජයග්‍රාහකයා ඉන්නවා මේ වෙලාවේ සම්බන්ධ වෙලා. ජනිදු, ගුඩ් මෝර්නින්. ප්‍රශ්න හතරක් අපි අහනවා. හරි උත්තර තීරුවත් ඔයාට රුපියල් 5000ක් පොකට් මනින් දිනන්න පුළුවන්. ලෑස්තිද අපි ඔයගේ බාර ගන්න?
2: ඔව්.
3: ජනිදු, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. අතීතේ පටන් අද දක්වා සකපෝරු ආධාරයෙන් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරයි. වර්තමානයේ කෑගල්ල, මාතර, ගම්පහ සහ ගාල් යන දිස්ත්‍රික්ක මැටි කර්මාන්තයට ප්‍රසිද්ධ වේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මැටි භාණ්ඩ තැනීම ගැන සාක්ෂි මුල්වරට හමුවන්නේ කුමන යුගයේද? 1. ප්‍රාගෛතිහාසික යුගයේ, 2. පූර්ව ඓතිහාසික යුගයේ.
3: ජනිදු, හරි උත්තරේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. හරි, කමන්නේ ජනිදු, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. පදාර්ථ යනු යම් ස්කන්ධයක් සහිතව අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නා ඕනෑම ද්‍රව්‍යයක් වේ. ඝන, ද්‍රව, වායු ලෙස පදාර්ථ අවස්ථා තුනකි. අපි අහන්නේ නිශ්චිත පරිමාවක් නැත්තේ කුමන පදාර්ථවලටද? 1. ද්‍රව පදාර්ථ, 2. වායු පදාර්ථ.
3: නිශ්චිත පරිමාවක් නැත්තේ කුමන පදාර්ථවලටද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ වායු පදාර්ථවලට. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා ජනිදු. මේ ප්‍රශ්නෙට උත්තරේ තේරුවොත් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයනුයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. ෆයිස් සංකල්පය ජපානයෙන් හඳුන්වා දුන් ක්‍රමවේදයක්. මෙම ක්‍රමය ජපන් වචන පහකින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. 5S ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ කුමකටද? 1. ඵලදායිතාව වැඩි කරගන්න, 2. කසල කළමනාකරණයට.
3: ජනිදු, තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා රුපියල් 250ක් අතේට දැන් අරගෙන තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. ජනිදු, බෝනස් ප්‍රශ්නට යමුද?
2: තෝරගන්න.
1: මිනිසාගේ ශරීරයට ස්ථිර හැඩයක්, ව්‍යුහයක් සහ ආධාරකයක් ලබා දෙන්නේ අස්ථි පද්ධතියයි. පුද්ගලයෙක්ගේ සම්පූර්ණ දේහබරින් 14%ක් පමණ අස්ථි වලින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132, 2. 206.
3: අන්තිම මොහොතේ හරි උත්තරේ කොහොම හරි දීලා ඔන්න ජනිදු අතේ තිබ්බ රුපියල් 250ක් රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගෙන අද දවසේ රුපියල් 1250ක් පොකට් මනේ දිනා ගන්නවා.
1: ඉතින් ආයෙ දවසක ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරමු ජනිදු. ජය වේවා.
3: ජනිදු, ඒ විදිහට පොකට් මනී දිනද්දි අපි ආයමත් සරයක් නම් එකක් මතක් කරන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක. එවන මැසේජ් එකක් අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දෙන්න.
1: වෙලාව මතක් කරන්න. වෙලාව උදේ 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අද සිට වැසි තත්ත්වයේ වර්ධනයක් අකිල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඩෙංගු මඩින්න වසර දෙකක වැඩසටහනක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Cup Money.
1: විනාඩි 5යි මාෂී දැන් වෙලාව. මේ වෙනකොට ඔන්න පොඩ්ඩ දෙන්නෙක් පොකට් මනි දිනලා ඉවරයි. දැන් අපි මේ පැයේ තව දෙන්නෙක්ට අවස්ථාව දෙනවා. ඔන්න පළවෙනි කෙනා ඉන්නවා මේ පැයේ මුලින්ම පොකට් මනි දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න ලාවන්‍ය. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින් සර්.
1: ලාවන්‍ය කොහෙද ගෙවල්?
2: මම හොමගම.
1: හරි, කොහෙද ඉස්කෝලේ?
2: හොමගම ජනාධිපති.
3: හරි, ලාවන්‍යට තියෙනවා ප්‍රශ්න හතරක්. උත්තර දුන්නොත් එහෙම ඔන්න ඉස්කෝලේ යන්න කලින් අද දවසේ රුපියල් 5000ක් වාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලාවන්‍ය, තප්පර 5ක් ඇතුළත ඔයා හරියට උත්තරේ දෙන්න ඕනි එක ප්‍රශ්නයකට. ඒ වගේම අපි උත්තර දෙකක් දෙනවා. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි මේ ප්‍රශ්නය හැදෙන්නේ. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විශිෂ්ටතම නාට්‍යවේදිකයෙකි. 1956 දී ඔහු වේදිකාගත කළ මනමේ නාට්‍ය සිංහල නාට්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්. මෙන්න ප්‍රශ්නය. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද නාට්‍යයක් නොවන්නේ මින් කුමක්ද? 1. කුවේනි, 2. පබාවති.
3: හරි උත්තරේ වෙන්න ඕනි කුවේනි. හරි, ප්‍රශ්න තව දෙකක් ඉතිරි වෙලා තියෙනවා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: විද්‍යා පාඩමින් තමයි දෙවන ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. විටමින් A ඇස්පෙනීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ සමේ සෞඛ්‍ය පවත්වා ගන්න අත්‍යවශ්‍ය පෝෂකයක්. තදකොළ සහ කහ තැඹිලි පැහැති එළවලු සහ පළතුරු වල විටමින් A බහුලව අඩංගුයි. මෙන්න ප්‍රශ්නය. විටමින් A බහුලව අඩංගු ආහාරයක් වන්නේ මින් කුමක්ද? 1. කැරට්, 2. මාළු.
3: දෙවැනි ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 250ක් ලාවන්‍ය දිනා ගන්නවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පාඩමින් තමයි තුන්වැනි ප්‍රශ්නය ඔන්න සැකසීලා තියෙන්නේ ලාවන්‍ය. මෙන්න ප්‍රශ්නය. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම 1602 වර්ෂයේදී පිහිටුවන ලදී. මේ ආසියාවේ වෙළඳාම් කිරීම සඳහා රජයේ අනුමැතිය ලැබූ බලගතු යුරෝපීය වෙළඳ ආයතනයකි. මෙන්න ප්‍රශ්නය. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හඳුන්වන කෙටි නාමය කුමක්ද? 1. OVC, 2. VOC.
3: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන නිසා ලාවන්‍ය අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හායි.
1: සම්නිවේදනය සඳහා මිනිසුන් භාෂාව භාවිතා කරයි. සෑම රටකම නිල භාෂාවක් ඇති අතර සජීවී භාෂාවන් ගණනාවක් පැවතිය හැකියි. මෙන්න ප්‍රශ්නය. වැඩිම භාෂා ගණනක් භාවිතා වන රට මින් කුමක්ද? 1. පැපුවා නිව්ගිනියාව, 2. ඉන්දියාව.
3: හරි උත්තරේ වෙන්න ඕනි පැපුවා නිව්ගිනියාව. අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. හැබැයි කමක් නෑ, අපි ආයෙම දවසක උත්සාහ කරමු ලාවන්‍ය. ජය වේවා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: Yeah, the pocket money. අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 15යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: Global University Partners 0712 6192 777 777.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: කොහොමද තරහින්?
4: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: සමහරු එන්නේ සද්ද අහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
11: Down South in the morning.
10: Go International Expo 2026.
12: Motor Show,
10: Lifestyle Expo,
12: Construction Expo,
10: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
12: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
10: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
14: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
16: මන්නම් හිතන්නේ නැහැ.
14: දකින හීන පිනන මානියට ලංවද සියල්ල බොඳ

වෙලාව උදැස්සන 6:25ක් වෙලා තියෙනකොට අපි ලෑස්ති වෙලා ඉන්නේ අපේ අවසාන තරඟකාරිනියට. අද දවසේ පොකට් මනී දෙන්න මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කෙනුලි සෙනුල්ලා. ගුඩ් මෝර්නින් කෙනුලි. ප්‍රශ්න 4ක් අරගෙන

0: මම උත්තර දෙන්න ලෑස්තිද? හරියට උත්තර දුන්නොත් අපි රුපියල් 5000ක් දෙනවා. දන්නව නේද? හරි, එහෙනම් තරඟ කරමුනේ. හරි, කෙනුලි මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ගෝගල විද්‍යාව පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. බෙංගාල බොක්ක ඉන්දිය සාගරයට අයත් ලෝකේ විශාලතම මුහුදු බොක්කයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ තායිලන්තය යන රටවලින් එය මායිම් වී ඇත. මෙන්න ප්‍රශ්නය. බෙංගාල බොක්ක පිහිටා ඇත්තේ දකුණු ආසියාවට, එක බටහිරින්, දෙක නැගෙනහිරින්.
0: කෙනුලගේ උත්තරය හරි, රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි කෙනුලි ඔන්න දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. වැපිරීමෙන් දින 3ත් 10ත් ඇතුළත පැලවෙන බීජ ඉක්මනින් පැලවෙන බීජ ලෙස හැඳින්වේ. ගෙවතු වගාවට වගේම කෘෂිකර්මාන්තයටත් මේ බීජ වැදගත් වේ. අපි අහන්නේ මේ අතරින් වඩාත් ඉක්මනින් පැලවෙන බීජ වර්ගය කුමක්ද? 1. මිරිස්, 2. මුම්.
0: දෙවැනි ප්‍රශ්නයටත් ඔන්න හරි උත්තරේ තෝරලා රුපියල් 500ක් පොකට් මනී කෙනුලි දිනා ගන්න. අපිට තියෙන තව ප්‍රශ්න දෙකයි. අපි අමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයෙන් තමයි තුන්වැනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ කෙනුලි. මෙන්න ප්‍රශ්නය. මහාවංශයට අනුව විජය කුමරුගේ ලංකා ගමනය සිංහල ජාතියේ ආරම්භය ලෙස සඳහන් වේ. ඔවුන් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේදී ලංකාවේ තම්බපන්ණි ප්‍රදේශයට ගොඩ බසින ලදී. අපි අහන්නේ විජය කුමරු සමග පැමිණි ජනකොටස හැඳින්වෙන්නේ කුමන නමකින්ද? 1. යක්ෂයන්, 2. ආර්යයන්.
0: කෙනුලි ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 1000ක් අතේ තියෙනවා. වාට පුළුවන් බෝනස් ප්‍රශ්නට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: රුසියානු සාහිත්‍යයේ වැදගත් සංදිස්ථානයක් අම්මා කෘතිය. 1905 රුසියානු විප්ලවය තුළ රචිත මෙම කෘතිය මගින් කම්කරු පන්තියේ දුෂ්කර ජීවන තත්ත්වය ගැන ලොවට සඳහන් කරයි. මෙන්න ප්‍රශ්නය. අම්මා කෘතිය රචනා කළේ කවුද? 1. මැක්සිම් ගෝකි, 2. රවීන්ද්‍රනාත් ටාගෝර්.
0: කෙනුලි සෙනුල්ලයා ප්‍රශ්න හතරටම උත්තර තේරුවා. රුපියල් 5000ක් ඔන්න අද දවසේ පොකට් මනී දිනා ගන්නවා.
1: එනම් කෙනුලි ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනී ගැන කියන්න ඕනේ. මාෂි, දැන් නිවුස් අහන්නත් වෙලාව ලඟ වෙලා තියෙනවානේ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තමයි හැම වෙලාවෙම කෙනෙක්ගේ මූල්‍යමය අත්තිවාරම දාන්න උදව් කරන්න මේ වෙලාවේ අපිට ඉන්න හොඳම යාළුවා. දැන් 13:19 කතා කරොත් ඔබට දැනගන්න පුළුවන් ස්ථාවර තැන්පතුවලට මේ දවස්වල හිතාගන්නවත් බැරි තරම් වැඩි පොලියක් ඉවනවා. ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පුළුවන් Taman ගැතේ තියෙන මුදල් අරන් ගිහිල්ලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්ගේ අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක පොලියක් ලබා ගන්න 11.84% වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔබේ මුදලට වැඩිම වටිනාකමක් දෙන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්නේ. අදම කතා කරලා 13:19 වෙලාවක් වෙන් කරගෙන ගිහිල්ලා ඔබේ අනාගතයත් ස්ථාවර කරගන්න ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. අපි නිවුස් අහලා මමිස් පොකට් මනියද දෙන්නේ කවුද කියලා බලමු. දැන් වෙලාව උදේ 6:30.

0: ගවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අද සිට වැසි තත්ත්වය වර්ධනයක්. අකිල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඩෙංගු මඩින්න වසර දෙකක වැඩසටහනක්. ඉරානය සහ ඕමානය අතර එකඟතා. ක්‍රීඩකින්ගේ බදුගෙන තීන්දුව ලබන 31 වනතා.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117866.
1: දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමෝ සහ බයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද සිට දිවයිනේ නිර්තිතික කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ.
4: 6, 7, 8 සහ 9 දිනවල දිවයිනේ නිර්තිතික කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. චෙසෙන්, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දසපුරා වගේ ඉදිරි දින කීපයේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩි බලපෑමක් පවතිනවා සබරගම පළාත සහ ඒ වගේම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල.
1: මේ අතර වියලි කලාපයට වැසි තත්වයක් නොමැති බව මහවැලි අධිකාරියේ ජලපාලන ලේකම් කාර්යාලය සඳහන් කළා. එහි අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ සමස්ත ජලාශවල ජල ධාරිතාව 56% මට්ටමෙහි පවතින බවයි.
5: දැනට 56% දී සිඳිලා ගිහිල්ලා කිසිම දෙයක් නැහැ. සියලුම ජලාශවල සැලකිය වතුර ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් අපි යලකන්නේ මේ වෙනකොට වතුර නිදහස් කිරීම වෙනවා. නමුත් මේක 50%ට වැඩිය උඩ මට්ටමක තමයි නවතින්නේ. ඉහළ ජලාධාර ප්‍රදේශවල වර්ෂාපතනය ආවට පහළ ජලාධාර ප්‍රදේශයට කියන්නේ වියලි කලාපේ පැත්තට වර්ෂාපතනය ලැබෙන්නේ නැහැ. නමුත් වියලි කලාපේ තියෙන ජලාශවලින් සියලුම ජලාශවලින් ජල සම්පාදන මණ්ඩලයට සහ වාරිමාර්ගට ඇතුළට ලබා දිය හැකි ජල ප්‍රමාණයක් මේ වෙනකොට තිබෙනවා.
1: වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බවයි.
6: වියලි කලාපවල තත්ත්වය තමයි ඊයේ දකින්නට තියෙන්නේ. විශේෂයෙන්ම තෙත් කලාපයේ ආවරණය වන ගාල්ල මාතර දිස්ත්‍රික්ක, බස්නාහිර පළාත, වයඹ පළාත සහ නුවර නුවරඑළිය සහ සබරගම පළාත ආවරණය වන ප්‍රදේශවල තමයි වර්ෂාපතනය ලැබුණු ප්‍රදේශවලට බොහෝ දුරට ඉන්නේ. නිකුත් ප්‍රදේශවල වර්ෂාපතනය වැසි රහිත කාලගුණික තත්ත්වයක් තමයි පෙන්වන්නේ. එහි වැඩිම වර්ෂාපතනය මිලිමීටර 25කට ආසන වර්ෂාපතනයක් තමයි කැරණි ගඟ සහ මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණී ප්‍රදේශවලට ලැබීම පමණයි දක්නට ලැබෙන. අනිකුත් බොහෝ ප්‍රදේශවල මිලිමීටර 10ට වඩා අඩු වර්ෂාපතනයක් තමයි දකින්නට තියෙන්නේ.
1: අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවන විට පුද්ගලයින් 16000කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ආපදාවෙන් පවුල් 4151කට අයත් පුද්ගලයින් 16345 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි. මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 1912කට අයත් පුද්ගලයින් 7280 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉදිරි වසර දෙක තුළ අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
7: අපිට දැන් අවශ්‍යයි සීරෝ ඩෙංගි කැම්පේන් එකක් ඉදිරි වසර දෙක තුළදී සාර්ථක කරගන්න. ඒ මාස 24ම අඛණ්ඩව කටයුතු කරලා ඒක ආරම්භ කරන්නත් ඕන. මේ තත්ත්වය ප්‍රමාණය කන්ට්‍රෝල් කරගත්තට පස්සේ එසා ග්‍රාමවල දහරි වසම් දක්වාම ඒ බ්‍රීඩින් සයිට්ස් දක්වාම මේ පිරිසු කිරීම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන සහ එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ ඔපරේෂන් යුනිට් එක හරහා දීක්ෂණය කරන මොනිටර් කරන එකක් බවට පත් වෙන්නට ඕනේ. ඒක තමයි අංක 1 බවට පත් වෙන්නේ කොහොමටත් මේ වාහකයන් මර්ධනය කරන අඛණ්ඩ වැඩසටහන. ඒතර තමයි අපි ඕල්බෙච්චා ව්‍යාපෘතිය සැප්තම්බර් මාසේ ආරම්භ කළා. වසරකමාරක් තුල සම්පූර්ණ කරන කටයුතු කරන්නේ. ඊටත් අමතරව තමයි ඩෙංගු වැක්සීන් එක හඳුන්වා දෙන උත්සාහ කරන්නේ.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 87000 ඉක්ම වා කියා. ජනවාරි පළමුවරදා සිට ඊයේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 87536ක්. මේ දක්වා කාලය තුල ඩෙංගු මරණ 63ක්ද වාර්තා වුණා. මේ අතර වායු දූෂණය හේතුවෙන් වසරකට පුද්ගලයන් 7000ක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන පවසනවා. එමේ පවස සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
8: වායු දූෂණය කියන එක මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මුළු ලෝකෙම අවුරුද්දකට අකල් මරණ මිලියන 7-8ක් ප්‍රමාණයක් සිද්ධ වෙනවා මේ වායු දූෂණය නිසා. ඒ වගේම ලංකාවේ අකල් මරණ 7000ක් විතර සිද්ධ වෙනවා වායු දූෂණය නිසා. එතකොට වාතය දූෂණය වෙන්නේ වාතයට අහිතකර වායු කොටස්. ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඩයොක්සයිඩ්, ඒ වගේම නොයෙකුත් පිළිකාකාරක වායු වර්ග. සියුම් අංශු වාතයේ වැඩි වුණහම තමයි අපි කියන්නේ වායු දූෂණය ඉහළ යනවා කියලා.
1: මේ අතර ඖෂධ සෙල් 362ක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම් සහ විමර්ශනවලට අදාළව පැවරූ නඩුවලදී රුපියල් 2269500ක දරමුදල් නියම කර තිබෙනවා. රක්ෂිත බඳනාගාර ගත කළ අඛිල විරාජකාරියව සම් කොළඹ රිමාන්ඩ් බඳනාගාරයේ රඳවා තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අතරංගුවටගත් සැකකරු රක්ෂිත බඳනාගාර ගත කළේ ලබන 18 වනදා දක්වායි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම විසින්. සැකකරු 2022 වසරේ ජූලි මස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමාත්‍යගත සහ පරිපාලන ලෙස පත් කර තිබුණා. සැකකරුට චෝදනා එළවුණේ එම කාලයේදී බඳවාගත් නිලධාරීන් 3 දෙනෙකු සිය ඉන්ධන පිරවුම් හලේ සේවය සඳහා යොදාගත් බවටයි. ඉන් ඔහු රජයට රුපියල් 2768836ක අලාභයක් සිදු කර ඇති බවට චෝදනා එල්ලවුණා. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීමෙන් මතුවී ඇති ගැටලුවට දේශීය ආදායම් සංශෝධන පනතින් විසඳුමක් ලබාගත හැකිදැයි පැහැදිලි කරන ලෙස අභ්‍යාචනාධිකරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒත් තමන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසිල්ලා ධනංජය දිසිල්වා, චරිත් අසලංක සහ ක්‍රීඩිකවන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදී. පෙත්සම අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රුහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවරු ලැබුවා. අධිකරණය පෙන්වා දුන්නේ මෑතකදී දේශීය ආදායම් පනතට සිදු කළ සංශෝධනයට අනුව ස්වාධීන සේවා සපයනන් වර්ගීකරණය කර ඇති බවයි. එම වර්ගීකරණය කළ පිරිසට පුද්ගලික අත්තිකාරම් බද්ද අදාළ නොවන බවට දක්වා තිබෙන බවත් අධිකරණය සඳහන් කළා. එම තත්ත්වයටතේ මෙම පෙත්සම්කරුවන්ගේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් ඇද්දැයි විනිසුරු මඩුල්ල විමසීමක් කළේ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාකෙන්. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ අදාළ සංශෝධනය මෙම ගැටලුව නිරාකරණය කිරීමට උපයෝගී කරගත නොහැකි බවයි. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී කටයුතු කරන පුද්ගලයින් බවත් ඔවුන්ට මෙම ප්‍රතිපාදනය අදාළ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. මෙම කරුණට අදාළ ලිඛිත සැලකිරීම නැත්නම් ඒවා සතියක කාලයක් තුළ ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරබලට අදාළ තීන්දුව අගෝස්තු 31 වනදා ප්‍රකාශනපත් කරන බව නිවේදනය කළා. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවයක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වෙමින්. මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳ වගකීම පාර්ශ්ව දෙකක් අතර හුවමාරු කරමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ඒ පිළිබඳ පැවති සභාවක් කල්තැබීමේ විවාදයට එක්වමින්.
9: මහබැංකුවේ අධිපතිතුමා බෝලේ පාස් කරනවා මහවල්ලාගාරයට, මහවල්ලාගාරයේ බෝලේ පාස් කරනවා අධිපතිතුමාට. මේ වංචාවේ මූලික ක්‍රමවේදය වෙලා තිබෙන්නේ ව්‍යාජ ඊමේල් ඩොමේන් භාවිතය. මේ සභාවේ කියවුණා බිම්බෝම්බයක් ගැන. දැන් තියෙන ලොකුම බිම්බෝම්බය තමයි IMF එක කියනවටත් වැඩිය වැඩියෙන් බදු ගහන එක. ලොකුම බිම්බෝම්බය.
1: මුදල් අමාත්‍යංශය විසින් මෙරට ආර්ථිකය සාර්ථකව බෙහෙවා ඇති බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
10: ගරු සභාපතිනි, මානසික රෝගී තත්ත්වයක් තියෙනවා ස්ටේටස් ඇන්සයිටි කියලා. Taman මෙච්චර කාලයක් බුද්ධ විනගෙන හිටපු වරප්‍රසාද අහිමි වුණා. එතකොට ඒක ඇන්සයිටි එකක් වෙලා තියෙනවා. අද මේ ගොඩක් කැටලා තියෙන එක. ලංකාවේ මිනිස්සුනේ මේවා කරන්නේ. දැන් අපේ රටේ වැඩියෙන්ම වැඩ කරපු සාර්ථක ප්‍රතිඵල පෙන්නපු අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය. නැත්තම් ලංකාවට මෙහෙම නෑ. මේ දිත්වයි ඔයිල් ක්‍රයිසිස් එක ආස අපිට මෙහෙම ඉන්න පුළුවන්. එහෙනම් අපි පකිස්තානේ බංග්ලාදේශ වගේ ලයිට් ඕෆ් කරගෙන මුකුත් කරගන්න බැරුව ඉන්නේ.
1: මුදල් අමාත්‍යාංශයට වැරදි තීරණ ගත නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කළේ.
11: ඒ හතර දෙනා අස්කරයක එක්කෙනෙක්ගේ අද අපිත් එක්ක ජීවත් වෙන්නෙත් නැහැ. පව්. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද ඒක කොටසක් නෙමෙයි, අප්පුඩි ගන්න අත් දෙකක් ඕනේ. ඉතින් මහ බැංකුව එක පැත්තකින්, මුදල් අමාත්‍යංශය අනිත් පැත්තේ, මහ බැංකුවේ පිස්සු කෙනින්ද පුළුවන්. නමුත් මුදල් අමාත්‍යංශය කියන්නේ රටේ මුදල් නැමැති කියන්නේ රටේ ජනාධිපති. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අහනවා.
1: පසුගිය රජයන් සමයේදී රාජ්‍ය නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල වූ බවයි අමාත්‍ය සුනිල් හඳුන්නැති සඳහන් කළේ.
9: මේ රටේ බැඳුම් කර වංචාවේ ගනුදෙනු කතා කරන්න මූලාශ්‍රාරු මන්ත්‍රීතුමනි කෝප් කමිටුව කැඳවුවා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට. එයා බස් ගනුදෙනුව සාකච්ඡා කරන්න චමල් රාජපක්ෂ කෝප් එක කැඳවුවා කතානායක නිලනිවාසෙට. එදා ඔබතුමාලා කියලා හොර රහස් සාකච්ඡා කළා ටෙන්ඩර් කමිටි වලට එක ප්‍රධානීන්ට ඇඟිල්ල දික් කරලා බල කරලා කිව්වේ මේක කරපන් කියලා. මේ මනුස්ස ඇටැක් තිබ්බේ. ඒ නිසා මේ දෙකේ වෙනස අපි හොඳට දන්නවා. අපේ රජය මේ රටේ බදු කරන ජනතාවගේ හැම රුපියලකටම වගකීම් රජයක්.
1: ආණ්ඩුව සභාවෙන් ජනතාව ඉදිරියේදී තීරණය කරනු ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසත් සිරිවර්ධන සඳහන් කළේ.
9: ප්‍රජාතන්ත්‍රවාදය 1931 ඉඳලා තිබිච්ච දෙයක් මේ රටේ. ඡන්ද ක්‍රමයේ අවුරුදු 100කට කිට්ටුයි. ඔබ නටණ්ඩ හදන නාඩගමේ කෙලවර මහින්දක් ගෙදර ගියා නම් අනුර ගෙදර යන එක සිම්පල් කියලා ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා ආණ්ඩුවට ඉල්ලා සිටිනවා.
1: සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුවන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ.
12: මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා තිබුණේ මේ ඕස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් කම්පැනියේ. පරිවර්තනීය කාලයකදී තමයි මේ ගැටලුව සිද්ධ වෙන්නේ. ඒතර කුමක් හෝ හේතුවක් නිසා මෙන්න මූලික ගිවිසුමේ තියෙන අංකය වෙනුවට ඊමේල් හැකර් විසින් ඉදිරිපත් කරන ලද අංකය මේ SSI එක හරහා සිස්ටම් එකට ඇතුළත් වෙනවා. ඉතින් ඒක තැම්පත් වුණාට පස්සේ ස්වයංක්‍රීයව TD බැංකුව කියලා මේ ඇමරිකාව හරහා තියෙන්නේ ඒ බැංකුව හරහා තමයි ගිහින් තියෙන්නේ. පරීක්ෂණ වලට සහාය දෙන්න, එහෙම නැතුව ඔබ පරීක්ෂණ කණ්ඩායම් විදියට නිගමන
1: හෝමුස් සමුද්‍ර සන්ධිය ඉතා ඉක්මනින් විවෘත නොවුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අනතුරාගවා තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සතිය තුළම එකඟතාවයකට පැමිණීමේ හැකියාවක් පවතින බවයි. ඉරානය සාකච්ඡා සඳහා ඉල්ලීමක් කර ඇති බවද ට්‍රම්ප් පැවසුවා. එහෙත් ඉරානය දිගින් දිගටම අවධාරණය කළේ තමන් ඇමෙරිකාව සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවයි. මෙවන විට සාකච්ඡා පවත්වනුයේ ඕබානය සමග පමණක් බවද ඉරානය සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට නව මාර්ගයක් සම්බන්ධයෙන් ඕමානය සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි ඉරානය ප්‍රකාශ කළේ. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කළේ එම එකඟතාවය අවසන් අධීරයේ පවතින බවයි. ඕමානය සමග ඇති එකඟතාව පමණක් හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත නෞකා ගමනාගමනය සහතික නොකරන බවද ඔහු අවධාරණය කළා. ඇමෙරිකාව විසින් ඉරාන වරායන් කෙරෙහි පවත්වාගෙන යන නාවික අවහිර කිරීම සහ අනෙකුත් ආරක්ෂක තර්ජන හේතුවෙන් තවදුරටත් ගැටලු පවතින බවයි බගායි පැවසුවේ. මේ අතර ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසිම් ගරිවාබාදී සඳහන් කළේ මෙම නවගමන් මාර්ගය මාස දෙකේ සිට හතර දක්වා කාලයක් සඳහා තාවකාලිකව විවෘතව තැබීමට සැලසුම් කර ඇති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර එකඟතාවයකට පැමිණීමේ 50%ක පමණ අවස්ථාවක් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ අනුමැතියද අවසන් එකඟතාව සඳහා අවශ්‍ය බැවින් සාකච්ඡා තවදුරටත් සංකීර්ණ වී ඇති බව සඳහන්. ඉරානයේ පුවත් සේවා වාර්තා කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ එකඟතාව ප්‍රමාද වීමට ඇමෙරිකාවේ මැදිහත්වීම සහ ජනාධිපති ට්‍රම්ප්ගේ තර්ජන හේතු වී ඇති බවයි. ජලිසරස්තල. අද සිට වැසිතත්වය වර්ධනයක්. අකිල කොළඹ රිමාන් පන්දරාගාරයට. ඩෙංගු මඩින්න වසර දෙකක වැඩසටහනක්. ඉරානය සහ ඕමානය අතර එකඟතා. ක්‍රීඩකයන්ගේ බදු ගැන තීන්දුව ලබන 30ක් වනදා. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යන 12ට. එත ග්‍රන්ථි සිටින්න පැන් පැපොත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: ලංකාවේ හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන මාස්ටර්පීස් ගොඩක අයිතිකාරයා ගුණදාස කපුගේ.
2: ඔහුගේ උපන්දින ගුණ සමරුව වෙනුවෙන් ලස්සන වැඩක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
1: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ කපුගේ මහත්මයාගේම සහෝදරයෙක් වෙන තිලක් කපුගේ.
3: අයියාගේ 81 වෙනි ජන්මදිනයේ අගෝස්තු 4 දිනලා තියෙනවා. එදාට මම කියලා තියෙනවා අයියාගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක් යුගලැවුදෙන කපුගේ ඉතරය මින්නාද. අයියාගේ ජීවිත කතාව එක්කම විද්වතුන් අයියා ගැන ලියපු ලිපි රාශියක් ඇතුළත් වෙනවා. ඒ වගේම එයා කරපු විනීත අයියා ලබන ලද සම්මාන පැසසුම් ඒ ඔක්කොම ඒ කෘතියට ඇතුළත් වෙනවා.
2: කවුද දාට වැඩෙත් එක්ක ඉන්නේ?
3: ප්‍රධාන ආරාධනා මුත්තාවතෙන් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මාචාර්ය සුනිල් තෙලිමෙත්තම සහභාගී වෙනවා. සංවාදයක් තියෙනවා. ඒකට සහභාගී වෙනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්තිඹුල, නුවන් ගම්මන්පිල, රංජිත් තෝපසිංහ කියලා මහත්මයත් ඒකට එකතු වෙනවා. ඒක මෙහෙවන්නේ සමන් අතවුදෙහිටි මහත්මයා.
1: එදාට සිං කරන්නත් ගොඩක් දෙනෙක් ඉනව නේද?
3: කරුණාරත්න දියුල්ගනේ, චන්දන ලියලාච්චි, සුභානි හරිසනි, සමන් ලෙනින්, අමීෂ දසනායක, සිනන සුදේ පන්‍යාරච්චි, ඒ වගේ තවත් ගායිකාවන් රාශියක් සහභාගී වෙනවා. ඒකේ සංගීතය කරන්නේ ඉන්ෆිනිටි ස්ටුඩියෝ.
2: කොතනටද කීයටද අපි යන්න ඕනේ?
3: ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ තියෙන්නේ. දිනය අගෝස්තු 7, වෙලාව සවස 4. තව ආසන ඉතාමත් සුළු පිරිසක් තියෙනවා. එදාට ආවහම එයාට වෙලා සිටින් 4 පිටෙන් ලැබිලා ඒකේ අසුන් ගන්න පුළුවන්.
0: Talk of the town.
1: South Indian cinema fans lage playlist ekata aluthma dancing anthem ekak ekathu vela thiyenawa.
2: E thamai Danushka release wenna thiyena aluthma movie eke Alakalova song ekak.
4: Alakalova asibawa.
1: Danushke birthday ekata surprise ekak widiyata thamai me song ekak release karala thibuna.
2: Theater kathule nagitala dance karanna puluwa festival vibe eke me song ekak produce karala sing karanne Sai Abhyankar.
0: Talk of the town.
5: හද ගැස්මට සියත
6: රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
7: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
8: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
9: මෙවරත් දැනුමෙන්, පෞරුෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501 WhatsApp කරන්න.
7: Siyata Between Lady Miss World Sri Lanka 2026.
9: Title sponsor.
10: Obe samata digurana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Obat sanin didulanna.
11: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්.
13: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී, ආ තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා.
16: සීතා
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ස්මාර්ට් එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
1: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
0: අවන්ස් ටිකෙන් ටික පේ.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB.

0: pocket money.
1: මාෂි අපි දැක්කත් දිනන්න බලාගෙන හිටපු පොඩ්ඩ දිනවන පස්සේ කොච්චර සතුටු වුණාද කියලා. දැන් පොඩ්ඩන්ගේ අවස්ථාව ඉවරයි. ඔන්න අම්මලගේ අවස්ථාව. අදත් පොකට් මනී දෙන්න අපි ලෑස්ති.
2: අද පොකට් මනී අපි දෙනකොට පොකට් මනී දිනන්න ලෑස්ති වෙලා ඉන්නවා අගුණුකොළ පැලැස්සේ නාලනි. Good morning නාලනි.
3: Good morning.
2: නාලනි ප්‍රශ්න 4යි රුපියල් 5000යි ලෑස්ති නේද අපි ඔගේ බාර ගන්න?
3: ඔව් මාෂි.
2: නාලනි මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: නාලනි, ඔය හැමදාම බොන කිරිපිටි වල ඇත්තටම මොනවද තියෙන්නේ කියලා දන්නවද? අපේ පළවෙනි ප්‍රශ්නේ කිරිපිටි ගැන. කිරිපිටි නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1832 දී. ලංකාවට වසරකට බිලියන 60කට වඩා කිරිපිටි ආනයනය කරනවා. මෙන්න ප්‍රශ්නය. කිරිපිටි වල වැඩිපුරම අඩංගු වන්නේ මොනවාද? 1. ලැක්ටෝස් 2. සුක්‍රෝස්.
3: ලැක්ටෝස්.
2: නාලනි පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. ලැක්ටෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලට නාලිනි. ශරීරයේ හා මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සපයනවා ලැක්ටෝස්. අපි යමු නාලනි අපේ දෙවනි ප්‍රශ්නෙට.
1: සාමාන්‍යයෙන් කැරට් 22 රත්තරන් හදද්දී රත්තරන් වලට රිදි, තඹ, සින්ක් වගේ දේවල් පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. ලෝකේ රත්තරන් මිලදී ගන්න ප්‍රසිද්ධ ස්ථාන ලෙස ඩුබායි, හොංකොං, සිංගප්පූරුව සහ ලන්ඩන් හඳුනා ගන්න පුළුවන්. මෑතකදී ලොව විශාලතම රන්නිදිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වුණා. මෙන්න ප්‍රශ්නය. රෝස් ගෝල්ඩ්, එහෙම නැත්නම් රෝස රත්තරන් සෑදීමට මිශ්‍ර කරන ලෝහය වන්නේ 1. තඹ 2. නිකල්.
2: නාලිනි අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තෝමස් අල්වා එඩිසන් නම ඇහිච්ච ගමන් අපිට මතක් වෙන්නේ විදුලි බල්බය. එඩිසන් විදුලි බල්බය, ග්‍රැමෆෝනය, සිනමා කැමරාවාදී නව නිපැයුම් නිර්මාණය කළා. ඔහු පේටන් බලපත්‍ර දහස්සකට වඩා හිමි කර ගත්තා. මෙන්න ප්‍රශ්නය. තෝමස් අල්වා එඩිසන් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක්. 2. ඇමරිකානු ජාතිකයෙක්.
2: නාලිනි ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙන නාලිනි. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගමුද මෙතනින් අතර වෙනවද?
3: ඔව් මාසි තෝරගන්න.
1: නාලිනි, මුහුදෙන් ලැබෙන රසවත් ආහාරයක් විතරක් නෙවෙයි, ඉස්සෝ කියන්නේ පෝෂණයෙන් පිරුණු ආහාරයක්. ඉස්සන් වාණිජ වගාවක් ලෙස ශ්‍රී ලංකාවේ ආරම්භ වෙන්නේ 70 දශකයේ. ඉස්සන් ආහාරයට ගැනීම ශරීරයේ මාංශ පේශි වර්ධනයට සහ නඩත්තුවටත් උපකාරී වේ. මෙන්න ප්‍රශ්නය. ඉස්සන් තුල ඇති හෘදයට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට උපකාරවන පෝෂකයක් වන්නේ 1. ඔමේගා 6. 2. ඔමේගා 3.
2: නාලිනී හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ ඔමේගා 3. අතේ පොකට් මනි රුපියල් 1000ක් තිබ්බා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනි ගාන 50%කින් අඩු වෙලා රුපියල් 500ක් නාලිනී ඔයා පොකට් මනි දිනා ගන්නවා.
1: කමක් නැහැ නාලිනී, හොඳ උත්සාහයක් දුන්නා. අපි ආයෙ දවසක මමීස් පොකට් මනි දිනන්න සම්බන්ධ වෙමු.
2: ජය වේවා නාලිනී.
3: ජය වේවා.
1: මාෂි, ජය පරාජය අතර තියෙන පුංචි වෙනසයි. අපි කියනවා කෙස් ගහක වගේ පරතරය තියෙන්නේ. ජීවිතෙත් එහෙම තමයි. අපි ගන්න තීරණ එක්ක තමයි ජීවිතෙත් දින්නවද එහෙම නැත්නම් දිනන්න හැකියාවක් ලැබෙන්නේ නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔන්න ජීවිතේ දිනන්න බලාගෙන ඉන්න අම්මලා තාත්තලාට හොඳ ආරංචියක් තියෙනවා. දැන් ස්ථාවර තැන්පතුවල පොලිය වැඩිනේ. ඉතින් අනාගතයේ දවසක ඔබේ දරුවට විදේශ රටක අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබලා දෙන්න, ගෙවල් දොරවල් ටිකක් ලොකුවට හදා ගන්න, තව තව ගෙවල් වල ඕන කරන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ලොකු මුදලක් ඕන වෙනවා. ඉතින් දැම්ම ඉඳලා ඒක සැලසුම් කළොත් කරදරයක් නැතුව ඒ කාලෙ වෙද්දි ඒ අදාළ වැඩ කටයුත්ත කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් ඔන්න සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් 15%ක පොලියක් ගෙවනා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතු සඳහා. ඉතින් අවුරුදු 5ක් ඔබේ අතේ තියෙන මුදල FD එකක් විදිහට සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ පටන් ගත්තොත් එහෙම 15%ක පොලියක් ලැබෙනවා 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. අදම කතා කරන්නේ දහතුනයි දහනවයට විස්තර තොරතුරු අහලා ඔබටත් පුළුවන් ස්ථාවර තැන්පතුවක් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනන්ස් එකේ පටන් ගන්න.
2: අපි මේ සතියට දවස් හතරක් පොකට් මනි දීලා ඉවරයි. ඉතින් හෙට තමයි මේ සතියේ අන්තිම දවස. සිකුරාදා දවසෙත් අපි එනවා පොකට් මනි අරගෙන උදේ 5යි කාල වෙනකොට. එවල තියන්න අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එකට. මම ආශි.
1: මන් නිශාන්.

Hi, good morning. අදත්ි ලෑස්ති ජපානයේ සිට සජීවී ඔබත් එක් අපේ ෂෝ එක කරගෙන යන්න. මෙච්චරකල් ජපානි කියලා රටක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියා. දැන් අපි අහන්න ලෑස්ති වෙන්නේ ජපානයේ පම්පෝරිය. හතයි විනාඩි දෙකයි. මේ සින්දුවෙන් පස්සේ අපි වැඩේ ස්ටාර්ට් කරනවා.

0: Japani pampoon ja pappa.
1: මිනිස්සු ඊට පස්සේ ජපානයට වීසා ඉල්ලන එක නැහැ මේ පම්පෝරේ වලට. ආවේ හැගේ.
2: ඊගෙන ඔක ගොඩක්ම දැනෙන්නේ ළඟම මිනිස්සෙක් වෙන රටකට ගිහිල්ලා ඒ රටේ පම්පෝරිය කියන. ඔය හිතන්නේ මගේ තත්ත්වේ? තරන්න බෑ.
1: මං කොහෙලාවත් මේ රටේ පම්පෝරිය වට කිව්වේ නැහනේ. ඇයි වාව නිකන් බොරු කතා පතුරවන්නේ?
2: ඇයි?
1: ඔය අනං ඇත්තටම මේ මේ මේ මේ අබිලින් වගේ වාගේ මේ ඇත්තම වාගේ කියලා අකලපි.
2: දයාවති දයාවති.
1: මුකහරි. දයාවති හොඳයි.
2: ටින්ටින්
1: මේ මං කල්පනා කරේ
2: හරි
1: ඉඳලා හිටලා විවේකයට ආයෝජනය කරන්න ඕනේ දන්නවද ඉඳලා හිටලා බ්‍රේක් එකක් ගන්න වේදම් කරන්න ඕනේ ඉඳලා හිටලා එකට වේදම් කරන්න කමක් නැහැ
2: හරි
1: ඉඳලා හිටලා බ්‍රේක් එකක් ගත්තර කමක් නැහැ සමහර මිනිස්සු මං දන්නවා නොකා නොබි ගොඩ ගහනවා නොකා නොබි දුවනවා හම්බ කරනවා
2: yes
1: නොකානොබි යන්නේ. මූ තේරුමන්නේ. වටනේ ඔය බොරු වැඩවට වේදම් කරන්න කියාගෙන එහෙම දුවන මිනිස්සු එක හැල්ම එක රන් එකේ ඉන්න මිනිස්සු මම දැකලා
2: තියෙනවා.
1: මට මෙහෙ ඇවිල්ලා ඉන්නකොට පොඩි විවේකයක් හම්බෙනවනේ ඇත්තටම.
2: yes.
1: මේ මිනිහ දෙන කල්පනා කරනකොට මට හිතෙන ඉතින් ඔන්න පොතක් අරන් කියවන්න. ගොඩක් නෙමෙයි. එක පිටුවක්. මං කල්පනා කරා මම අද දවසේ පිටුවක් කියවුවා. මං වාට වඩා ඉස්සරහින් ඉන්නවනේ මොකද පිටකවරයක්වත් බලන්න මිනිහෙන්නේ මේ නෝයා
2: නෑනේ
1: හිතන්න පොතක පිටුවක් කියවන්නේ නැති මිනිස්සු මිලියන කීයක් අපේ රටේ ඉන්නවද ලෝකේ ඉන්නවද කියලා නිකන් හිතන්න ඉතින් පිටුවක් දවසකට කියවන මිනිහා මිලියන ගානකට භාග විට බිලියන ගානකට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා වාට හිතෙන්නේ නැද්ද හැබැයි ඒක කරන්න හිතෙන්නේ කොයි වෙලාවටද පොඩි බ්‍රේක් එකක් ආපුවම තමයි
2: හරි
1: පොඩි බ්‍රේක් එකක් ආපුවාම මම ඔයාලට කතාවක් කියන්නම් ලෝක ප්‍රසිද්ධ ගස් කපන මිනිහෙක් හිටියා කැනඩාවේ කැනඩාවේ හරියට ගස් කපන වැඩේ කරනවනේ ඒ මිනිහාගේ දක්ෂකම අහලා තව කම්පැනි එකකින් ඒ මිනිහාව හෙඩ් හන්ට් කරනවා ඒ කියන්නේ හෙඩ් හන්ට් කරන්නේ මොකද ඔළුවට වෙඩි තියනවා
2: නෑ යව ගන්නවා
1: ඔළුවට වෙඩි තියලා යන ඒවා තියෙන්නේ කොහෙද කියලා අපි දන්නවනේ නේද
2: ඒකනේ
1: ඒ මිනිස්යාව ගන්නවා ඒගොල්ලන් කම්පැනිට. ඇවිල්ලා දානවා මේ පරණ කතාවක් කියන්නේ.
2: හරි.
1: පොරවෙන් ගස් කපන කාලේ. අර ඒ කාලෙමනේ අර පොරව ගඟට වැටලා දෙයියෝ ඇවිල්ලා පොරව ඒ කාලෙම වගේ.
2: වර ඉල්ලුවේ වර වර ළඟට කැන්දා.
1: කතා හතක් විතර පටලවා මේ වර වර ළඟට කැන්දා කියන්නේ වෙන එකක්.
2: හරි මම මතකයි කතාව.
1: හරිද? ඉතින් ඒ කාලෙම තමයි අර මිනිස්යාව හිතන ගෙන්නේ පොරවෙන් ගස් කපන්නේ නැහැනේ දැන්. ඉතින් මයි මනුස්සයා මුලදී ගස් බර ගාණක් කැපුවා.
2: හරි.
1: දෙවෙනි දවසෙත් බර ගාණක් කැපුවා.
2: හ්ම්.
1: තුන්වෙනි හතරවෙනි දවසේ නට කපන ගාණ අඩු වුණා.
2: අනේ.
1: සතියක් විතර යනකොට ගහක් දෙකක්වත් කැපෙන්නේ නැහැ වාගේ.
2: හ්ම්.
1: පස්සේ අර කම්පැනි අයිතිකාරයා ගිහිල්ලා බැලුවා මොකද මේ හොඳට කරගෙන ආවනේ.
2: හ්ම්.
1: හොඳට කරන් ආවනේ. මොකද ගස් කපන ගාන අඩුනේ කොහමද අඩුනේ ඔය ඔය හැටියට බැලුවා ගිහිල්ලා මිනිහාගේ පොරව පොරවට මොකක් කරේ වෙලාද කියලා
2: හා
1: පොරව මොට්ට වෙලා පොරව මොට්ට වෙලා ඉතින් අයිතිකාරයා කිව්වා මේ පොරව මොට්ට වෙලානේ ඒකනේ දැන් ඔයා කොච්චර කැපුවත් ගහ කැපෙන්නේ නැත්තේ ඇයි පොරව මොවත් තිබ්බේ නැද්ද නෑ සර් වෙලාවක් තිබ්බේ නෑ සර් දිගටම කැපුවා. ඉතින් ඒ වගේ මේ ඉඳලා හිටලා පොරව මුවක් තියාගන්න වෙලාවක් හොයාගන්න ඕනේ. තියෙනකින් යන්න පුළුවන් දුරක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම පොරව මුවක් තියන්න ඕනේ.
2: හරි.
1: ඉතින් මේ වගේ විවේකයක් කොහේ හරි වැඩාසි හොයාගත්තාම පොරව මුවක් තියාගන්න පුළුවන්. සැකයක් නෑ.
2: නැත්තත්.
1: ඉතින් මම හිතුවා දවසකට ගොඩක් නෙමෙයි. දවසකට පිටුවක් කියවනවා. ඒක තේරුම් ගන්නවා. මට ඔයාට වඩා ඉස්සරහින් හිටියා නැති. ඔය කියවන්න ඕනේ වටට ඉස්සරහින්. නිකන් හිටගෙන හිටියත් ඇති. වටට ඉස්සරහින් හිටියයි මට.
2: මං ඒත් බැලුවයි කියලා.
1: දැන් ඔයා හිතන්න. ඉලොන් මස්ක් කියන්නේ ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරුවෙක්ද? නෑ ඔයා දන්නේ නෑ ඉලොන් මස්ක් කියන්නේ මෙලෝ සංසාරයක්
2: නෑ එහෙම නෙමෙයි
1: ඉලොන් මස්ක් කියන්නේ අභ්‍යවකාශ යාන ඉංජිනේරුවෙක්ද
2: නැහැ
1: සෝනෝ බොයිස් තියෙනවද
2: නෑ
1: ඔහයියෝ ක්ලාස් ආසම්මිරීන
2: තියෙනවා මේ
1: එකක් නේ එතකොට ඉලොන් මස්ක් කියන්නේ සැටලයිට් ඉංජිනේරුවෙක්ද නෑ ඒත් අද ඉලොන් මස්ක් යාගේ සමාගමෙන් රොකට් යවනවා NASA එකත් එක්ක එකතු වෙලා හරි හරියට රොකට් යවනවා මිනිස්සු දහස් ගණක් අභ්‍යවකාශයට ගෙනියන්න උත්සාහ කරනවා දහස් ගණන් සැටලයිට් පෘථුවේ කක්ෂයේ වටේ කැරකෙනවා
2: yes
1: අපිට කනෙක්ෂන් දෙනවා එයා වාහන ඉංජිනේරුවෙක්ද අඩමුතර මේ වාහන නිර්මාණ ශිල්පියෙක්ද
2: නෑනේ
1: නෑ ඒත් එයා ටෙස්ලා සමාගම දාලා ලෝකෙ වෙනස් කරනවා එතනින් පටන් ගත්ත ගැම්ම තමයි අද ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සම්පූර්ණයම ඉලෙක්ට්‍රික් පැත්තට වෙනස් කරන්න හේතු උනායි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් එයාට උපාධියක් තියෙනවා භෞතික විද්‍යාවටයි ආර්ථික විද්‍යාවටයි එච්චරයි මෙයාට කලින් දැනුම එකතු කරගෙන තිබුණාද උපාධි සහතික සම්මාන තිබ්බද ඔය කරන ඉංජිනේරු තාක්ෂණයට ඔය කියන රොකට් තාක්ෂණයට සැටලයිට් තාක්ෂණයට නෑ එයාගෙන් අහනවා ඔයා කොහොමද මේ ඔක්කොම කරේ මං ඉගෙන ගත්තා කොහොමද ඉගෙන ගත්තේ තනියම තනියම ඒ තනියම ඉතින් නමට ඉස්සරහෙන් හරි පිටිපස්සෙන් හරි තියෙන අකුරු වලින් කෙනෙකුට අනාගතය තීරණය කරන්න බෑ මේ ටෝකියෝ වලට එන්න හේතුව මේ බිග් සයිට් එක්සිබිෂන් සෙන්ටර් එකක් කියලා එකක් තියෙනවා ටෝකියෝ සිටි එකේ ඒකේ මේ දවස්වල තියෙනවා වෙල්නස් ෆුඩ් එක්සිබිෂන් කියලා ප්‍රදර්ශනයක්
2: හරි
1: එතනට ලෝකේ පුරාම ඉන්න ජපාන විතරක් නෙමෙයි අනිත් රට රටවල් වල පවා ආහාර නිෂ්පාදකයෝ සහ ඒවට අදාළ කරන යාන්ත්‍රෝපකරණ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කළ වෙළඳපොළට දාන මිනිස්සු ගොඩාක් ඇවිල්ලා
2: හිටියා.
1: ඒව අතරින් ඇවිදගෙන යනකොට මට ලංකාවේ මූණක් හම්බුණා.
2: හා කවුද ඒ?
1: ඔයාලා තියනවා නේද ලංකාවේ තියෙන මේ කැප්සිලෝන් කියලා කම්පැනි එක. ඔය අනෝදා ඩ්‍රින්ක්ස් එහෙම හදලානේ එයා ප්‍රසිද්ධ
2: වුණේ. යස්.
1: මොකක්ද යාගේ නම මේ රංජන් හන්තපොල.
2: හරි.
1: මට ඒ මාත්‍ය හම්බුණා.
2: හා ඕකේ.
1: කතාවට වැටුණා. ලංකාවේ මූණක් දැක්කම හරි ආසයි මේ රටවලට. ඔව්
2: ඔව්.
1: අපි එන කයියක් දාලා කෝපි එකක් එහෙම බොන ගා මං ඇහුවා ඉතින් ඔයා මේ ඔයා ෆුඩ් සයන්ටිස්ට් කෙනෙක් උනේ කොයි කාලෙද කියලා. කියනවා නෑ මං ෆුඩ් සයන්ටිස්ට් කෙනෙක් නෙමෙයි. හ්ම් හ්ම්. මං ගා එතකොට ඔයා කවුද? මොකද්ද ඔයා ඉගෙන ගත්තේ? ක්ෂේත්‍රය. එයා වෘත්තීය වරලත් ප්‍රමාණ සමීක්ෂකෙක්. හ්ම්
2: හ්ම්.
1: ඒ කියන්නේ චාටර්ඩ් ක්වොන්ටිටි සර්වේ කෙනෙක්. ක්වොන්ටිටි සර්වේ කෙනෙක්. ක්වොන්ටිටි සර්වේ කෙනෙක් බීම හදන්නේ මොකද?
2: ඒ කියන්නේ
1: කොහොමද එහෙම
2: කරන්නේ?
1: දැන් මම ඉගෙන ගත්තා. මම කොහොමද? තනියම.
2: Come on.
1: ඉලොන්ට පහක් ගියා, ඉලොන්ට දෙකක් ගියා. හන්තපල මහත්මයාට අවුරුදු පහක් ගිහිලා තියෙනවා ඉගෙන ගන්න. තනියම. ක්වොන්ටිටි සර්වේ කෙනෙක්. අද ආහාර නිෂ්පාදකෙක්. කර්මාන්ත ශාලා අයිතිකාරයෙක්.
2: හරි.
1: මම දැකලා තියෙනවා ටීවී එකේ පීත්තපටි එහෙම කපනවා ඉතු කවුන්ගෙන්.
2: ඕ දැකලා
1: තියෙනවා. පීත්තපටි කපනවා.
2: Yes.
1: ඕ කපනවා කපනවා.
2: ඉතින් බලන්න අපිට බැරිද
1: නේද මොනාරි ගණගත්තද මේ කියපු දේවල් ටික මේ ජපානේ පම්පෝරිය නෙමෙයි කියවන්නේ හොඳේ ඔයාට තියෙන ඊර්ෂියාවනේ ඉතින් මම කියන හැම එකක්ම ජපානේ ගැන කියනවා කියලා තමයි ඔයාට හිතේ
2: නෑ නෑ මේවා හිතට
1: ගන්න දතුත් ඉස්තරා දත් දෙක්කුත් පණුව කාලා
2: නෑ මේ තියෙන දසට
1: පණුව නෙමෙයි නයා ගන්න ඕනේ මන්නේ
2: තනියම ඉගෙන ගන්න ඕනේ
1: තනියම ඉගෙන කොරයි
2: ඇයි ඉලොන් මස්ට පුළුවන් වුණා නම් ඇයි දිස්සමුණ සිංහට බැරි
1: ඉලොන් මස්ට පුළුවන් වුණාට දිස්සමුණ සිංහට පුළුවන් නැහැ

0: මත්ද්‍රව්‍ය උදුරෙන් දරුවන් ගලවා ගන්නේ කොහොමද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: වයස 14-18 අතර කාණ්ඩේ දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා බලධාරීන් සඳහන් කරනවා. මේ තත්ත්වය සමාජයේ වශයෙන් අනාගතයේදී අපේ රටට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඔබට මේ වයසේ දරුවෙක් සිටිනම් ඔහු ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔහුගේ දිනචර්යාවේ ඇති වෙන යම්කිසි වෙනසක්, ඒ වගේම ඔහුගේ අධ්‍යාපන කටයුතු වල සිදුවන යම්කිසි හදිසි කඩාවැටීමක්, ඔහුගේ මානසික තත්ත්වයේ ඇති වෙන හදිසි වෙනස් වීමක්, ඊට අමතරව ඔහුගේ තියෙන ක්‍රියාශීලී බව, ක්‍රීඩාශීලී බව, සමාජශීලී බව අඩුවීම වැනි දයක් ඔබ නිරීක්ෂණය කළොත් ඔබ ඉතා ඉක්මනින් ඒ ගැන ප්‍රතිචාර දැක්විය යුතුයි. මෙවැනි වෙනස්කම් ඇති දරුවෙක් සමහර විට මේ වෙනකොටත් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී තියෙන්න පුළුවන්. ඔබගේ දරුවාගේ එවැනි දෙයක් ඔබ නිරීක්ෂණය කළහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ළඟම තියෙන රෝහල කරා දරුවා රැගෙන යන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.

0: හැත්තහයි අඩයිතුන් සිය තිස්තුනයි හාරසිය හතලිස් හතරෙක් සේතා හදවත් දිනු හිතවත්කම.
1: ඉලිවරි පරක්වෙල ඕඩස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance we help.
3: 1500cc turbo engine එකකින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: සීනිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Eka Eka Hatai Atasi Asuvatai Hayasi Hata Haya
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
8: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
7: Advance ticket එක pay
9: 98.2 98.4

0: ocuparé por él.
1: හයි
0: හයි හයි හයි
2: පදෝ ඔය පැත්ත මොනාද කතා කර කර ඉන්නේ කියලා කියන්නක අපිට.
1: දැන් පොඩි පොඩි දේවල් තින් මිත්‍රයොත් දෙන්නේ තුන් දෙනෙක් එක්කනේ ආවේ තින්.
2: ඒකනේ මෙයා ඔයා
1: අපි තමයි ඔයාගෙන කන්නේ අපි ඔයා ආදූ දෙයට කන්නේ බිත්තර.
2: හරි.
1: අපේ එකයාලෙක් බිත්තර දානවා.
2: ආ ඔකේ.
1: අපිත් එක්කෙනා කෙකර ගානවා අපිත් එක්කෙනා ආන් මේලනවා. මම ඉතින් ඒව හොඳයිද බලලා කනවා.
2: ඔව්. ඔයා කයිය.
1: කයිය කයියනේ මම. කයිතං.
2: හරි හරි.
1: මම කයිසම ඇඳගෙන මම කයිතං.
2: අද ම ආ ඇතුලේ ඉන්නේ නේද? එළියට ගියේ නැද්ද?
1: ආ නේ. ආ තව ටිකකින් එළියට යනවා ඉතින්. අද අද මම හිතුවා ඉන්ඩෝ ෂෝ එකක් කරන්න.
2: ඕකේ.
1: මම වාර කිව්වනේ මේ ජපානේ තියනවා කියලා මේ. ජපානේ රේල්වේ කාණ්ඩුවෙන් විතරක් නෙමෙයිනේ කරන්නේ. පුද්ගලික ආයතන ගණනාවක්.
2: දැන්
1: අපේ තියෙන පුද්ගලික බස් විතරනේ පාරවල් වල ඔය පේනවනේ ඉතින් දෙනටෝ.
2: ඒකනේ.
1: සමහර අයට හරිම වේදනයිනේ. හරි වේදනයි බස් අලුතෙන් ගේනකොට නේද ආණ්ඩුව බස් ගේනකොට.
2: තාවි.
1: අනේ අපිට හරි වේදනයි ආණ්ඩුවෙන් බස් ගේනකොට කියලා අඬන්නේ ඉදිරි ගානවා. කේන්ද්‍රගාන දෙයක් නෑ කම්පිටිෂන් එක තමයි පාරිභෝගිකයට වාසිය ගියන්නේ. ආණ්ඩුවත් තරඟේ ඉන්නවා පෞද්ගලික අංශෙත් තරඟේ ඉන්නවා. ඉතින්
2: එහෙම තමයි රටක් දුන්නේ.
1: හරියට සර්විස් එක දෙන හරියට වැඩේ කරන හරියට පහසුකම් දෙන කෙනාට පාරිභෝගිකයාගේ එහෙම නැත්තම් මගියාගේ කැමැත්ත.
2: යස්.
1: ඉතින් මෙහි ආණ්ඩුවයි පුද්ගලික අංශයි දෙකම එකතු වෙලා බෙදාගෙන තමයි දුම්රිය සේවය
2: දුවන්නේ.
1: එක එක යමටෝ ලයින් කියනවා සේබු ලයින් කියන JR ලයින් එකයි තිය ආණ්ඩුවට. මේ JR සහ අපි දන්න JR පටලෝ ගන්න එපා. ඇත්තරම JR මහත්මයාගේ ජපානෙත් එක්ක තියෙන සම්බන්ධය ගැන කතාව ඔබ දන්නවා. හැබැයි මෙහි තියෙන සියලුම JR අපි JR මහත්මයාත් එක්ක තියෙන සම්බන්ධයක් ඇති එකක් නෙමෙයි.
2: හරි ඕකේ.
1: ආ ජපනිස් රේල්වේ කියන එක තමයි.
2: වලදක් බින්දා නේද?
1: ඔව් ඉතින් පුරුදු නෑනේ. බත් తిව්වහම රොටි වගේ වෙලා
2: එනවා. ඔය ටිකක් රයිස්.
1: පරිප්පු දුවහම කඩල වගේ පේනවා. කරන්න දෙයක් නැහැ. අලුත් කෑමන. ඒ කියන්නේ ජප්ප කර වෙන කෑම කාලා තියෙන අපි මේ.
2: ඒ කියන්නේ හැදුවට පස්සේ තමයි නමක් දාන්නේ කෑමකට. අපි මේකට
1: නෑ එහෙමවත් තමක් දාන්න බෑ අතරම අපි හදන්නේ. කිසිම නමක් සෙට් වෙන්නේ.
2: දැන් ඔහෙ JR කියලා කියන්නේ රේල්වේ සම්බන්ධයෙන් මොකක්ද?
1: ජපනිස් රේල්වේ.
2: ජපනිස් රේල්වේ.
1: ජපනිස් රේල්වේ. ඉතින් ඒ මං වාට කියනගත්තේ. ඉතින් මම මේ ඉන්න තැන මේ ඉන්ඩෝ ෂෝ එකක් නේද කරන්නේ.
2: හරි.
1: මෙතන ඉන්න තැන ඉඳලා මීටර් 10ක් නෑ කෝච්චි පාරට.
2: ආ.
1: ෂෝක් තැන.
2: හරි.
1: අවසර ගිල හිටගෙන ඉන්න.
2: හ්ම්.
1: සාමාන්‍යයෙන් විනාඩි 3න් 3ට වගේ කෝච්චියක් ඒ පැත්තට හෝ මේ පැත්තට යනවා.
2: හ්ම්.
1: විනාඩි 3න් 3ට
2: වගේ. හරි.
1: එක එක පාටේ වයන්නේ. එක එක ආයතන වලට ආйти කෝච්චි තමයි යන්නේ. එක එක ඒවා එක එක හැඩ තියෙනවා.
2: හ්ම්.
1: දැන් මෙහි තියෙනවා හරිය ලස්සන පැත්තක්. චිචිබු කියලා කියන්නේ එකට.
2: හ්ම්.
1: ඉතින් මේ ටෝකියෝ වලින් පටන් ගන්න ලස්සන ට්‍රේන් එකක් තියෙනවා. ඉස්ගෙඩියක් වගේ එකක්. මොකද? හා
2: හා.
1: ලොකු වීදුරුවක් තියෙන නිසා. ලොකු රවුම් බෝලයක් වගේ වීදුරුවක් තියෙන. ඒකට සම්මාන ඉදන් හම්බුණා. මිනිස්සු අර සයිට් සීන් වලට ඕක යනවා.
2: හ්ම්.
1: හරි කලාතුරකින් එකනම් මෙතනින් යන්නේ බලන් ඉන්න ලස්සනයි තින් ඕන තරම් බලාගෙන පැය ගණන් හිටගෙන ඉන්න පුළුවන් එතන.
2: ආ ඕකේ.
1: අනේ එතන දැන් තමයි අද කරන්නේ හිටපු ගමන් වාට සමහරලාට කෝච්චියක් යන සද්දේ උනත් ඇහෙන්න පුළුවන්. ඔයා බය වෙන්න එපා.
2: හ්ම්.
1: ඔය විදිහට ටුටු ටුටු ගාගෙන යන කෝච්චි නෙමෙයි ඔක්කොම ඉලෙක්ට්‍රික් කියලා යන්නේ.
2: හ්ම්.
1: තාම කොහෙද තින් ගල්ලංගුරු යුගයේ ජීවත් වෙන්නේ.
2: බාලගල්ලඟුරු නිකන් නෙමෙයි බාලගල්ලඟුරු
1: ඉන්නේ බාලගල්ලඟුරු කෝච්චියක් නැහැ මෙහි. මේ රයිට්. ඉතින් මේ අම්මිට මිදලා මෙහෙව ඇතියනේ මෙහෙව මං ඉඳන් හිට කියන්නම් ලංකාවේ ඒවා කියන්නකෝ මොනවද කරන්නේ මොකද දැන් ඔහෙ වෙලා තියෙන දැන් මොකද ලොතරැයි ලොතරයි මංආට පස්සේ මං ආට පස්සෙත් ලොතරේ ගන්නවා මිනිස්සු.
2: ලොතරේ
1: අරන් සල්ලි හම්බ වෙලා ජපානේ ඇවිල්ලා එහෙමත් නැද්ද?
2: ඕ එහෙම පොලිටිකක් තියෙනවා ඉන්ස්පයර් වෙලා මිනිස්සු. මොකද දැන් ඒගොල්ලන්ට සම්මානිකුත් හම්බුණානේ අපේ NLB එකට. ඒ ගැනත් අපි පහුගිය දවස්වල කතා කරානේ අරවින්ද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී තමයි අනුශූරතා සම්මානය දිනාගන්නේ NLB. ඒගොල්ලෝ කරන මෙහෙවර වෙනුවෙන් ප්‍රකෝටිපතියෝ බිහි කරනවා රටේ සංවර්ධනයට දායක වෙනවා. මේ දෙකම
1: සරිගතෝ කොසයි මස්තාර් ගතෝ කොසයි.
2: Yes yes ජය වේවා NLB ජය වේවා.
1: ආ ඒත් එකම අරිගතෝ කොසයි මස් කියන එක ඇතුලේ තව ගැලක නෙමෙයි අපේ මේ ආපු යාළුවෙක් ඉන්නවා.
2: හරි.
1: මිනිහාම ජපානයෙන් කොයිලා හරි ඩිපෝට් කරනවා.
2: ඇයි?
1: පිටුවල් කරන්න.
2: ඕ ඕ ඇයි?
1: මිනිහා වෙනම එකක් නේ කියන්නේ. අරිගතේ ගොසයි මස් තේ. මේක තේත් එක්ක තියෙන සම්බන්ධය ලංකාවේ තියෙන තේ ටිකක් ජනප්‍රිය නිසා වෙන්න ඇති. අරිගතේ ගොසයි මස් තේ. ඩප්පු ඉඳ ගන්නවා යාළුවා.
2: හරි එක මොකද්ද?
1: අරිගතේ ගොසයි මස්. අරිගතෝ ගොසයිමස්. සමහර මිනිස්සු නිකන් අය යනින් ගමන් නිකන් යාළුවන්ට නම් අරිගතනේ වගේ නිකන්
2: අරිගතනේ
1: අර තැන්කිය මචං වගේ නිකන් අරිගතනේ වගේ කියාගෙන යනවා. වචන 50ක් විතර මතක තියාගෙන ඉන්නේ හරියද?
2: සෙල්ලම්
1: කරන්න ලෑස්ති වෙන්න එපා. වචන 150ක් දන්නවා නම් භාෂාවක් කතා කරන්න පුළුවන් දන්නවද?
2: සීරියස්ලි?
1: නෑ මම බොරුවට කිව්වේ බැරිත් ඇති.
2: හරි එහෙනම් ඉතින් NLB ලොතරැයි මේ වැඩි වැඩියෙන් ගන්න මොකද දිනන් තියෙන අවස්ථාව.
1: වැඩි වැඩියෙන් අරන් දිනලා කෝටිපති වෙලා ජපානයේ.
2: Yes.
1: ඇවිල්ලා මේ ලස්සන බලන්න.
2: Enjoy කරා.
1: ටෝකියෝ ටවර් එකට යන්න. නයගරා බලන්න. හැම එකට ඔලුව අනන්න එපා නයගරා තියෙන්නේ මෙහෙ නෙමෙයි.
2: ඉතින් කමක් නෑ ඉතින්. ඔයාම කියලා ආමනි වරදි කරනවානේ.
1: ෆූජි යන්න ෆූජි බලන්න. හිරෝෂිමා නාගසාකි යන්න. හොක්කයිඩෝ යන්න.
2: හරි. ඕකේ කුදසයි.
1: සප්පරෝ යන්න.
2: ඕකේ කුදසයි. හා කියලා කියන්නේ මම්මේ.
1: කුදසයි කියන්නේ ප්ලීස් කියන එක. ඕකේ කුදසයි කියන්නේ මොකද්ද මේ? ඉස්සුවක්වත් හදගෙන නෝ.
2: ගිහිලා ජීවිතේ විඳින්න නේ. අපි දන්නේ නැණි
1: කොයි. සල්ලි ටිකක් හොයාගන්න එපා. ඔයාගෙනද වැඩිපුර සල්ලියක් දෙනට බය නැතුව වේදම් කරන්නත් පුළුවන්. ලොතරැයියකින් වැදුනාම ඉතින්
2: බය නැහැ නේද? එක්ස්ට්‍රා බෝනස් එකක් නේ ඒක.
1: සිරාවට. ඒ වගේ සල්ලි හැම වෙලේ තවත් වැඩක් තියෙනවා මේ අර big razor big lighter ගන්නකොට සතිපතා දිනපතා මේ මොකද දැන් දිනුම් ඇදලා ඉවරද වැඩේ ඉවරද අපි දැන් රයිවුල කපන්න ඕනේ නැද්ද?
2: නෑ නෑ තාමත් ඒක ක්‍රියාත්මක වෙනවා. දවස ගානේ ඕගලන්ට මොබයිල් ෆෝන්ස් දිනා ගන්න පුළුවන් සතිය ගානේ ස්කූටර්ස් දිනන්න පුළුවන් පොඩි දෙයයි කරන්න තියෙන්නේ. කොහොමත් අපි big ගන්නවානේ. racer එකක් ගත්තොත් big. ඒකයි බලන්න දෙයක් නෑ. ගත්තට පස්සේ ඒකේ තියෙනවා packaging එකේ S code එකක්. ලයිට් එකක් ගත්තොත් ඒකේ ස්ටිකර් එකේ තියෙනවා S code එකක්. මේක තමයි.
1: S කියලා ගහලා ඒක S code කියලා ගහලා නෑ. S පොඩි ඉරි කෑල්ලක් ගහලා නම්බර් එක දාලා
2: තියෙනවා. අංක ටිකක් තියෙනවා.
1: මේකේ ගොඩක් අය වරද ගන්න එක තමයි කෝඩ් එකේ යවලා දිනුවාම ඇති සල්ලි මොනවද අපිට හම්බ වෙන්නේ දවස ගානේ මොබයිල් ෆෝන් සහ සතිපතා ස්කූටර් හම්බ වෙනවා. ඔබට මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මේක නම් මතක තියාගන්න නැතුව මේ S code එවන්නේ යන්න එපා.
2: හරි.
1: S code එක එවන්නේ රේසර් එකේ අර තියෙන පැකේජින් එකේ කෑල්ලෙන් නම් ඒ කෑල්ල ඔබ ගාව තියෙන්න ඕනේ. ඔබට ස්කූටරේ දෙනවා නම්.
2: හරි.
1: නැත්නම් මොබයිල් ෆෝන් එක දෙනවා නම්. ලයිටර් එකේ S code එකක් නම් එවුවේ ඒ ස්ටිකර් එක ඔබ ගාව තියෙන්න ඕනේ නැත්නම් ලයිටරේ පිටින්ම හරි කමක් නැහැ. ඔබට ඒ ටැග් එක දෙන්න ඒක ප්‍රූෆ් එකක් හැටියට අනිවාර්යෙන් ඉල්ලනවා. නැත්නම් ඕනෙකට උඩ බෙදියා ඔය සුපර් මාකට් අරව මේ හැමතැනම ඇවිදලා ඔය තියෙන ස්කෝට් ටික ගහලා ගහලා SMS ගහලා දාන්න.
2: ඒකනේ.
1: හෙව්වා නම් හරියන්නේ නැහැ මායි පුතා.
2: ඒව හඳේ.
1: හෙව්වට නම් ලෑස්ති වෙන්න ඉපා. ඒලා බික් එකෙන් කියලා දෙන්න අපි නෙමෙයි.
2: එතකොට SMS එක වන්න ඕනේ මෙන්න මේ විදිහට බික් හිස්සනක් කෝඩ් එක දැම්මා. හිස්සනක් තිබා ID නම් එක දැම්මා 2343 2343ට SMS කරන්න.
1: ඉතින් වා කියන්නේ මේක දවසක් අපිට මෙහි සම්බන්ධ වෙන්නත් බැරි වුණානේ. පොඩි තාක්ෂණික ගැටලුවක් ඇවිල්ලා නමුත් ওই පැත්තෙන් නම් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද? මොකද?
2: අපි හච්. මොකද? අපි හච්.
1: අනේ ඉතින් අපිට මොකද කියලා ඔබ හිතන නැති නමුත් අපි ඔබට කියන්නේ data වලට ඔබ රුපියල් 1199කට වඩා අදටත් වේදම් කරනවා නම් මාසෙකට අපිට පැහැදිලිවම ඔබ ගැන කනගාටුයි.
2: අනිවාර්යයෙන්ම
1: අනුකෝච්චයක් යනවා. වඩ හෙන්න.
2: හෙන්න හෙන්න.
1: හෙන්නේ. ප්‍රෙපාරයිනේ මම ඉන්නේ හොඳේ මම. ප්‍රෙපාරයිනේ මම ඉන්නේ.
2: දැන් හිතනකො ලංකාවේ කෝච්චයක් ගියා කියලා එහෙනම් ඉතින් ආය. හොඳට ඇහෙනානේ.
1: හැම රටකටම ඇහෙනවා.
2: Yes.
1: ඉතින් අපි කතා කර කර හිටිය හච් ගැන. මේකේ වැදගත්ම ආරංචිය තමයි අපි ඇප්ස් පාවිච්චි කරනවා, අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඔය ටිකනේ අපි කරන්නේ නේද? අපි ඇප්ස් පාවිච්චි කරනවා, ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඉතින් ඔය දෙකට ඕන කරන සම්පූර්ණ ඩේටා ටික අන්ලිමිටඩ්, සීමාවක් නැතුව ඔබට රුපියල් 1199කට හච් එකේ සිම් එකක් දාලා ගන්න පුළුවන්. නැත්තම් වර්චුවල් සිම් එකක් දාලා ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔබට 1199කට වඩා නිකන් ඒ ටෙලිෆෝන් බිලක් ගෙවන්න තියෙන මොකද්ද, මේ මොකද්ද ඔබට තියෙන ඒ අමාරුව මොකද්ද? ඒක මොන ස්පිරිතාලින්ද හොඳ කරගන්න පුළුවන්?
2: මොකද්ද අසනීපේ කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරලානේ.
1: ඔව්. තාමත් 1199කට වඩා ගෙවනවනම් ඉස්සෙල්ලා බෙහෙත් පොඩ්ඩක් අරගෙන.
2: ප්‍රතිකාර අවශ්‍යයි ඔබට.
1: බෙහෙත් අරගෙන ඊට පස්සේ දවස් දෙකක් ගිහලා හත් කනෙක්ෂන් එකක් දාගන්න.
2: හරිනේ. ඕකේ.
1: 1199 ඇප්ස් 15ක් ආව වෙනවා. ඒ ඇප්ස් 15 ඇතුලේ අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෝ විදිහට පාවිච්චි කරන ඇප්ස් සහ ජපානි මිනිස්සු පාවිච්චි කරන ඇප්ස් ටිකත් ඕක ඇතුලේ. ජපානි මිනිස්සු දන්නවනම් ඔය එනවා ඒකට.
2: යප්.
1: මේ ඩේටා අන්ලිමිටඩ් තියෙනවා. ටිකක් ගණන්. ටිකක් ගණන් එහෙම බලවම අපි ඇත්තටම ගොඩ ගිහිලා තියෙන්නේ හච් කනෙක්ෂන් එක නිසා. දන මිනිස්සු නම් දැන් තරබඩ ගාලා දා ගන්න. මේවා ඇහෙනකොට ඔබට දවසක බිල් 3-4ක් ගෙවාගෙන යනකොට ඇයි අපි මේ ආර 5000 ගානේ මාසෙකට ගෙවන්නේ කියලා හිතනකොට ඔබත් අද නැතත් හෙට නැතත් ඔබත් කොයි වෙලාවක හරි නේද දාගමු ඉතින් හච් කනෙක්ෂන් එකක්වත් කියලා කරයි.
2: ඔව් ඉතින්
1: කරයි.
2: 7:38 දැන්.
0: හද ගැස්මට සියත.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඒ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
6: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
7: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
6: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
11: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
11: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
14: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: කන්නවත් ආවෙ නෑනේ.
17: මට උණ වගේ සේන.
16: ලින් පස් පංගුව බමු.
17: සෑහෙන වෙලාවක් යයිනේ.
16: මොන? ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
18: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
19: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
20: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
21: මොකෝ මේ තරහින්?
22: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
23: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
24: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
25: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
26: දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
27: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
0: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: life එක කටක් පොඩ්ඩක් වැඩි.
25: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: උදේ 7:42 දැන් වෙලාව. අපි LOLC ෆයිනෑන්ස් එක ඔබේ ව්‍යාපාරය ගැන ගොඩාක් මේ දවස්වල කතා කරනවානේ. ව්‍යාපාරයට එන ප්‍රශ්නවලට අපි හොඳ විසඳුම් අරගෙන ඇවිල්ලා තියෙනවා LOLC ෆයිනෑන්ස් එකත් එක්ක. මේ දවස්වල ෆැක්ටරින් සර්විස් එක ගැන කතා කරනවා. ඒකත් ඔබේ ව්‍යාපාරයට හොඳ විසඳුමක් තියෙන ප්‍රශ්නවලට. වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. බජාජ් පල්ස N160 බයික් එක, මේකේ ජාති දෙකක් තියෙනවා. එකක් තමයි N160 එක, අනිත් එක N160 ප්‍රීමියම් එක. ඉතින් මේ දෙකම සමනින් එකක් 1 මිලියන් වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන් කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඔබ දන්නවා හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන හොඳම හොඳ පර්ෆෝමන්ස් තියෙන බයික් එකක් තමයි බජාජ් පල්ස N160 කියලා කියන්නේ. කොකෝ ෆ්‍රයි පොල් තෙල් පාවිච්චි කරාද කියන්නකෝ මට. එක පාරක් පාවිච්චි කරොත් ඔබ දිගටම ගන්න කොකෝ ෆ්‍රයි. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සුන්ට පොඩ්ඩක් පොඩි කාලයක් පුරුදු වෙන්න විතරයි තියෙන. පොඩි කාලයක් නිකන් පොඩි ප්‍රැක්ටිස් එකක් තිබ්බොත් ඒක හොඳයි නම් ඒගොල්ලෝ ඒක කන්ටිනියු කරනවා. ඒ ගුණය තියෙන. හැබැයි අර මොකක් හරි දෙයකින් වෙනස් කරලා තියෙන මිත්‍යා විශ්වාස අයින් කරලා හරි පාත්තකට ගන්න තමයි පොඩ්ඩක් අමාරු. ඉතින් අපි මේ දවස්වල ඒකට තමයි ට්‍රයි කරන්නේ කොකෝ ෆ්‍රයි එකත් එක්ක. අපි පොල් තෙල් ගැන හිතාගෙන ඉන්න විදිය තියෙනවා පොඩි පොඩි ගැටලු ටිකක්. අපි ඒ ටික විසඳගමු. විසඳගෙන හොඳම පොල් තෙල් එක මාකට් එකේ තියෙනවා. අපි ඒක පාවිච්චි කරන්න ගමු. ඒ තමයි කොකෝ ෆ්‍රයි. ඊළඟට අපි කතා කරන්න ඕනි අපේ ප්‍රයිම් ගෲප් එකේ නෙක්ස්ට් ලෙවල් ප්‍රොජෙක්ට් එකක් ගැන. මේ දවස්වල අපි කියනවා ද ප්‍රයිම් කොලම්බෝ ගැන. ඉතින් මේක ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් කොළඹ 7, කොළඹ 8 ඒ ප්‍රදේශවලට සමීපව හොඳ හොඳ ලොකු ලොකු ස්කෝල තියෙනවා, හොස්පිටල්ස් තියෙනවා, ෂොපින් මෝල්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ළඟපාත තියෙන නවීන ගෘහ නිර්මාණ ශිල්පීයට අනුකූලව නිර්මාණය කරලා තියෙන. ඕනි නම් ඔගලන්ට නිදන කාමර දෙක ගන්න පුළුවන්, තුන ගන්න පුළුවන්, මහල් තියෙනවා 39ක්, රුපියල් මිලියන 45 ඉඳන් ගන්න පුළුවන් සුපිරිම තැනක් ගැන තමයි අපි මේ කතා කරන්නේ ද ප්‍රයිම් කොලම්බෝ ගැන. වැඩි විස්තර දැන අපි කන්ටැක්ට් නම්බර් එකක් උදේ පාන්දරම දෙන්නම්. 0.71.0.777.337 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. සහ පැල්වත්ත බට ගැන අද අපි කතා කරනවා. හරිද? පැල්වත්ත බට ඔන X5D ෆෝන් එක ගැනත් මතක් කරන්න ඕනි. මේකෙත් ජාති දෙකක් තියෙනවා. X5D එක තියෙනවා, X5D ක්ලාස් එක තියෙනවා. රුපියල් 60,000ට අඩුවෙන් ෆෝන් එකක් ඔබ හොයනවා නම් X5D ෆෝන් එක ගන්න පුළුවන්. X5D ප්ලස් එක රුපියල් 64,999ට ගන්න පුළුවන්. සිංහයකට යන්න ගෙවන්න ගන්න පුළුවන්, එකපාර සල්ලි ගෙවන්නේ නැහැ. ඊළඟට අපි මේ දවස්වල බයික් X55 හැමෝම කතා කරන, හැමෝම හැරි හැරි බලන, පාරදි දැක්කත් මොකක්ද මේ වාහනේ කියලා හිතන ඒ වාහනේ ගැන තමයි අපි මේ කියන්නේ. යස් ඔබ මේක දැකලා තියෙනවා, ඔබ ආසාවෙන් හැරිලා බලලා තියෙනවා මේ බයික් X55 එක. ඉතින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් තමයි ඔබට බයික් X55 අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තව මොනවාද? ලංකා ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන, ඊට පස්සේ පික්මි ෆ්ලෑෂ් ගැන, නැත්තම් පික්මි ට්‍රක් ගැන අද දවසෙත් අපි කතා කරමු. මේ ඔක්කොමත් එක්ක අපි මේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච ප්‍රශ්න, මේ හැම දෙයක්ම එකතු කරගෙන ඔබේ ව්‍යාපාරයට මොකක් හරි ස්වභාවික අනතුරකින්, නැත්තම් හොර හතුරන්ගෙන්, එහෙමත් නැත්තම් තව තියෙනවනේ එක එක දේවල් නේ, එක එක ප්‍රශ්න තියෙනවනේ හිතපු නැති වෙලාවට එන ඒ ප්‍රශ්න වලින් හානියක් වුණොත්, කරදරයක් වුණොත් ඔබ වැටෙනවනේ. මොකද අපිත් ඉතින් තියෙන ඔක්කොම වියදම් කරලා තමයි බිස්නස් එකක් කරගෙන යන්නේ. මේක රෝල තමයි ගහගෙන යන්නේ. අපි දන්නවා අමාරුයි. පොඩ්ඩක් වාහනයක් අරගෙන ලස්සන්ට ඉතින් හිටියට මොකද බිස්නස් එකක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. හදිසි හරි මේ වගේ ප්‍රශ්නකින් ඔබේ ව්‍යාපාරය වැටුනොත් ඒ වැටිච්ච තැනින් තිබ්බ තැනට ගොඩනගලා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට පුළුවන්කම තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා කියන්නේ ඔබට ගන්න තියෙන හොඳම රක්ෂණාවරණය කියලා කියන්න හේතු ගොඩක් තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි හැම අතින්ම අංක 1. අපි ඒ ගැන විස්තර කියන්නම් අද දවසේදීත්. තව අපි මොනවාද අද මෙගා පවර් ලොටරි එක ගැනත් අපිට විස්තර එවලා තියෙනවා. මෙගා පවර් ලොටරි කියලා කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කෝටියක පවර් සුපිරි තෑග්ග, ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග, සුපිරි මෝටර් රථ ඔබට දිනා ගන්න පුළුවන් ලොතරැයියක් තමයි මෙගා පවර් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සුපිරි තෑගි 3ක් දෙන ලංකාවේ එකම ලොතරැයිය නිසා වැඩියෙන් මෙගා පවර් ලොතරැයිය ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. 7:47 දැන්.
0: හද ගැස්මට සියත ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න.
2: LOLC General Insurance We Help.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
8: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: Big big dinumai bonanza bonanza.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.

0: ඉතාම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: ඇලුමිනියම්නේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
6: මතකද සිංග බිග් බොනන්සා. 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා.
7: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ අගෝස්තු මාසයේ ඔබව පුදුම කරන්න බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය අරගෙන අවිල්ල තියෙන රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් ඔගලන්ට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔබ ඉක්මන් කරන්න ඕනේ, ගිහිලා ගන්න ඕනේ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක. ඒ විතරක් නෙමෙයි, ඔගොල්ලෝ මාසිකව ගෙවනවා නම් රුපියල් 26000 ඉඳලා මාසිකව ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොමත් එක මතක් කරන්න ඕනේ විශේෂම කාරණාව තමයි බජාජ් වීගෝ ඔබ වෙත අරගෙන එන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ආෆ්ටර් සේල් සර්විස් එක කාටවත් සම කරන්න බෑ, ළඟටවත් එන්න බෑ, හරිද? මොකද අලවි නියෝජිතවරු මේ හැම දෙනාම ගත්තොත් නියෝජිත ජාලයේ 10-15කටත් වඩා වැඩියෙන් ඉන්න නිසා හැම වෙලාවෙම ඔබ වෙනුවෙන් කවුරු හරි කෙනෙක් කැප වෙලා ඇප වෙලා ඉන්නවා ඔබේ ගන්න බජාජ් වීගෝ ත්‍රීවිල් එක වෙනුවෙන්. අනිතක තමයි වියදම අඩුයි, ඉතිරිය වැඩි. ඉතින් බජාජ් වීගෝ එකක් ගන්නවා කියලා කියන්නේ හැම ගමනක්ම ඔබට ලාභයි. මොකද ඒ තරමට සල්ලි ඉතුරු කරලා දෙනවා. ටිකක් හොඳ ආයෝජනයක් කියලා කිව්වොත් එක පැත්තකින් හරියටම හරි බජාජ් වීගෝ. ඉතින් මේ දවස්වල ලක්ෂයේ සුපිරි වාසිය තියෙනවා අගෝස්තු මාසේ 1 ඉඳලා 31 වෙනකල්. වැඩි විස්තර කියන්නම්. උදේ කතා කරා නේද අපි H15 ගැන. එන රුපියල් 1199කට තියෙන සුපිරිම පැකේජ් එක, ඇප්ස් 15ක් කවර් කරන සුපිරිම පැකේජ් එක දාගන්න කියලා මතක් කරනවා. ඊළඟට බික් බොනන්සා ගැන මේ දවස්වල අපි කියනවා. දවස ගානේ මොබයිල් ෆෝන්ස්, සතිය ගානේ ඔගලන්ට ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, කාගීල්ස් ෆුඩ් සිටි වැතිනොත් ඔගලන්ට තියෙනවා මේ දවස්වල තෑගි දිනන අවස්ථාවක්. අපි ඒ ගැන කියන්නම්. සහ මෙගා ඩිස්කවුන්ට් තියෙනවා රිවෝඩ් සාමාජිකයන්ට, ඒ ගැනත් මතක් කරන්න ඕනි. අපි සුපර්මෙට් ගැන කතා කරනවානේ. ඔබේ ගෙදර, ඔබේ වහල වෙන්න පුළුවන්, ඔබේ බිත්තිය, ඔබේ ගේට්ටුව, ඒ හැම එකක්ම ඔබට දැන් හරිම ලස්සනට ෆිනිෂ් කරගන්න අවස්ථාව දීලා තියෙනවා සුපර්මෙට් වලින්. ඒගොල්ලන්ගේ ක්ලැඩින් තියෙනවා, රූෆින් තියෙනවා. ඉතින් ඒ ගැනත් වැඩි විස්තර කියන්න ඕනි. මොකද හොඳ හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා ලංකාවේ. අපි ඔය ලෝකේ දකින හොඳ සුපිරි ප්‍රොඩක්ට්ස් තියෙනවා. හැබැයි අපිට තාම මේවා යූස් කරලා සහ මේ ගැන දැනුවත් වීම චුට්ටක් අඩුයි කියලා හිතනවා. දන්නා නම් අපිත් කරනවානේ, එහෙම කියනා නේද? ඕ අපේ මෙහෙ තියෙනවා, අපිත් ඕවා කරනවනේ කියලා අපි හිතනවා නේද? යස්, ඒව මෙහෙ තියෙනවා. සුපර්මෙට්.

0: ඔගල තවම ගිය නැද්ද ඇලුමෙක්සිකේ තියන අර එක්ස්පීරියන්ස් සෙන්ට එකට අර නාරහෙන් පිට පාර නාවල තියන එතන්ට යන්න. එතකොට ඔගලන්ට ගොඩක් මේ ඇලුමිනියම් සම්බන්ධයෙන් හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. අද හෙට ඕනේ නැති වුණත් කවදාහරි දවසක ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට නින්ද කියලා කියන්නේ අපිට ස්වභාව ධර්මයෙන්ම අපිව නිකන් ආයේ නිකන් ඇඟ මුළු ඇඟම රිෆ්‍රෙෂ් කරලා රිපෙයා කරලා එහෙම අපිට ගන්න ලැබුණු අවස්ථාවක්. මේක ලොකු වාසනාවක්. හොඳට නිින්ද යනවා කියලා කියන්නේ හොඳ ලොකු වාසනාවක්. හරි හොඳ ලොකු. හරි කොහොමනත් ඉතින් ඒ නිින්ද හරියට ඔබට නිින්ද යන්නේ නැත්නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒකට ඔබ විසඳුම් හොයනවා නම් එහෙම හොයන කෙනෙක් නම් අපි ඔබට මතක් කරනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට යන්න කියලා. මොකද එතන තියෙන්නේ නිකම්ම නිකම් මැට්‍රස් නෙමෙයි. එතන තියෙන්නේ නිින්ද ඔබට දෙන මැට්‍රස්. හරිද? ඒවට අපි කියන්නේ වැලන්ටිනෝ ඉටලි කියලා. දැන් වෙලාව පත්‍රේ බලන්න. හතයි විනාඩි 56යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්.
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: හලෝ සුබ උදෑසනක් හසා.
8: සුබ උදෑසනක් ආශ්චර්ය.
0: යස්.
8: අපි අදත් පත්‍ර බලන්න මේ ලෑස්ති වෙන්නේ. මම මතක් කරලා ඉන්නම් ඉස්සෙල්ලම අපේ අනුග්‍රාහක බවතුන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වසර වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය දවන්ත ප්‍රතිලාභයක් පිරිනමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපිත් එක්ක අද දවසේ ඉතරදිලා ඉන්නෝ. අවුරුදු 64ක් තිස්සේ ජනතාව සමග ගොඩනගාගත් විශ්වාසය සමග රුපියල් බිලියන 247ක ලංකාවේ දවන්තම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියන ගමන් රුපියල් බිලියන 275ක දවන්තම වත්කම් සම්භාරයට හිමිකම් කියන ගමන් හැම මාසෙම රුපියල් බිලියනය ඉක්මවා ගිය සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකම් ගෙවීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔබේ රක්ෂණ අවශ්‍යතාවය වෙනුවෙන් හැරෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දෙස ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබ රැක ගන්නවා. රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැන ගැනයි දැන් මේ මතක් කරන්න හදන්නේ. CDB ඔබ වෙනුවෙන් රන් සහනය සූදානම් කරලා තියෙනවා. ඔබ CDB සමග ගනුදෙනු කරන ඕනෑම මොහොතක CDB සමග රන් ගනුදෙනු කරන ඕනෑම මොහොතක ඔබ මේ දිනුම් මැදීමට ඇතුළත් කරගන්නවා. ඔබේ ජල විදුලි දුරකථන බිල්පත් වලට රන් සහනයක් CDB වෙතින් ලැබෙන්නට නියමිතයි. ඉතින් අදම ගොඩවෙන්න ළඟම CDB ශාඛාවට නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න 011 7388 388 CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ස්විස්ටෙක් ගැනයි මේ කියා දෙන්න හදන්නේ. ඔබ කිසියම් ඉදිකිරීම් කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් ඉදිකිරීම් කටයුතුවල ෆිනිෂින් වැඩවලට අවශ්‍ය කරන ටයිල් ඇඩසිව් ටයිල් ග්‍රවුඩ් ස්කිම් කෝට් වෝටර් ප්‍රූෆ් වගේ ඕනෑම ස්විස්ටෙක් නිෂ්පාදනයක් ඔබට විශ්වාසයෙන් මිලදී ගන්න ළඟම ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා වෙත යන්න. ඇත්තටම ස්විස්ටෙක් නිෂ්පාදන විතරක් නෙවෙයි ඔබේ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවයක් තෘප්ත කරගන්න උත්සාහ කරද්දී ඔබට හිතේ කහටක් නැතුව විශ්වාසය තියන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. මොකද ස්විස්ටෙක් ප්‍රතිපත්තිය තමයි පැකට් එකේ ලොකු ඉලක්කම් ගහලා බොරුවට ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා කස්ටමර් රවට්ටන්න ට්‍රයි නොකර ඉන්න එක. ඉතින් ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ හරිමිලට ක්වලිටි බඩු විකුණන කස්ටමර්ට වගේම නැවත කොම්පැනියටත් හරි වෙලාවට බිල් එක සෙටල් කරන දෙපැත්තටම හරියට වග කියන වගකීම් සහගත ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. ඉතින් එතනින් ඔබේ ඕනෑම ඉදිකිරීම් අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් ආශ්චර්ය අපි ලෑස්ති පත්‍ර ටික බලන්න. මං ගන්නවා ඉස්සෙල්ලාම ලංකාදීප පුවත්පත අතට. උසාවියට අපහාස කරලා විමල් ගම්මන්පිල දිලිත් එක්ක හයකට නඩු කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි. පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බව කියන හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් 6 දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනා අධිකරණය හමුවේ නඩු පවරන්න කියලා තමයි මේ තීරණය ඇවිල්ලා තියෙන්නේ. රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් අභියාචනා අධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකරුවන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිවය කියලා තමයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල අදාළ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සහ 15 අතර කාලයේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වෙච්ච සත්‍යග්‍රහය අතරතුරදී මේ නම් සඳහන් කරපු පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බව තමයි අධිකරණයට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් අද හැම පුවත් පතකම මේ ප්‍රවෘත්තියට ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඊට අමතරව නුසුදුසු ඇඳුමෙන් ඇවිත් නොකියාම ගිහින් කර්මාන්ත සංවර්ධන ලොක්කෝ 2 කෝප් කමිටුවෙන් සමාව ගණිති කියලා තියෙනවා. හරිදැති අදුවක් හදංගවිල්ලලු කෝප් එකේ රැස්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමකදී නොමනා ලෙස හැසිරියයි කියන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ 2 දෙනෙක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ සමාව අයද සිටියහ කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මන් දන්නේ කෙනෙක් කමිටුව කැමති වෙලා නැහැ එච්චර ඒගොල්ලෝ ඇඳන් ආපු ඇඳුමට මං හිතන්නේ. ඉතින් කමිටුවට හිත රිදලා වෙන්න ඇති. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉස්සරහට ඒගොල්ලන්ව ගෙනල්ලා සමාව ඉල්ලවලා තියෙනවා කියලා තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. අපි යමු දිවයින පුවත්පතට. ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් 3 ෂෙඩ් එකේ වැඩට ආරන් අකිල රිමාන්ඩ්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වන අකිල විරාජ් කාර්යවසම් මහතා මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් මෙම නියෝගය නිකුත් කළේය. ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා කියලා තමයි කියවෙන්නේ. මේ කතාවේ හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත්ත 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒ අයට පඩිගෙවල තියෙන අය ඊට පස්සේ මේ අය අනුයුක්ත කරලා තියෙන ආයතනවල පැමිණීමේ ලේඛනවල සටහන් වෙලා නැතිය ඔන්නඔහොම කියලා තමයි මේ තොරතුරු ටික එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඉතින් නඩු තීන්දුව කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ වැඩට ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන්නේ නේද? ඒ කියන්නේ ජනාධිපති උපදේශක හැටියට ඉන්න ගමන් ඉතින් එයාගේ ස්ටාෆ් එකට දෙන්න යාට හරියට වැඩක් තිබිලට ඇතුව ඉතින් අපරාධනේ මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ නිකන් නාස්ති වෙනවනේ කියලා ඉතින් මේ මිනිස්සුන්ව ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද? ඉතින් ලස්සන වැඩ වෙලා තියෙනවා. ලස්සන වැඩ එළිදරව් වෙමින් තියෙනවා. අරුණ පත්‍රයට මං ඊළඟට එන්නේ. නිෂ්පාදන අලෙවි ගැටලු තියෙනවා. ගොවි විරෝධය සාධාරණයි, කෘෂිකර්ම ඇමති පිළිගනී කියලා අරුණ අද තමන්ගේ හෙඩ්ලයින් එක හැටියට වාර්තා කරලා තියෙනවා. ගොවින්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ බරපතල ගැටලු පවතින බවත් ගොවි උද්ඝෝෂණ පැනනැගීම සාධාරණ බවත් කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් හා වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුව කියලා තියෙනවා. ගොවීන්ගේ නිෂ්පාදනයේ ප්‍රමාණයන් පහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන බවත්, නිෂ්පාදනය ඉහළ දැමීමට මෙන්ම පිරිවැය අඩු කිරීම සඳහා ලබා දිය හැකි සහන ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළාලු. දේශපාලන හේතුන් නිසා උද්ඝෝෂණ කරන පිරිසක් සිටියද ඔවුන්ට උද්ඝෝෂණ කළ හැකිව තිබෙන්නේ ප්‍රශ්න සහ ගැටලු තිබෙන නිසා බව අමාත්‍යවරයා සඳහන් කරපු බව තමයි මෙතන කියවෙන්නේ. ඉතින් දන්නේ නැහැ ඉතින් අමාත්‍යවරයා මේ ටික මේ විදිහටම මේ ඇංගල් එකෙම කිව්වද දන්නේ මේ තියෙන විදිහට. තව ටික දවසකින් ඇමතිතුමත් ගිහිල්ලා ගොවියොත් එක්ක වීමිල වැඩි කරමු කියලා උද්ඝෝෂණ කරන්න ඉඳ තියනවා වගේ එකක් තමයි දැනෙන්නේ. අපි දන්නෑ ඉතින් ප්‍රවෘත්ති තියෙන්නේ ඒ විදිහට. ගොවි විරෝධය සාධාරණයි කියලා කෘෂිකර්ම ඇමතිවරයා පිළිගත්ත කියලා තමයි හෙඩ්ලයින් එකෙන් කියලා තියෙන්නේ. දිනමින පත්‍රයට අපි එනවා, හිටපු ජනපති රනිල්ගේ උපදේශක අකිල විරාජු රිමාන්ඩ්, කාර්ය මණ්ඩල සේවකයන් පෙට්‍රල් ෂෙඩ් එකක සේවයට යොදවලා ලක්ෂ 27ක් මේකෙන් රජයට පාඩු කළා කියලා තමයි චෝදනාව එල්ල වෙලා තියෙන්නේ. ඊට අමතරව ජනපති අනුර ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක් පැවැත්වුණු බව සඳහන් වෙනවා. මේක අනිත් පුවත්පත්වලත් වාර්තා කරලා තිබුණා. විෂමද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ඉන්දියාවේ සහාය අවශ්‍ය බවත්, කලාපීය තර්ජනයක්ව ඇති නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදීද ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා සමග පැවති හමුවේදී ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉතින් 2022-23 පැවති ආර්ථික අර්බුදයේ හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම දිට්ඨ ආපදා අවස්ථාවේදී ලබා දුන් මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කටයුතුවලදී ලබා දුන් සහයෝගයත්, විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධ තත්ත්වයේ හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට දුන් සහාය පිළිබඳවත් ජනාධිපතිතුමා ඒ වෙලාවේ කෘතවේදීව සිහිපත් කළා කියලා කියනවා. ඉන්දිය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද සාකච්ඡාවට ලක් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් හෙට අනිද්දාට පුළුවන් නැවත සමහර කණ්ඩායම් වලට මොනවාද ඒ සාකච්ඡාවේ කියපු ටික ජනතාවට හෙළි කරනු කියලා පොඩ්ඩක් සද්දෙට කියන්න. නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් අවහිර කරපු බව අද දිනමින වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ වලක්ගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලබන ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ කියලා වාර්තා වෙන්නේ. අපි අවහිර කරපු වෙබ් අඩවි අතර 1xbet.com, betway.com, 22bet.com, melbet.com, unibet, betfair, dafabet, bet365, onewin, stake.com වගේ ජාත්‍යන්තරව ප්‍රචලිත වෙබ් අඩවි රසක් මේ අවහිර කරපු ගොන්නට ඇතුළත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සමහර නම් අපිට මතකයි ලංකාවේ පහුගිය දවස්වල පැවති ටිකක් ලොකු ලොකු ක්‍රීඩා තරගාවලිවල එහෙම
0: කමර්ෂල්
8: ගියා අනුග්‍රාහකයෙක් හැටියට වැඩ කරපු සන්නාම පවා තියෙනවා. ඉතින් ඒවා නීති විරෝධීව පවත්වාගෙන ගිය සූදු වෙබ් අඩවි කියලා තහනම් කරලා කියන්නේ වෙබ් අඩවි වලට ප්‍රවේශය අවහිර කරලා තියෙනවා. ඒවට දැන් පිවිසෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඔයි අද දවසේ පත්‍රවල විස්තර හෙටත් හම්බෙමු.
0: සුබ
8: දවසක්.
1: හතර වටේම පත්‍ර තප්පරේට 100ට.
2: 100ට පත්‍රේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: मनुष्य ഘാതനയേക്കട തെത്കല ദെദനെ കത്തടങ്ങുവട്ട വെടിതപാ പുത്കലേക്കു ഘാതനേ കരീമട തെത്കല സകകരുവേക്കു ഹാ തവത് പുത്കലേക്കു സകപിട അത്തടങ്ങുവട ഗെന തിബനപാ ഈ ബോറല്ല പോലീസിറ്റ ലബുന തുരതുരകട അണുവ സിദുകല വെടലേമകദേ ദെമടകുട പ്രദേശേദി യാത്രപദിയകിൻ പെമിനി നാദുനന പുത്കലേ ദെദനകു വിസേൻ പുത്കലേക്കുട വെടിതപാ ഘാതനേ കരീമട തെത്കരീമ സകകരുവന്റെ രേ ചോദനാപായ පොලිසිය පැවසුවේ අත්තඩංගුවටගත් එක්ස් එකකරුවෙක් සතුව තිබී අයිස් මාත්‍රාව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක්ද පොලිස් බහරයටගත් බවයි. සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 හැවිරි දිවියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. දැන් විදෙස් පුවත. ඕමානයේ කුම්සාර් වෙල්ලට ඔබෙන්වන හෝමෝ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් සිටි ඉන්ධන නෞකාවක කපිතාන්වරයෙකු ඒ බව දැනුම් දී ඇති බවයි එක්සත් රාජධානියේ සමුද්‍රයේ වෙළඳ බෙහෙවු ඒජන්සිය සඳහන් කළේ. එම ආයතනයේ පැවසුවේ නෞකාවේ කාර්යමණ්ඩලය සහ නෞකාව ආරක්ෂිත බවයි. පිපිරීම් වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිනවා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: がとうございますわげおーやせみんへんるわ
1: めわちゃなぱはっきがなげなわちゃなせいやわちゃなはやっきがなげなめかなかへりのねわちゃなはやっきがな
2: はたっいかなかったったまいかなかへり
1: hari hari ithin mata kiyannako aravinda ithin oya japane indan enakota mata monada genne kiyala mata
2: ah dannada mama japaneta paya gahapu dawase indala kalpana kare oka ganamai oka ganamai oka ganamai
1: oh my god
2: aapu wedeyat karagatte ne
1: hari ane ithin monada monada
2: monawada geniyanne monawada gena hita ekeka dewal kiyana ehema geniyanna mehema geniyanna හැම වෙලාවෙම කියන එක දෙයක් තියෙනවා
1: මොකක්ද ඒ
2: මොකුත් ගෙනියන්න එපා මොකුත් ගෙනියන්න එපා මොකුත් ගෙනියන්න මම ඔයාලට කියනවා ඉචිගෝ ඉචි
1: ඉචිගෝ
2: ඉචිගෝ ඉචි කියනවා මම
1: ඉචිගෝ ඉචි කියන්නේ ඉචිගෝ ඉචි
2: ඉචිගෝ ඉචි
1: උනාලි
2: ඉචිගෝ කියන්නේ එක මොහොතක්
1: හරි
2: ඉචි කියලා කියන්නේ එක හමුවීමක් මම ඔයාලට එක හමුවීමක් සහ
1: අයියෝ මට එපා ඉචිගෝ
2: එක මොහොතක් අරගෙන එනවා
1: මට එපා ඉචිගෝ ඉචි
2: මට අතට ඔයාට
1: මට ඕනේ අතට අහුවෙන මොකක් හරි දෙයක්
2: අතට අහු වෙනද? ඉතින් මම එනවානේ මම උඹට අතට අහු වෙනවා.
1: අනේ
2: බරත් කිලෝ දෙකක් විතර වැඩි වෙලා මෙහෙ තියෙනවා කා.
1: අනේ හොඳයි.
2: මේ බත් වලින් හදන රසම රස ස්වීට් එකක් තියෙනවා බත් වලින් හදන එක බෝල බෝල
1: මේවා
2: අයිස්ක්‍රීම් එකක් වගේ.
1: ආ.
2: හැම ගුලියම වගේ තියෙනවා අග්ගල නෙමෙයි.
1: මට අග්ගල කියලා.
2: ඉතින් මං වාඩි ඉචිගෝ ඉචි ගේන්න.
1: පයි පයි ඔකම.
2: මේක 16 වෙනි සියවසේ මෙහි ඉන්නෝනේ ටී මාස්ටර්ස්ලා. දැන් නම් ඉන්නවත් දන්නේ නැහැ. දැනුත් ඇති. පරණ හිටපු ටී මාස්ටර් කෙනෙක්.
1: හරි.
2: එයාගේ නම සෙන් නොරි කිව්. සෙන් නොරි කිව්.
1: සෙන් නොරි කිව්.
2: සෙන් නොරි කිව්. ජපන් වගේ කියන්නේ.
1: සෙන් නොරි කිව්.
2: සෙන් නොරි කිව්.
1: හා.
2: එහෙම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඕහෝ.
1: හා
2: හරි හරි කියන්නේ.
1: හරි ඔකේ මං ගේන්න.
2: Yes yes can come. Hi hi.
1: Hi hi. අයියෝ.
2: නැත්තම්. නෑ නෑ.
1: නයි
2: නයි.
1: නයි නයි. නයි නයි දා. ලේසිනේ අනේ ලැන්ග්වේජ් එක.
2: අපි වර දාමු නයි දෙ.
1: නයි නයි. හයි හයි. නයි නයි.
2: හා හරි. හයි හයි. හයි හයි හයි. කියන්නේ ඔව් ඔව්. නයි නයි නයි. නෑ නෑ නෑ. හෝ හෝ හා
1: හා නවතින හෝ හෝ හෝ හෝ හෝ
2: ය අපි නවතින කතාව දිග්ගස ගන්න හෝ හෝ
1: ආ
2: හරි හරි හරි අන්න එහෙම එක
1: හා ඕකේ
2: ඔත්තනම වචන කීයක් තිබුණාද 999 එතනම
1: 3යි
2: හයි හයි හයි එතනම 3යි හෝ හෝ හෝ එතන 9යි
1: ඒකෙන් මැතිනි ෂෝ එකක් කරා
2: 999
1: හා
2: හා ඉතින් මේ අර සෙන් නොරිකියු කියන තේ මාස්ටර් එයා තමයි ජපන් තේපැන් සංග්‍රහය ටී සෙරමනි කියන කන්සෙප්ට් එකට ඔය ඉචිගෝ ඉචි කියන කන්සෙප්ට් එකත් අරගෙන

0: ඒගොලඟ අදහසක් තියෙනවා. මේක අපි ජීවිතේ අවසාන තේබීම. සමහර වෙලාවට අපි ආපහු තේබොන්න නොයෙන්න පුළුවන්. ඒ කන්සෙප්ට් එකේ තමයි එච්චර වෙලාවක් අරගෙන ඒගොල්ල තේක බොන්නේ. දැන් වාර තියෙනවා ඉචිගෝ ඉචි තේරුම. එක මොහොතක් එක හමුවීමක්. ඒකයි නොයෙන්න පුළුවන්. කරන වැඩේ සිහි කල්පනාවෙන් තව කෙනෙක් එක කරනවා නම් එයාට ගෞරවයෙන් ඒ වැඩේ කරන්න කියලා කියනවා. අපි දෙන්න මේ ෂෝ එකත් ඉචිගෝ ඉචි කන්සෙප්ට් එකට කරන්න ඕනේ. ඔයාමට ගරු කරන්න ඕනේ. දැක්කහම නැගිටින්න ඕනේ. දෙකට තුනට නැමිලා ආචාර කරන්න ඕනේ. මට නම් ඌව කරන්න ලාවක්
1: නෑ. නයි නයි නයි නයි.
0: ඒ වන් කියපු ටික ඔයා තමයි කරන්නේ. දැන් නිකන් කල්පනා කරලා බලන්න. ඔගොල්ල පවුලේ ඇත්ත එකතු වෙලා තේ එකක් බිව්වේ කවද්ද අන්තිමට? අඩුමතරේ රෑ කෑමේ මේසි 3-4 දෙනා එකතු වෙලා කනවද? ෆෝන් එක පැත්තක තියලාද කන්නේ? කන ගමනොත් ෆෝන් එක බලනවද? එක එක්කෙනාගේ දවස ගැන අහනවද? ඒගොල්ලන්ගේ ජීවිතය ගැන අහනවද? ඒගොල්ලන්ගේ මහන්සිය ගැන අහනවද? ඒගොල්ලන්ගේ ඇචීව්මන්ට් ගැන අහනවද? ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවද කියලා අහලා තියෙනවද? කවද්ද ඒක අන්තිමට කරේ? කවද්ද ඉචිගෝ ඉචි කරේ? එක මොහොතක් එක හමුවීමක්. ඒකට සම්පූර්ණ අවධානය සහ වටිනාකම ඔබ අන්තිමට දුන්නේ කවද්ද? ෆෝන් එකේ නේද වැඩිම වෙලාවක් ඉන්නේ? අමුත් එක්ක ඇවිල්ලා සාලේ කතා කරත් හිමීට ෆෝන් එක බලුව වතාවල් කීයක් තියෙනවද?
1: ඕ අතත්.
0: ගෙදර මිනිස්සුත් එක්ක කතා කර කර ඉන්නවා වගේ ඔළුව වනවන ෆෝන් එකේ TikTok එක දිහා විතරක් බලාගෙන හිටපු අවස්ථා කොච්චර නම් තියෙනවද දවසක? ඔබ දිය යුතු ගෞරවය සහ වටිනාකම ඒ ගෙවෙන තප්පරෙදී දුන්නද? ඉචිගෝ ඉචි මතක තියාගන්න. තෑගි ඕන්නේ. ඕක තමයි මං ඔයාට දෙන තෑගි.
1: අයියෝ මන්ට ඒක වැඩක් නෑ. ඉචිගෝ ඉචි. මං අද කවරු හොගන්නම් ඉචිගෝ ඉචි කරන්න. මන්ට එහෙම මං මේ එහෙම නෙමෙයි.
0: ඔයාට ඉචිගෝ ඉචි නෙමෙයි ඔයාට කිචි. ඔයාටලා තින්නේ ඒකයි. ඔයාට සෙන් දර්ශනය ගැන කියලා දෙන්න බෑ. ඔයාට සෙම වැඩිනේ. ඔයාට සෙම.
1: ටෝකියෝ
0: ගිනි ගනිද්දී මා වීණා වාදනය මං එනකොට ඒ වීණාව පිච්චිලා
1: මගේ
0: සරමත් එහෙමයි බිත්තියට හේතු කරනවා නවන්න ඕනේ ඒ තරම් වේලිලා
1: ඉචිගෝ ඉචි
0: වට්නාම සරම සද්දෙකුත් ඇහෙනවා ඩොක්
1: ඉතින් මේ රස්නේ එහෙට වගේම මෙහෙටත් දරන්න අමාරුයි. ඉතින් රස්නේ කාලෙදී අපි හිතනවා මේ රස්නේට අපි මොකක් හරි දෙයක් කරන්න ඕනි. ගෙදර හදලා තියෙන විදිහේ පොඩි පොඩි තියෙනවා මෙන්න මේ තැන් ටිකක් වෙනස් කරන්න ඕක අපි මේ රස්නේ කාලෙදී වෙනස් කරන්න ඕනි කියලා ඕන තරම් හිතලා ඇති. එහෙම තැනක් තමයි රූෆ් ටොප් එක කියලා කියන්නේ.
0: නෑ ඇත්තට මෙහෙම යතුනත් මිනිස්සුන්ට රූෆ් ටොප් එකට කරන්න දෙයක් තිබුණේ නෑ. මම දැකලා තියෙනවා රූෆ් ටොප් වහලා අන්තිමට වහලා ගහපු මිනිස්සු. ඒ කියන්නේ පල්ලෙහා ගෙදර ජීවත් වෙන කැලේ ටික රත් වෙන ගොඩක් අය.
1: හරි.
0: තට්ටු දෙකක විතර ගයක් හදලානේ රූෆ් ටොප් එකකට යන්නේ. තනි තට්ටුවක් හදලා රූෆ් ටොප් වලට යන මිනිස්සු අඩුයිනේ.
1: අපි ගියා.
0: ගියා ඇති. නමුත් අඩුම තට්ටු දෙකක්.
1: හරි.
0: ওই තට්ටු දෙකේ ගියවලනේ මම දැකලා තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එක ගොඩක් වෙලාවට තියෙන උඩ තට්ටුවේ. හැබැයි දැන් මොඩර්න් වර්ල්ඩ් එක ඒගොල්ලෝ තීරණය කරනවා උඩ තට්ටුවේ මාස්ටර් බෙඩ්රූම් එක තිබ්බට ගවන්නේ පල්ලෙයා තට්ටුවේ එක කාමරයක් හරි හදලා තියාගන්න.
1: ආ
0: ආ මොකද වයසට ගියාම පඩි පෙන්න නගින්න බෑ.
1: තරං සර්ප්‍රයිස්
0: කාමරයට එන්න දවසම යනවා. කාමරෙන් පල්ලෙයාට එන්න දවසක් යනවා උඩට එන්න දවසක් යනවා. දවසක් කර දවසක් තමයි කාමරේ.
1: හරි.
0: කමාරේ පල්ලෙහා දාගෙන ඉතින් මේ තට්ටු දෙකේ ගෙවල් වල කාමර ටික ඔක්කොම උඩට දානවා. පල්ලෙහා ඉතින් පවුඩර් රූම් තියෙනවා. පල්ලෙහා කිචන් එක තියෙනවා. ඩයිනින් ඒරියා එක තියෙනවා. පල්ලෙහා ලිවිං ඒරියා එක තියෙනවා. පොඩි බරාදයක් වගේ ස්තූපු කැල්ලක් ඇති.
1: ටීවී රූම් එක තියෙනවා.
0: ටීවී රූම් එක ඇති. සමහර අය ඉතින් පොඩි දන්නේ නැද්ද ඉතින් යාළුවා අපවම සෙට් වෙන කැල්ලක් හදාගෙන ඉන්නවා. ඒ කැල්ල වලට අවුලක් නැහැ. ඔක්කොම

0: එක තියෙන්නේ උඩ, බෙඩ්රූම් සෙට් එක උඩ, ටීවී ලවුන්ජ් එක උඩ, ඊට උඩින් රූෆ් ටොප් එක, රූෆ් ටොප් එක ටොප් එක රූෆ් ටොප් එක රත් වුණාම මොකද hina වෙන්නේ නැත්තේ?
1: නෑ මං hina.
0: මොකද hina වෙන්නේ නැත්තේ? මොකද hina වෙන්නේ නැත්තේ?
1: ඉචිගෝ ඉචිගේනවා.
0: මිනිස්සු වැඩි දියට hina වෙන්නේ නැත්තේ.
1: ඉචිගෝ ඉචිගේනේ hina.
0: ඉතිගෝ ඉච්.
1: හරි.
0: කාමරවල ඉන්න බෑ. කරන්න තියෙන එකම දෙයයි AC එක දාගෙන ජීවත් වෙනවා. AC එක දාගෙන ජීවත් වෙන්න පුළුවන් බිල ගවන්නේ ගහලා තමයි මැරෙන්නේ.
1: ඒකත්
0: නේද? රස්නේ වැඩිකමට AC දාගෙන ජීවත් වෙනවා බිල ගවන්නේ කියලා මැරෙනවා.
1: ප්‍රශ්න ප්‍රශ්න මේවා ප්‍රශ්න. ඉතින් මේවට විසඳුම.
0: ප්‍රශ්න මේවා මෙච්චර කල් අරබුද? ඒව ගැන බය වෙන්න එපා. ඔබේ රූෆ් ටොප් එක කූල් කරලා දෙන්න අපිට පුළුවන්. අපිට සෙලක අනාරේපා.
1: ලංකටයිල්
0: එකලංගේ ගහනවා ෆුල් රූෆ් ටොප් ටයිල් එක. ඔය තියෙන ඒවා ගලවලා දාලා ඒක අතුර ගන්න. නොයෙකුත් දේවල් කරානේ. සමහර අය තනකොළ වැව්වා, සමහර අය පැල වැව්වා. තනකොළ පැල වාව උපායට දැන් ඒව වතුර ලීක් වෙන පටන් අරන් ඒකට වතුර දාන්න එපා.
1: ඕ ඕ
0: මල් පෝච්චි තියලා බැලුවා. කිසිම දෙයක් වැඩක් කොන්නේ නැහැ. අර ආටිෆිෂල් ග්‍රාස් එක දැම්ම.
1: ඕ වැඩක් නැහැ.
0: මම දැකලා තියෙනවා ඒ ආටිෆිෂල් ග්‍රාස් දාලා තියෙන ඒවා. ඒව දැන් චොප්ප වෙලා සමහර දේ. හරිම කැතයි ආටිෆිෂල් ග්ලාස් චොප්ප වුණාම.
1: ඔව් තේරෙනවා.
0: චොප්ප චොහර වෙලා යනවා.
1: ප්‍රශ්න ඒකට විසඳුම තමයි මේ.
0: ලංකා ටයිල් එකෙන් අඳුනලා දෙන
1: කූල්
0: රූෆ් ටොප් ටයිල් එක. ඉන්ඩෙක්ස් එකේ තියෙන 86ක් රිෆ්ලෙක්ෂන් ඇබිලිටි එක තිබ්බාම ඇති කියලා. 82ක්. ඉන්ඩෙක්ස් එක ගැන 82කට උඩින් තියන නම් ඇති කියලා. 96ක් තියෙනවා. පරාවර්තනය කිරීමේ හැකියාව. ඉරේ රස්නය පරාවර්තනය කිරීමේ හැකියාව මේ ටයිල් එකේ 96ක් ඉන්ඩෙක්ස් එකට අනුව. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය පහු කළා සෑහෙන දුරක් ගිහිලා දෙනවා. හිතන්නකෝ කොහොම කූල් ඇද්ද?
1: ආ ඒකනේ.
0: ගිනි රස්නේ මේ ටයිල් එක අවිදාර තිබුණ කියලා ටයිල් එක රත් වෙන්නේ. ඒක මතක තියාගන්න
1: ඕනේ.
0: ඉතින් ටයිල් එකට යටින් තියෙන කාමරේ හිතන්නකෝ දැන් කොහොමද තියෙන්නේ කියලා.
1: Yes yes.
0: ඔන්න එකපාරයි ආ ටයිල් ටික ඇල්ලුවාට පස්සේ අපි හෙන්නම හෙන වේදමක් ඉතුරු කරලා දෙන්න. අපි දැන් හොඳින් ඉන්න හොඳයි හිතේ. අපි හරි හොඳ මිනිස්සුනේ අපි.
1: يعني මේ මැසේජස් දෙන්නේ හැම අතින්ම අංක 1 බවට පත් වුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන අපි මේ දවස්වල කතා කරනවා. ඇත්ත තමයි අරවින්ද, අපි දැන් බැලුවොතින් වෙළඳපළ ප්‍රමුඛයා. ආයි කතා දෙකක් නැහැ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඊට පස්සේ වටිනාම වෙළඳ සන්නාමය.
0: වෙළඳ නෙමේ වෙළඳ.
1: වටිනාම වෙළඳ සන්නාමය.
0: රයිට්.
1: ඊට පස්සේ වැඩිම ජනතා ආදරය. ඇත්තටම ඕනේ ආදරය ලව් එක
0: තියෙන. ගොඩාක් මිනිස්සු ආයි ලව් යූ කියලා තියෙනවා.
1: යා. එතකොට ආයි ලව් යූ 2 කියනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. එතනින් එහාට ගියාම ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට. ඉතින් ඒ නිසා තමයි හැම අතින්ම අංක 1 වෙලා තියෙන්නේ. ඔබේ තේරීම මොකක්ද?
0: අපිට කමන්නේ තේරීම මොකක් වුණත් එකක් මතක තියාගන්න. ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ කරදරයක් වෙච්ච වෙලාවට. ඒ සල්ලි ටික ආපහු කරදරයක් නැතුව ගන්න පුළුවන් තැනක.
1: අනිවා.
0: තේරෙනවද?
1: හරි.
0: මොකද සල්ලි දානකට ලොකු වුණාට සල්ලි ගන්නකට ගොඩක් ආගේ පොඩින්නේ. අත හිර වෙනවා, අත කොට වෙනවා. හරි අමාරුයි සල්ලි ගන්න ඒගොල්ලන්ට. එහෙම නොකරන නිසා, මිනිස්සුන්ගේ කරදරයේදී දීපු පොරොන්දු රකින නිසා තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝස්ට් ලව් බ්‍රෑන්ඩ් එක බවට පත් වෙන්නේ. මෝස්ට් ලව් බ්‍රෑන්ඩ් එක.
1: හා.
0: ඉතින් වැඩියෙන් ආදරය කරනවා. එහෙමනම් අපි ආදරය වෙන්නේ කරදරයක් වෙච්ච ලාවට අපි ගාව හිටගෙන අපිට උදව් කරන. හිටගෙන ඉඳලා නම් වැඩක් නැහැ, උදව් කරන්න එපේ. හිටගන්න නම් අපිට හරි බැරියා නේද?
1: ඔව් ඒකනේ. අපි ඉන්න ඕනේ ඕන වෙලාවක.
0: හිටගෙනමනේ ඉන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගින්නකින්, ගම් වතුරකින්, ත්‍රස්තවාදී කරදරයකින්, කලකෝලාහලයකින්, එබැවින් තමන්ගේ සේවකයන්ට වෙන මොන හරි කරදරයකින්, දන්නවනේ සේවක වගකීම. වැඩට එන්න කියලා මිනිහා ගෙදරින් පිටත් වෙච්ච තැන ඉඳලා ඇවිල්ලා වැඩ කරලා ආපහු ගෙදර ගිහිල්ලා බහින තුරුම ඒ සේවකයා සම්බන්ධ වගකීම ව්‍යාපාරයට පැවරිලා තියෙනවා කියලා දැනගන්නකොට වයස කීයක් විතර ඇති?
1: ගොඩක් වයස ගිහිල්ලා
0: දැන. ගෙදරින් එනකොට මොන හරි වුණා කියලා මේ
1: අපි මොනව කරන්නේ
0: කියලා එහෙම එකක් නැහැ. ගෙදරින් එන්න පිටත් උනේ වැඩට ගිහ ලොප්පු කරගන්න පුළුවන් වුණොත්.
1: හරි.
0: මේ සේවකයාට මොන හරි දෙයක් වුණොත් එයාගේ වගකීම අපිටයි දෙන්නේ. මොකද එයා වැඩට එන්න නැවිලාද? තනතුරු ගණන් ආවක් පහුගිය දවස්වල පොඩි ඒවා නෙමෙයි ලොකු ඒවා වුණා. මං අර කිව්වේ මගේ අර යාළුවාගේ කොහොම ෆැක්ටරි එකේ පාඩුව මං හිතන්නේ කෝටි 3ක්ද 4ක්ද.
1: අනේ.
0: ඉතින් බලන්නකෝ සමහර අය කියන අනිජෝ වැඩක් නැහැ දාලා ඕවා ගන්න ගියාම මරුවා. ඇයි ඇත්ත? ඉතින් එහෙම කරන අයත් ඉන්නවා. ශ්‍රී ලංකා ඉන්ෂරන්ස් ජෙනරල් සම්බන්ධෙන් ඒ වගේ බාල රිපෝට් නෑ.
1: අනිවා
0: ඒගොල්ලෝ ගෙවනවා. ගෙවන නිසානේ මේ කියන්නේ දාන්න කියලා ටක් ගාලා. ඔබේ අවධානම ඔබ ගන්න එපා. ඔබ ව්‍යාපාරේ ප්ලෑන් කරගෙන යන්න. ඒත් එක මම LOLC ෆයිනෑන්ස් ගැනත් මේක පොඩි දෙයක් කියන්න.
1: හරි.
0: බිස්නස් එකක් කරනකොට ඔබ බඩු විකුණන්නේ ණයට නම් එහෙම දිගටම කරගෙන යන්න ගියොත් ණයට දීලා සල්ලි එකතු කරගන්න කාලෙ ගියොත් ණයට දීලා සල්ලි එකතු කරගන්න බැරි වුණොත් ඒ ව්‍යාපාරේ වහන් වෙනවා. ඔබේ chance එක ගන්න ඕනේ. ඔබ ඉන්වොයිස් ටික අරගෙන යන්න LOLC ෆයිනෑන්ස් එකට දීලා කියන්නේ මේ අහවලට අපි ණයට බඩු දීලා තියෙනවා මේ තමයි ඒවයි ඉන්වොයිස්. ඒගොල්ල කාටද දුන්නේ කීයක් දුන්නද කොහොමද වැඩි ගණන් දෙනු ගිහලා තියෙන්නේ මොනවද දීලා තියෙන්නේ මෙන්න මේ කියන දේවල් පදනම මත
1: හරි
0: ඒ ඉන්වොයිස් වැලියු එකෙන් 80%ක් සල්ලි ඔයගලන්ට බේරලා දෙනවා. ඊට පස්සේ ඔබට සල්ලි දෙන්න තියෙන කෙනාව මුණ ගැහිලා එයත් එක්ක කතා කරලා එයාගෙන් සල්ලි ටික කලෙක් කරගෙන ඒවට අවශ්‍ය කරන පොත් තිබීම නැත්නම් ලෙජර් අරව මේ ඔක්කොම තියාගෙන චූටි ගාණක් ඒගොල්ලන්ගේ සර්විස් ෆී එකට තියාගෙන අතර ඉතුරු 20% නුත් ගාණක් සමහරගෙන 85%ක් වෙනකම්ම දෙනවා. ඉතරටිකත් බේරලා දෙනවා. ඒ සර්විස් ෆී එකක් තියා ගන්නවා. ඒ සර්විස් එක දුන්නට ඔබේ බිස්නස් එක ණයට දුන්නා කියලා නවත්තෙන්නේ
1: නෑ. නියමයි නේද?
0: මොකද මේ කාලේ කාටවත් එහෙම ලොකු උනන්දුවක් නෑ මේ සල්ලි හදිස්සියෙ ගෙවන්න. අනේ බඩු ටික ඌවා මට නිින්දයක් නෑ සල්ලි ගෙවනකම් කියලා පොරවල්ලා නේද?
1: ඔව් ඒක ඇත්ත.
0: එහෙම ණයට සල්ලි ගෙවන්න තියනවා කියලා කිසිවක් නෑ හොඳට නිින්ද නෑ. නමුත් ඔබේ ව්‍යාපාරේ ටික බලපාන්න නෑ LOLC finance එකේ ෆැක්ටරිං සර්විස් එක අරගත්තොත් එකත් මතක තියාන්න ළඟම තියෙන LOLC ෆයිනෑන්ස් ශාඛාවට යන්න අපිට විශේෂ නම්බරයක් දෙන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් ශාඛාව ගමේ එක, ගෙදර එක, ටවුම් එක කොහෙද තියෙන්නේ කියලා.
1: ඔව් ඔබ දන්නවා.
0: ඔබ මේ වෙනකොට දන්නවා.

0: අද ගැස්මට සියත ෆුල් චාර්ජකින් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
2: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
1: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115880400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 167 666.
3: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුද්‍රා සමාගමකි.
6: අද ගැස්මට සියත
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 011 710 777 333.
11: වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
12: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
14: ගන් වතුරට සුළුසුළුන්නට දැන් මම බය නැහැ.
13: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
14: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
15: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
16: සතුට රස ගුණ මුසු
17: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
18: මුළු පවුලටම මගේ ගානටම.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
0: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011 122 200
12: 98.2 98.4

0: මේ ඔයාට පේනවාද කැමරාවට?
1: යා මොකක්ද?
0: මේ ඩොකියුමන්ට් එක පේනවනේ. මේ කැවිල්ලා මේක වර්තීරණ වාසාවෙ මේ තියෙන්නේ. මේ කැවිල්ලා.
1: ඔකේ.
0: මේ ජපාන ඕනම රේල්වේ සමාගමක්. ඕනම දුම්රිය සමාගමක්. ඔයාට නිකුත් කරන සහතිකයක ආකෘතියක් ඒගොල්ලෝ කියපු වෙලාවට වඩා ට්‍රේන් එක ස්ටේෂන් එකට එන්න තප්පර 20කට වඩා පරක්කුනොත්.
1: තප්පර 20කට?
0: තප්පර තප්පර.
1: හා ඔකේ.
0: දැන් අපේ දෙනවනේ දවසක් විතර පහුනොත් එකක්
1: දෙනවනේ. ඔව්. දවසක් ආවොත් නේ අපේ දෙන්නේ. ආවේ නැත්තම්. කීන දවසේ ආවේ නැත්තම් මේ ඒwidetilde මොකුත් නැහැ ඉතින්.
0: දැන් නూరుට තාම කෝච්චියක් නැහැ නේ.
1: ආ ආ ආ.
0: කිසිම සාහතිකයක් නැහැ නේ ඒකට අදට. හරි. ඉතින් මේ තියෙන මේ සාහතිකේ තප්පර 20ක් පහුනොත් 20කට වඩා පහුනොත් මෙන්න මේ සහතිකය මේ තියෙන ආකෘතියක් මේ සහතිකය දෙනවා. මේක ඔයාලට ගිහිල්ලා ඔයාගේ රාජකාරී ස්ථානෙට පෙන්වන්න පුළුවන් මෙන්න මේ හිඳයි මම පරක්කුනේ කියලා. කොහොමද වැඩි?
1: නෝනේ.
0: තප්පර කීයක්ද?
1: තප්පර 20ක්.
0: මාසයක්ද?
1: නෑ.
0: පරක්කුනොත් මාසයක් පරක්කුනොත්?
1: නෑ තප්පර 20ක් පරක්. හැබැයි ඉතින් අපි ওই සහතික දුන්නොත් ඉතින් ওই සහතික වලට මාර වියදමක් යයි නේද? ඕව නිකුත් කරන්න.
0: ඊට පස්සේ සහතික නිකුත් කළා තමයි අපි වැටේ.
1: බංකොලොත් එන්නේ ඊළඟට. අයියෝ අයියෝ.
0: නිකන් දැනගන්න කේ මේවා කරන්න යන්න ඕනේ
1: නෑ. ඔය එකනේ.
0: අපි ජපානේ නෙමෙයි නේ මේවා කරන්නේ.
1: අපි ජයන්නේ නැද්ද පටන් ගන්න අපේ රට.
0: ඔව්. නෑනේ. අපි ජා ශ්‍රී ලංකාද? අපි ශ්‍රී
1: ලංකා. ඔව්නේ.
0: ශ්‍රී ලංකානේ අපි.
1: ඒකනේ අපි ඕවා කරන්න ඕනේ. අනිත් එක අපිට කියන්නේ පාරවින්ද සිංගප්පූරුව කරපු විදිය ජපානේ කරපු විදිය.
0: ජපානේ තායිලන්ත ඒවා කරන්න ගන හොඳටම කරන විදියනේ කියන්නේ.
1: දැන් ඔයාට කියන්න මාව දැක්කම හැම කෙනෙක්ම අහනවා දැන් මගේ ඇඩ්‍රස් එක මං දිස්නා මුණසිංහ ඇඩ්‍රස් එක මොකද කොලඹෝ කීයද එහෙම අහන්නට අග්ගාල මාව දැක්කම මම ඒ
0: කොලඹෝ පන්නේ පිටිය
1: මම බෝ ගහවිල පාර එහෙම කියලා එනකොට මගේ අර ඉතින්
0: බොරුවට මං දැකගෙන කටවලක මම බගහවලත
1: පන්නේ
0: මම ඉතින් හිටියොත් තමයි කියන්නේ බෝ ගහවිල
2: ගහවිල පාර
1: මම තාසයි අරවින්ද කලම්බෝ ඇඩ්‍රස් එකකට හිමිකාරයෙක් වෙන්න.
0: එන්නකෝ එන්නකෝ මොකද්ද කවුද ආව ගල්ලන් ඉන්නවද කවුරු එන්න?
1: නෑ මං ඉතින් පොඩ බලන්න.
0: අරගෙන හම්බෙච්ච තාත්තිගේ ඉඩම් ටික විකුණලා දාලා.
1: ආ
0: හොරණ ඉඩම කොහොමද ඉනව? ඔව් නෙමෙයි අව් ගානේ නේද ඒවා කියනකොට.
1: ඒවා විකුණලා නේද?
0: ආත්තිර සාත්තු සප්පායම් කරනකොට දෙවේලේ හොරණ යනකොට මම දැනගත්තා අඩව්ව අල්ලන්නයි යන්නේ අක්කර ගානක ගම්මිරිස් වගාව
1: කාටද
0: මන්නොක්ක වගාව
1: කාටද
0: උලත් වගාව
1: පොල්
0: පොල් තියෙන
1: පොල් තියෙන අයද මේ යස්
0: පොල් ගහක් දෙකක් තිබුණාට ඉතින් ඒකේ මහලු එකක්
1: එන්නේ නැහැ පොල් ගස් 100ක් විතර තියෙනවා
0: පොල් ගස් නැන්නේ
1: ගම්මිරිස් තනකොළ ඒව තමයි අපිට තියෙන්නේ.
0: අයි ගම්මිරිස් වලින් අර කිව්වේ අර මේ කවුද මේ අපේ මේ මේ මේ කවුද මට නම මතක නැහැනේ.
1: කවුද මම?
0: හේ හේ මට මතක නැහැ. හ්ම්. කවුරුනි කිව්වා ගම්මිරිස් වලින් අම්මෝ ලක්ෂ ගණන් එන්නේ ලක්ෂ ගණන්
1: එන්නේ. ඇත්ත හැබැයි තින් වටින වටිනවා ගම්මිරිස් තියනවා කියන කිත.
0: ටැක්ස් ගෙවන්න වෙයි කියලා නේද හංගන්න ඕනේ.
1: නෑ නෑ නෑ අනේ ඉතින් මට නෙවෙයිනේ. වෙන කාගේද?
0: වෙන කාගේද? වෙන කාගේද? නෑ දැන් ඒව හරි ඒව මන් දන්නේ ඒව ඒවත් ඉතින් දෙන්න එපා. ඔය අටිමඩි ගහද ගත්ත සල්ලි තියෙනවනේ ගෙදරටවත් දෙන්නත්.
1: ඕ තියෙනවා තියෙනවා.
0: ඈ?
1: තියෙනවා තියෙනවා.
0: මහා ගෙදරින් ගියේ නෑ ගෙයක් හදන්න වියදම් වෙයි කියලා. අදර තාත්තගේ පෙන්ෂන් එකෙන් හම්බ කරන එකෙන් තමයි එළවලු ටිකයි අර මේ මස් මාළු ටිකයි එන්නේ කළා. එහෙම බෑනසිගිත්තයි දෝනි පොල්.
1: ලස්සන වැඩේ යනවා
0: ඉතින්. ඔයිටන බාබර් ජොබ් එකක්ම කරාලා ගිහින් පාර. කොණ්ඩේ කම කපේ ඉන්නේ ගෙදර මිනිස්සු.
1: ඉතින් කොහොමරි මට තියනවා පොඩ්ඩක් එහෙම එහෙ කරගන්න සල්ලි ටිකක් තියෙනවා අරවින්ද.
0: තියෙන්න එපා ඉතින්. රත්ත පහක් වියදම් කළා. වියදම් කළා කනපන බාණ්ඩයක් නෙමෙයිනේ.
1: හැබැයි මම මෙච්චර කල් හිතුවේ නෑ මිලියන 45 ඉඳලා ගන්න පුළුවන් තැනක් කොළඹින් සෙට් වෙයි කියලා. ඔන්න ඕකනේ මට
0: තියෙන. කොළඹ ඇඩ්‍රස් එකක්. මිලියන 45කට.
1: ඒකනේ.
0: ඉතින් අමාරුයිනේ.
1: ඩෙෆිනිට්ලි දැන් ඉතින් ප්‍රයිම් ගෲප් එක දීලා තිනවා ද ප්‍රයිම් කොලඹෝ. the prime colombo
0: අපි කොළඹ ඇඩ්‍රස් එකට ආස මිනිස්සු විතර අනිත් අය මේක අහන්න ඕනෙත් නෑ අහන්නවත් ඕනේ නෑ කොළඹ ඇඩ්‍රස් එකක් ආස මිනිස්සු විතරක් මේ කතාවේ ඉතිරි කෑලි ටික අහන්න මේ මිස් දැන් කියන්න අයියා
1: right කොළඹ 7 කොළඹ 8 කියන ප්‍රදේශවලට සමීපව ඒ වගේම ආනන්ද කොලෙජ් නාලන්ද සහරා වෙස්ලි ඒ වගේ කොලෙජ් වලට ළඟම ළඟ හොඳම හොඳ හොස්පිටල්
0: සහරා නෙමේ සහිරා
1: ඉතින් ඇත්තටම ලස්සනම ලස්සන තැනක් මේ තෝරගෙන තියෙන්නේ ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ කොළඹ ප්‍රධාන හැම දෙයකටම වගේ ළඟයි ඔබ විනාඩි කිහිපයකින් ඔබ ළඟා වෙනවා මට ඔෆිස් එන්න විනාඩි 5ක් ඇති ඔෆිස් එන්න සහ අපි මේ අපාර්ට්මන්ට් ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේක මොඩර්න් ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේදවලට අනුකූලව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ හරිම ලස්සනයි මහල්
0: මොඩර්න් ආකිටෙක්චරල් ඩිසයින් මොඩර්න් ගෘහ නිර්මාණ නිර්මාණ කොමමාන
1: ගන කොනමාන
0: එක වචනය යන හලෝ දන්නේ මං ජපානවෙල්ල මේ දවත් අතර බට වචන හතත් ද ජීවිත කාලෙම කොළඹ ඉන්නේ යනවා නවා
1: තට්ටු කියක් තියෙනවා කියලද කියන්න තට්ටු කියක් තියෙනවාද
0: තිස්නමයක්
1: ඕ මාරයි තට්ටු 39ක් තියෙනවා
0: ඉතින් මාරයි තමයි කන හොඳට ඇහෙනවා
1: ඉතින් ඔයගලන්ට තෝරගන්න පුළුවන් නිදන කාමර දෙකද අපි ගන්නෙ නිදන කාමර තුනද කියලා ඒ අනුව ගණන් එහා මෙහා
0: වෙනවා ඉඳගත් නැද්ද
1: නිින්දයක් නැත්තම් ඒකට වැලන්ටිනෝ මෙට්‍රස් එකක් ගන්න ඉතින් ඒ අනුව තමයි ගාන තීරණය වෙන්නේ කොහොමනත් රුපියල් මිලියන 45 ඉඳලා ඕගලන්ට ගන්න පුළුවන් මේකේ ගෙවාගෙන යන සිස්ටම් එක තමයි මනරම් වෙන්නේ හේතුව තමයි පොලිය නැතුව අවුරුදු 4ක් ගෙවාගෙන යන ක්‍රමයක් හඳුන්වලා දෙනවා මොකද මේක තාම හදන්න පටන් ගත්ත කාලේ නිසා ඕගලන්ට ඒ අවස්ථාව දීලා තිනවා
0: නියම කාලේ නියම කාලය ගෙවල් දොරවල් ඉඩ කඩම් ගන්නවා නම් මුල්ම හරියදි ගන්න ඕනේ මුල්ම හරියදි අත තියන්න කලින් හිත තියන්න කලින් ගන්න ඕනේ ඒවා
1: yes
0: ඊට පස්සේ ගත්ත දා ඉඳලා ඔබට පේනවා ඔබ ගත්තට වඩා වැඩි ගණන් වලට තමයි ඔබට පස්සේ ගත්ත ඇයට මේක විකිනින්නේ කියලා
1: yes ඒ වගේ තව විශේෂ දෙයක් කියන්න ඕනේ දැන් අරගෙන හිතන්නකො මේක කුලියට දෙනවා කියලා ඔයාලට කියන්න නෑ දැන් හිතමුකෝ දෙනවා කියලා එහෙම දුන්නොත් සම්පූර්ණ වටිනාකමෙන් 6% විතර ගාණක් ඕගලන්ට පොලිය විදියට ඒ කියන්නේ පොලිය නෙමෙයි කුලිය විදියට ගන්න පුළුවන්කම තියෙනවා කොළඹ දන්නවනේ අපාර්ට්මන්ට්ස් වල ගණන්
0: අප්පා මන්ට කියන්න එපා ඒ
1: වගේ එකනේ හොඳ ගාණක් හම්බ කරගන්නත් පුළුවන් හොඳ ආයෝජනයක් තමයි ද ප්‍රයිම් කොළඹෝ කියලා කියන්නේ
0: දැන් උතන කාපාක් එක්කත් හම්බ වෙනවනේ
1: yes
0: එතනත් ඉතින් පාක් කරලා තියන්න එපා ඉතින් එක විදිහක වාහනයක්
1: yes yes
0: ඒකට ඉතින් බයික් X55 sports utility vehicle එක 1.5 liter turbo charge petrol engine එකක් එක්ක එන ලංකාවේ දැන් හැමෝම නිකන් ගන්න දැන් ඔන්න දැන් කුරුමාන මාල්ලනෝ දැන් ඒගොල්ලන්ට තේරෙනවා මේ වගේ වාහනයකට දෙන්න පුළුවන් හොඳම මිල තමයි බයික් X55X SUV එකට ඒගොල්ලෝ නියම කරලා තියෙන්නේ
1: කියලා yes yes
0: මේක රටවල් 80කට විතර වාහනයක් වෙන බීජින් කම්පනියෙන් තමයි ලංකාවේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කම්පනිය ඒගොල්ලන්ගේ ඒජන්ට් හැටියට තෝරගෙන ලංකාවට මේ වාහනේ වන්
1: වව් සුපිරි සුපිරි
0: හැම ඇඩ්වාන්ටේජ් එකක්ම තියෙනවා ඒගොල්ලෝ හරිම හොඳ වැඩක් කරලා තියෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් තෝරගත් එකෙන් ලංකාවේ ඒ තරම් නියෝජිතයෝ ඉන්න මම දන්නේ වෙන ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රියකේ කවුරු හරි ජයන්ට් කෙනෙක් ඉන්නවද
1: කියලා ඉන්නවද කියලා අනිවා
0: ඇති සමහරට අපි දන්නේ නැහැ අපි දන්නේ 1400කට වඩා කන්ටැක්ට් පොයින්ට්ස් තියෙනවා. හරිද නිකන් සාමාන්‍යයෙන් ඩේවිඩ් පීරිස් කියුවාම ඔබ මේ රට ඇතුලේ වාහනය අරන් කොහේ ගියත් ඩේවිඩ් පීරිස්ට ඒගොල්ලන්ගේ වගකීමෙන් මිදෙන්න මෙහෙම නැත්තම් ඩේවිඩ් පීරිස් වගකීම අහුවෙන්නේ නැති තැනක් නෑ ලංකාවේ.
1: හරි.
0: හැම තැනම කවුරු කවුරු හරි ඉන්නවා. වාහනේ ගේන්නත් කල් ඉඳලාම ඒගොල්ලන්ගේ ස්පෙයාර් පාර්ට්ස් පැත්ත බැලුවා. ළමයින්ව ට්‍රේන් කරා 10000 ගණක් ළමයි ට්‍රේන් කරලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ආයතනයේ. බයික් X55 එක සම්බන්ධව සියලුම දේ බොඩි එක ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඊට පස්සේ වගේ තියෙන එක එක ඔප්ෂන්ස් ෆන්ක්ෂන්ස් ඒ හැම එකක් ගැනම එකක් නෑර විශේෂඥ දැනුම ළමංගෙල තමන්ගේ ළමයින්ට එහෙම නැත්නම් කාර්මික ශිල්පීන්ට මේ වෙනකොටත් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සමාගම ලබා දීලා ඉවරයි. උඩ මතක තියාගන්න ඔබ වාහනයක් ගන්නේ වාහනේ ලස්සන නිසා විතරක් නෙමෙයි. ඒ වාහනේ ආෆ්ටර් සේල්ස් සර්විස් එකත් ටක්කෙටම දෙන්න පුළුවන් ආයතනයක් ඒ වාහනේ ගෙන්නනව නම් අන්න ඒවත් බලලා තමයි ඔබ වාහනේ ගන්න. මෙතන ලස්සන කියන එක මාර එකක් වාහනයකට. නමුත් ලස්සන විතරක්ම ඔබේ වාහනයක බයින් ඩිසිෂන් එක තීරණය කරන්නේ නැහැ. එහෙම තීරණය කරන්නත් එපා. බයික් X55 නිකන් ඔබ ගිහිලා බලන්න YouTube එකේ. ඒ ගැන රිවිව්ස් ගොඩක් තියෙනවා. පින්තූරත් එක්කම බලන්න පුළුවන්. හරිම ෆියුචරිස්ටික් ඩිසයින් එකකට හදපු. දැනට මාකට් එකේ තියෙන සියලුම SUV වල. එතකොට යුරෝපියන් ස්ටයිල් වාහනවල. ඒවයි අපි ආස ෆීචර්ස් එකක් නෑරම මේ වාහනේ තියෙනවා කියන එකත් අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. බේජින් කම්පනිය මේ වාහනේ ගැන සෑහෙන හිතලා තියෙනවා. මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ දන්න හැම රටේම හරිම ජනප්‍රිය වාහනයක්.
1: ඕකේ අරවින්ද මතක් කරන්න ඕනි මේ අපි කොකෝ ෆ්‍රයි වලින් පහුගිය දවස්වල කට්ලට් හදලා කෑවා. ඇත්තට මෙච්චර කල් අපි තෙල් තමයි පොල් තෙල් තමයි නිකන් කාලා තියෙන්නේ කියලා මට හිතෙනවා. අපි ගෙදර ඔක්කොම පුදුම වුණා. මාර වෙනසක් දැනෙනවා නේ කට්ලට් වල.
0: ඕල ගෙදර කියන කිසිම තෙල් රහ නැහැ නේ පුතේ.
1: තෙල් රහක් නැහැ නේ.
0: තෙල් රහක් නැහැ. මුඩු රහ නැහැ නේ පුතේ. මොකද
1: අපි තාත්තේ මොකක්වත් වගේ මුඩු රහ නැතුව.
0: මුඩු රහ නේ කාලා
1: තියෙන්නේ. ඒයි. ඕ. ඒයි මේකේ මුඩු රහ.
0: මුඩු මෙයෝනේ ඉන්නේ ගෙදර.
1: ගාද මොකද ඇහුන්නේ?
0: මුඩු රහට නිකන්නේ.
1: ආ මුඩු රහට. මුඩු මොකද්ද?
0: මුඩු මෙයෝනේ.
1: මුඩු මුන්නේ කිය? මොකද්ද? අපිට ඔය
0: මුඩු මුණු සිංහ. මුණු සිංහ නෙමෙයි දාන්තේ මුඩුම සිංහ කියලා දාන්තේ.
1: එක ඇඟිලි තුඩෙන් කට් කරලා දාන්න පුළුවන් කියලා දැනගන්න. ඇඟිලි තුලේ
0: ඇඟිලි තුලේ
1: ඩිස්මිස් කරලා දාන්න පුළුවන් ජපානේ
0: නෙමෙයි. ඩිස්මිස් කරන්න කලින් වචන පහක් කතා කරන්න.
1: ඕනේ.
0: ආව ඩිස්මිස් කරන්න කලින් වචන පහක් කතා කරන්න තනියම වරද්ද නැතුව වචන පහක් කතා කරන්න ඉගෙනගෙන ඩිස්මිස් කරන්න. ඔව්
1: එහෙනම් තව ටික.
0: තව ඔය ෂෝ එක කරන්න තෑමන්ට තමයි එන්නේ.
1: තව ටික දවසක් දෙන්න.
0: පුටුවත් අරගෙන.
1: ඉතින් අපිට පුරුදු තාම අර නිකන් තෙල් රහට තමයි අපි ඔය බදින කරන දේවල් කාලා.
0: ඇත්තනම් තෙලේ රහ තියෙන ඕනේ මුඩු රහ තියෙන ඕනේ කට කාරන්න ඕනේ දිව පළු දාන්න ඕනේ අම්මෝ ටිකද උගුර කහ ගන්න බැරි හින්දා බෙල්ල කහන්න තියෙන ඕනේ නැත්තම් අපිට ජොලියක් නෑ නේද මේ. එහෙම අසනීප නැති අය මුඩු රහට කන්න මේ පෙරම්පුරණ නෙමේ නම් ඔබ
1: හරි
0: වෙනත් රටවල තෙල් පාවිච්චි කරන මෙහි ඕන පොල් තෙල් එකක් මෙහි බැලුවා. ඒක RBD කරපු, රිෆයින් කරපු, බ්ලීච් කරපු, ඩියෝඩරයිස් කරපු තෙල්. අනිත් ඒවා කිසිම තෙලක්, එහෙම RBD නොකරපු කිසිම තෙලක් මේ කිසිම මේ රටේ තියෙන කිසිම සාප්පු සංකේතයක ෂෙල්ෆ් එක දකින්න නැහැ. බලලා බැලුවොත් ඔයාලට RBD කියලා ගහලා තියෙනවා බලන්න පුළුවන්.
1: අර බූලි එහෙම නැහැ. ජපානේ නේ අර තෙල් ගන්න අපි ගන්න බූලි තියෙන.
0: මොනවද මේ අහන්නේ?
1: ඕ ඒක තමයි මං කියන්නේ නෑනේ.
0: තප්පරිස්සක් කෝච්චිය පරක්කුනොත් ඔෆිස් එකට පෙන්නන සර්ටිෆිකට් එකක් දෙන ආයතන තියෙන රටගෙනද මේ අහන්නේ? බූලි වල තෙල් වයිතන මේකෙන්න මිනිත්තු මේ බූලි වල චොපින් බෑග් වල තෙල් දෙනවා මිනිස්සු.
1: ඒකනේ දියුණුයි කියන්නේ නේ.
0: අදට තියෙන ලංකාවේ එක මහා විශාල මාකට් එකක් ඉතින් දවසක් තියේ ඉතින් මිනිස්සු ඒකෙන් මේකට මාරු වෙන.
1: හරි.
0: එක්කෙනා දෙන්න හරි මේකේ හරි දේ ඉගෙන ගන්න නේද? RBD. RBD නිකම් විතරක් නෙවෙයි RBD මැකනිකලි මැනුවලි නැත්තම් ෆිසිකලි කරපේව තමයි ගන්න ඕනේ. කෙමිකලි RBD කරපේව ගන්න යන්න එපා. කෙමිකලි RBD කරපුවම තමයි ඔය ලෝකෙ නැති ප්‍රශ්නේ එන්නේ. ඒ තමයි විශේෂ සහිත කිමිකල් ගැන අපි කියන්නේ යන්නේ.
1: හරි.
0: මේක ලස්සනටම ෆිසිකලි මුලින්ම ෆැක්ටරි එකක් පටන් අරන් කරපු ආතනේ තමයි සේන මිල්ස්. ඒගොල්ලන්ගේ තමයි කොකෝ ෆ්‍රයි කියන අලුතෙන්ම මාකට් එකට ආපු පොල්තෙල් ප්‍රොඩක්ට් එක.
1: ඕකේ.
0: එකපාරක් පාවිච්චි කරලා බලන්න. අපි මේ කියන වචන 1000කුත් එකයි. ඒකෙන් මිලිලීටර් 50ක් විතර පාවිච්චි කරලා මොනවාරි හදලා බැලුවත් එකයි.
1: හරියට හරි.
0: හරිද? ඒ කරදර වෙන්නේ. එකපාරක් පාවිච්චි කරලා බලන්න. ඔබට තේරෙයි අපි කියපු වචනයක් වචනයක් ගානේ ඇත්ත කියලා.
1: සත්‍ය කියලා සත්‍ය.
0: සත්‍යයි.
1: සත්‍යයි සත්‍ය.
0: මේ ලෝය සත්‍යයි. සත්‍යය තාමත් කටුකයි.
1: දැන් වෙලාව 8:59යි.
3: හද ගැස්මට සියත.
4: සියත එහෙ මෙහෙ කියන්නේ පාරතරම්
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාර්ම අමතන බිඳුව 115යි 880යි 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
6: මතකද මතකද මතකද මතකද සිංග විබුනන්සා
7: 60% ඩිස්කවුන්ට් අරගෙන
8: මේ අවුද්දතාව
7: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
8: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩෙලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න. Pick Me Flash book කරන්න.
9: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
10: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු Coco Fry RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
11: Coco Fry RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 67222 අමතන්න.
13: කොහොමද තරහින්?
14: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
15: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ Porcelain tile එකතුව Majestica Lanka Tiles
4: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාර්ම අමතන 0115 880 400 LOLC රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
18: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
19: පරම්පරාගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
20: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: किया था टॉप स्टोरी
1: සෞඛ්‍යංශ මගින් දැනුම් දීමා ඊසාන දිග මෝසම් වැසි හේතුවෙන් ඩෙංගු මතුරන් බෝවීම යලි ඉහළ යෑමකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැස්වේ ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවද ජනතාව වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 63. දැන් විදෙස් පුවත. ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා සංකීර්ණ සහ කාලය ගතවන ක්‍රියාවලියක් වුවද අවසානයේ ඒ ඇමරිකාවට වාසිදායක එකඟතාවයකින් අවසන් වනු ඇති බව ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. ඔහු සඳහන් කළේ ඉරානය කිසිවිටකත් න්‍යෂ්ටික අවි අත්පත් කර නොගන්නා බවයි. ඉදිරියේදී තෙල් මිලද පහළ යනු ඇති බවයි ඔහු පැවසුවේ. ගැටුමට විසඳුමක් ලබා දීම සඳහා හමුදාමය ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සියලු ක්‍රියාමාර්ග භාවිත කරන බවද ජේ.ඩී. වැන්ස් සඳහන් කළා. ඔහු පැවසුවේ ඉරානය සමග සාකච්ඡා කිරීම අපහසු වීමට එක් හේතුවක් වන්නේ එරට පාලන පද්ධතිය තුළ මතභේද පැවතීම බවයි. ඉරාන පාලන තන්ත්‍රය තුළ යුද්ධය අවසන් කිරීමට කැමති පිරිසක් සිටින අතර යුද්ධයේ දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය අන්තවාදී පිරිසක්ද සිටින බව වැන්ස් කියා සිටියා. ඒ හේතුවෙන් සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට පියවර කිහිපයක් ගොස් නැවත පසුපසින ස්වභාවයක් ගන්නා බවත් එම තත්ත්වයේ හමුවේ ඇමරිකාවට හොඳම ප්‍රතිඵල ලබා ගැනීම තම අරමුණ බවත් ඇමරිකානු උපජනාධිපතිවරයා සඳහන් කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4

0: දැන් ඔයා රැලි ඉඳන් ආවට පස්සේ මම මේ පික්මි ට්‍රක් එකක් කියවන්නේ.
1: කියන්න බෑ, තාම කියන්න බෑ රට ඉඳන්.
0: හරි හරි හරි.
1: පස්සේ කියලා
0: පික්මි ට්‍රක් එකක් දාන්නම් නේද? පික්මි ට්‍රක් එකක්.
1: ගෙදරට එවන්නකෝ ඉතින් මම හරි නැගලා ඉන්නම්.
0: ගෙනාපු දේවලු තැතිනි.
1: අඩි අඩියෝ අඩි 16 කම එකක් එවන්න අපි ගෙදර කට්ටිය මෙන්න පිටිපස්සේ මේ. තොරන් බලන් යනවා වගේ ඕන නේද?
0: ඒ වෙසක් බලන්න යන දා ගන්නනේ. අයියෝ අයියෝ.
1: මම ආපු ගමන් මේ මේ කරුණාකර දාගන්න එන අඩි 16 ට්‍රක් එකක්
0: ඇත්තටම. හා ඔක මන් දාන්න. ඔයා මේව වෙන්න බා මගේ පික්මි ඇප් එක හරහා මම දාන්නම් අරවින්ද.
1: අපිටත් පික්මි ඇප් තියෙනවා. අපිටත් ට්‍රක්ස් දාන්න පුළුවන්. අපිට පේනවා, ඇස් පේනවා. අපිටත් පේමන්ට්ස් කරන්න පුළුවන්. අපිටත් ඒක ගන්න පුළුවන්.
0: හරි නෑ.
1: අපිට we can do that.
0: Habibi, come to Sri Lanka Kerala oyawa aragena iti man podi thiyenada mage plan ekak
1: kiyala ane ne ne ane mata taniyen e ganna puluwa man ekata aasai mata ara thiyena ara ratakata gehilla apama maasa gaanak yanakan kaatarath harida moonu dila katha karanna lajjai
0: aha share karanna lajjai
1: maase kamarak kidanne eka aayi hariyana mata e minissunath mataka naha mama giya kiyala mata mataka naha mama gehilla awa kiyala
0: hari hari hari me adi 16 puluwanda pick me truck wala
1: tiyenawane
0: oh i think balanno ko
1: neda satanta truck me hemai me podi ambitilla mokak hari awanna 16 truck ekak genna yana kawurwak
0: oh awashyathave anuwani thing eka
1: then mokakda kiyanne oyage awashyathave mata thamai den oy hithupu gama ape gedara thiyena bicycle katu deka eka service karanna aran yannone mahara gamana
0: hari
1: etana mama gennana podi truck ekak
0: okay
1: me bicycle deka daagena හරි පරිස්සමට ඒගොල්ලෝ ඒ වාර මේ ස්ටෝ කරගන්නවා. ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න එන වාහනයට රෙඩි වෙලා
0: තියෙනවා.
1: ඒගොල්ලෝ අහනවා මොකද්ද ගෙනියන්න තියෙන්නේ. එහෙම කිව්වම ඒගොල්ලෝ තව මොන හරි දේවල් ඕන නම් ඒකට සපෝට් කරන පොඩි පොඩි ගැජමැටික්ස් ඒව අරන් එනවා. අරන් ගිහලා ගාන්ට බයික්ස් දෙක එකට එකක් වදින්න නැති වෙන්න ලස්සනට සෙටප් කරලා ඒගොල්ලෝ අරන් යනවා. අනේ පස්සෙන් යන්න ඕනේ මම මුල දවසේ නම් පස්සෙන් ගියා. බලමුකෝ බයිසිකල් රිපෙයාර් කරන්න ගෙනියනවද කෙලින්ම ගෙදරම ගෙනියනවද කියලා.
0: ඉතින් අනේ ට්‍රැක් කරගන්න පුළුවන්නේ ට්‍රැකින් සර්විස් එකක් තියෙනවනේ.
1: ට්‍රැකින් තියනවා විතරක් නෙමෙයි සේවය විශ්වාසවන්තයි. අපි දන්නවා කොයි වෙලාවටද එතන රීච් කරන්නේ.
0: හරි.
1: ඒගොල්ලන්ට ගිහිල්ලා කිව්වා මෙන්න මේ අහවල් නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ ඇවිල්ලා මේක බාරගනි. අනේ වගේ පොඩි පොඩි දේවල් ටිකත් හරිම ලස්සනට කරනවා. කියන්නේ හරියට නිකන් කාලා බලලා තෝරගත්ත මිනිස්සු ටිකක් වගේ මිනිස්සු ටිකක් තමයි ඒ පික්මි ට්‍රක්ස් වලත් ඉන්නේ. හැම වර්ගයකම ට්‍රක්ස් තියෙනවා. ඕන ලොකු වැඩකට පාවිච්චි කරන්න පුළුවන් ඒවා.
0: ආ ඔකේ.
1: ඒ නිසා ඔබේ බිස්නස් එකට මේ මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් හොයන්න මුල් කාලේ කොහොමත් මහන්සි වෙන්න ඕනේ නැහැ. ලොකු ලෝඩ් එකක් වුණත් ඔබට යවන්න පුළුවන්. අපේ තමු ඔබට තියෙන ෆැක්ටරි එකක්. ගොඩාක් පෙට්ටි පටවගෙන ගොඩාක් එහෙම මේව කරන්න ඕනේ. පටවන්න බෑනේ පික්මි එකේ රිය දුරටයි ඔයාටයි.
0: ආ ඔව්.
1: ඔබ මොකද කරන්නේ? ඒගොල්ලන්ට කියනවා දවසකට දෙකට කලින් මෙන්න මෙහෙම වැඩක් තියෙන්නේ මට මේකට 4-5 දෙනෙක් ඕනි. මට 10 දෙනෙක් ඕනි මේ වැඩේට. ඒවත් කරනවා.
0: වා වා.
1: පික්මි සර්විස් එක හදලා තියෙන්නේ ඒ වගේ. ආයෙ අඩුපාඩුවක් නැහැ මෙන්න මේකත් තිබ්බනම් හොඳයි කියලා හිතන්න දෙයක් නැති වෙන්නම මේ සර්විස් එක හදලා තියෙනවා. ඉතින් පික්මි ෆ්ලෑෂ් කොහමද? පොඩි පොඩි පාර්සල් යවන පික්මි ෆ්ලෑෂ් ගැන අපි හෙට කතා කරමු.
0: හරි ෂුවර්. ඉතින් මේ දවස්වල ලැප්ටොප් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඔයගලන්ට මතක් කරන්න ඕනේ ලැප්ටොප් එකක් ගනිද්දි ජෙනුයින් ලැප්ටොප් එකක් ගන්න. අපි
1: අම්මෝ ආශ්චර්ය. ඔයා ගෝඩ් සෙන්ටා. ඔයා දෙවි කෙනෙක් වාමට එවේ. තව පොඩ්ඩෙන් ඒ ජපානි ජජ්ජක් ගාලා මම මෙහෙන් ගන්නවා ලැප්ටොප් එක.
0: හා ඉතින් එහෙම කලබල වෙන්න එපා රවින්ද.
1: මට ඇත්තටම මට ඒක මේවා කරුණානේ.
0: දැන් ඔයා ජපානෙන් ගත්තොත් ඔයා එකපාර සල්ලි දෙන්න ඕනේ. එකපාර සල්ලි දෙන්න ඕනේ ජපානෙන් ගත්තොත්.
1: නැතුව ඉතින් මේ ජපානෙන් කොළඹට ගිහලා සල්ලි වන්න අපිට කලබල කියලා ගත්තා නේද?
0: ඒකනේ. දැන් අපි සිංගයකට ගිහිලා ගන්නකොට ලැප්ටොප්ස් අපි එකපාර සල්ලි ගෙවන්නේ නැහැ. අපිට මාසෙකට රුපියල් 20,000ක් වගේ ගෙවන්න පුළුවන් නම් ලැප්ටොප් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්.
1: ඔයා නම් ගෙවන්නෙම නැහැනේ. දැන් ගත්තොත්
0: බොරිකන්නේ බා. අනිත් එක ලෝකෙම දන්න Dell, MSI, Acer, Asus.
1: ඉතින් ඒව තමයි මෙහෙ තියෙන්නේ.
0: ආ ඒකනේ තින්නේ රටවල් වල ගිහලා ලැප්ටොප්ස් ගත්ත කාලේ
1: ඉඳන් මේ රට මාරුණා කියලා මෙයා වෙලා නෑ. ඔය ටිකම තමයි මෙහෙ තියෙන්නේ. තවත් ඔය තියෙන බ්‍රෑන්ඩ්ස් වගේක් තියෙනවා මේ. ඒව නම් මන් දන්නේ නෑනේ. ඒ බ්‍රෑන්ඩ්ස් අපිව දන්නේ අපි ඒ බ්‍රෑන්ඩ්ස්.
0: දැමාර කලින් කියපු හතරනම් ඉති මුළු ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ්ස් අපි හොයන්නේ තේ බ්‍රෑන්ඩ්ස්. ඉතින් ඒකේ ජෙනුයින් ලැප්ටොප් එක ඕගලන්ට සිංගයකින් ගන්න පුළුවන්. ඔබේ අවශ්‍යතාවය කියන්න, ඒගොල්ලෝ ලෑස්ති ඒ පැත්තෙන් ඒ සර්විස් එක දෙන්න. මට ඕනි මෙන්න මේ වැඩේට, මෙන්න මෙහෙම ලැප්ටොප් එකක්, මෙන්න මෙච්චරක් කැපැසිටි තියෙන ලැප්ටොප් එකක් කියලා කිව්වම ගැළපෙන එක ඒගොල්ලෝ තෝරලා දෙයි. සිංග ඒ වගකීම ගන්නවා.
1: හරියට හරි.
0: හරි.
1: තාත් අපි මේ දැන් අර බජාජ් වීගෝ ජුලයි වාසි ඉවර වුණානේ.
0: හ්ම්
1: හ්ම්. ඊට පස්සේ මොකද වෙන්නේ?
0: දැන් ඇවිල්ලා තිනවා බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. ලක්ෂයේ සුපිරි වාසිය. ටින් ටින්. නියමයි. ඉතින් මේ ලක්ෂයේ සුපිරි වාසිය කියලා කියන්නේ ඔබ දැන් ගිහිලා බජාජ් වීගෝ 3 wheel එකක් ගනිද්දි ඔබට මේ අගෝස්තු මාසේ ලැබෙන වාසිය. අගෝස්තු මාසේ පළවෙනි දින ඉඳලා 31 වෙනකල් ඕගලන්ට බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය දෙන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ලෑස්ති වෙලා ඉන්නවා. ඊට අමතරව අපි බලුවොත්
1: මොකද මේ කරන්න ඕනේ? එතන ගිහිල්ලා
0: බජාජ් වීගෝ
1: කරේ ක්‍රියාකාරකමක් තියනවද කරලා පෙන්නන්න?
0: බජාජ් වීගෝ 3 wheel එකක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.
1: ආච්චරයි.
0: ඕ ඉතින්
1: එතන සුපිරි වාසිය තගාල
0: ඔබ වාසනාවන්ත
1: සෙද්ද දෙන්නේ රෑ වෙලාද එවන්නේ දෙන්නේ
0: මේ මෙහෙමයි
1: කොහොමද දෙන්නේ
0: මෙහෙමයි අරවින්ද මෙහෙමයි
1: ඔව් කොහොමද කියන්නේ
0: අහන්න ඕනේවත් තියනවා අහන්න ඕනේ නැතිවත් තියනවා අරවින්ද හරිද
1: අහන්න ඕනේවත් මම
0: ඉතින් මට දැනට කියන්න තියෙන්නේ ඔයගලන්ට බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නකොට ලක්ෂයේ සුපිරි වාසිය හම්බ වෙනවා කියන එක වාසනාවන්තින්ට ජයග්‍රහකයන්ට
1: මේක මෙයා දන්නේ නැහැ ඒක එවලේ දෙනවද මොනවාද
0: ඒක
1: තමයි නේ
0: ඒක සර්ප්‍රයිස් එකක් සීක්‍රට් එකක් ඒක සීක්‍රට් මේ මාසෙකට රුපියල් 26000ක් ගෙවන්න පුළුවන් නම් ඔබට බජාජ් වීගෝ 3 wheel එකක් අරගෙන යන්න පුළුවන් හොඳම කාරණාව තමයි කියන්න මොණි කාරණාව තමයි බජාජ් වීගෝ ඔබට හඳුන්වලා දෙන්නේ ඔබට ගෙනල්ලා දෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඒගොල්ලන්ගේ ජාලය ආෆ්ටර් සේල් සර්විස් ඒව ගැන අපි ටිකක් සද්දට කතා කරන්න ඕනේ මොකද අර කලින් කිව්වා වගේ වාහනයක් ගනිද්දී අපි බලන්න ඕනේ ප්‍රධානම කාරණාවක් තමයි මේක ගත්තට පස්සේ මේක ඊට පස්සේ එනෝනේ වැඩ ටිකක් ස්පෙයා පාර්ට්ස් එනවා රිපෙයා කරන්න එනවා සර්විස් කරන්න එනවා ඒ වැඩ ටික කරගන්නේ කොහොමද කියන එක ඉතින් ඩේවිඩ් පීරිස් එකත් එක්ක හැප්පෙන්න කෙනෙක් දැනට නම් මට හොයා ගන්න බෑ
1: අපිට එහෙම හැප්පෙන්න ඕනේ නෑ හැප්පෙන්නේ
0: ඔව් හැප්පෙන්න ඕනේ නෑ
1: අමාරුයිනේ
0: මම කියන්නේ ඒගොල්ලන්ට සම කරන්න කෙනෙක්
1: හැප්පෙන්න ඕනේ සර්විස් කරන්න ඕන නම් ඩේවිඩ් පීරිස් සර්විස් සෙන්ටර් එකට දාලා සර්විස් කරගන්න ස්පෙයා පාර්ට්ස් කරන ඩේවිඩ් පීරිස් අවලි නියෝජිතෙක් ළඟට යනවා ඒගොල්ලන්ගේ ස්පෙයා සිකුන් තැනට ඒක කරගන්න
0: ඕකේ
1: තමන රිපෙයා කරගන්න ඕනේ ඒගොල්ලන්ගේ ඩේවිඩ් පීරිස්ලා ගරාජ් එකට යනවා මොන
0: නැති
1: තරම් සර්විස් එකකටත් වෙනද ගාණක් යනවනේ මොකද මේක තියෙන්නේ මෝටර් එකක් මේක තියෙනවා බැටරියක් බැටරිය මෝටරේ බැටරිය ඔච්චර තමයි තියෙන්නේ ඕකෙන් තමයි මේ මුළු සියලුම මුළු වික්‍රමයේම පෙන්වන්නේ.
0: හරි. ඔකේ.
1: කිලෝමීටරයකට අදට තියෙන ප්‍රයිස් එක ගණන් හදලා බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රිසිටි වල රුපියල් 3යි. කිලෝමීටර 150ක් 3යි. චාර්ජ් එකෙන් ගෙදර චාර්ජ් කරන්න පුළුවන් 3 wheel එකක් විදිහට මේක ඇඩැප්ටර් එක ඇවිල්ලා තියෙනවා.
0: හරි.
1: කොහෙවත් යන්න ඕනේ නැහැ. ඈත ගමනක් ගියත් යාළුවෙක් මිත්‍රෙක් අහරම ඉන්නම් අනේ මචං පොඩ්ඩක් මේකවත් චාර්ජ් කරගන්නම විනාඩි 15කට විතර කිව්වා. චාර්ජ් කරගත්තා.
0: එතකොට ඒ රුපියල් 3 ගියෙත් නෑ.
1: චාර්ජ් කරගන්නවා කියලා පෑඩ් එකක් හිමීට කයි එක ගහන්න චාර්ජ් කරගත්තා.
0: එතන රුපියල් 3 යන්නෙත් නෑ නේද ඉන්නේ. ඒව බැලු. කොහෙට හරි ගිහිල්ලා චාර්ජ්.
1: 7 5 10 එහෙම යන්නේ.
0: ඒ නිසාම තමයි කියන්නේ මේක ලොකු ලාභයක් ඔබට ලැබෙන වැඩපිළිවෙලක්. වියදම අඩුයි, ඉතිරිය වැඩි, බජාජ් වීගෝ එකක් හැම තැනම ඔබට දෙන්නේ ලාභය පමණයි කියන එක මතක තියාගෙන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට ගිහිල්ලා බජාජ් වීගෝ එකක් ගන්න ලක්ෂයේ සුපිරි වාසිය තියනවා කියලා මතක තියාගන්න මේ අගෝස්තු මාසේ පුරාවටම ඔබට ඒ වාසිය දෙන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ලෑස්ති වෙලා ඉන්නවා.

0: අව දැන් පාරේ යනකට බලන්නෙම මේක මොකද්ද මේ බයික් එක? ආ මේක බජාජ් පල්සර් N160. ආ ගාලේ වට ඒවමයි පේන්නේ. මන් දන්නේ ඇයි කියලා. මට
1: හැම ගණී වගේ එකක්. එහෙම නිතර පේනවනම් වාට එක මම ගන්නවා ඒ කියන්නේ.
0: ආ එහෙම සීන් එකක් තියනා නේ නිතර.
1: ඕකේ
0: ඕකේ.
1: මතකද වාට බයික් එකේ විස්තර ටික මතකද නැහැ?
0: බයිකේ විස්තර ටික මට මතකයි.
1: එනම විතරද මතක?
0: පෙනුම මතකයි විස්තර මතකයි. අරවින්ද මම ටිකක් අර තාම බයික් පදින්න ලොකු හුරුවක් තියෙන කෙනෙක් නෙමෙයිනේ. එතකොට මම ගොඩක් වෙලාවට බයික් එකක් ගනීදි ලස්සන වගේම බලන දෙයක් තමයි මේකේ ආරක්ෂාව කොයි වගේද කියලා. මේකේ තියෙන බ්‍රේක් සිස්ටම් එක බැලුවම තේරෙනවා ආරක්ෂාව ගැන 100%ක්ම හිතලා තියනවා කියලා. මොකද මේ බයික් එක පවර්ෆුල් වගේම මේකේ හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා. මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් මම මෙතන ඔයාව කන්ට්‍රෝල් කරනවා වගේ අරවින්ද මට මගේ බජාජ් පල්සර් N160 බයික් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
1: ඔව් දැන් ගොඩාක් බයික්ස් ඔයා වගේනේ.
0: ඇයි?
1: කන්ට්‍රෝල් කරගන්න බෑ.
0: ඕකේ.
1: නමුත් පල්සර් N160 පුළුවන්.
0: ඩෙෆිනිට්ලි පුළුවන්.
1: ඒගොල්ලන්ගේ ඇවිල්ලා තියෙන ඩුවල් චැනල් ABS සිස්ටම් එකට පිංසිද්ධ වෙන්න. බය වෙන්න එපා තෙත පාරකුණත් හදිස්සියක බ්‍රේක් ගහන්න ඕන. බ්‍රේක් ගහන්න සිද්ධ වෙන්නේ ඔන්න දැන් බ්‍රේක් ගහන්න තව පැය භාගකින් අපිට සිද්ධ වෙනවා තව හදිස්සියෙ පැය භාගකින් තව පැය කාලයි හදිස්සියෙ බ්‍රේක් කරන තව විනාඩිය හදිසි
0: එහෙම
1: නෙමෙයිනේ මිනිස්සු නේද ආවගල යන්නේ අම්මේ කියලා ගැහුවා ගහපු ගමන් බයික් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බ්‍රේකින් සිස්ටම් එක පිළිබඳව මැනුෆැක්චරර් හිතලා තිබුණ නැත්තම්
0: හරි
1: මොන බයික් එකක් පෙරලෙනවා ඊට පස්සේ විස්තරය අපි කියන්න ඕනේ නැවණ කෙනෙක් දන්නවා මේක dual channel ABS system එක සාමාන්‍යයෙන් මේ කැටගරි එකේ බයික් එකක අපිට දකින්න නැහැ. උඩට වඩා ගොඩාක් උඩට යන්න ඕනේ ඒවා දකින්න. නමුත් මේකටත් ඩේවිඩ් පීරිස් සමාගම මේ
0: බජාජ්
1: හැකියාවක් දීලා තියෙනවා. බජාජ් එකකින් හැකියාවක් දීලා තියෙනවා.
0: හරි.
1: ඊළඟට ස්ලිපර් ක්ලච් ප්ලේට් එක තියෙන. එතකොට මේකේ තියෙනවා රේන්, රෝඩ්, ඕෆ් රෝඩ් කියලා රයිඩින් සිස්ටම්ස් තුනක්. මම දන්නේ ඔබ එහෙම බලලා සිලෙක්ට් කරනවද කියලා. ඒ මෝඩ් එකකට මාරු කරපුවම බයික් එකේ හැසිරීම ඒ 90 වෙනස් වෙනවා. ඒක නිකන් පැකේජ් එකක් ඇක්ටිවේට් කරගත්ත එක. වහින වෙලාවට ඒක ඇක්ටිවේට් කරගත්තාම පස්සේ බයික් එක රෙඩි වෙනවා හදිසි දේවල් වලට.
0: හා ඕකේ.
1: ලිසන් එක අඩු කරන්න බයික් එකේ බැලන්ස් එක තියාගන්න, ස්පීඩ් එකේ පොඩි කන්ට්‍රෝල් එකක් තියාගන්න. බ්‍රේක් සිස්ටම් එකේ එෆිෂන්සි එක වැඩි කරන්න. ඊළඟට පාර යනකොට එක විදියක් ඕෆ් රෝඩ් කියන්නේ ගැස්සෙනවා, පැද්දෙනවා, වලවල වැටෙනවා, එහෙට ඇදෙනවා, මෙහෙට වැදෙනවා.
0: ආ ඒකට වෙනම සිස්ටම් එකක් දීලා
1: තියෙනවා. ඒකට වෙනම සිස්ටම් එකක් තියෙනවා. ඊළඟට තා මොනවාද කියන්නේ?
0: ගොඩක් කට්ටිය අහනවා මේකේ ගාන ගැන නේ. ගාන ගැනත් කට්ටිය පොඩ්ඩක් කතා කරනවා නේ අරවින්ද.
1: ගාන මම කියන්නම්.
0: හරි.
1: මේක තමයි ඩිස්කවුන්ට් ඔෆර් එකක් යනවා මේ කියන ගණන් වලට ටිකක් ලොකු ඩිස්කවුන්ට් එකක් වටනවා. මම නිකම්ම තියෙන රෝ ප්‍රයිස් එක කියනවා. Pulsar N160
0: 974,950යි.
1: ඕක ඩිස්කවුන්ට් ඔක්කොම ඇප්ලයි වෙලා එනකොට 899,950 වෙනකම් අඩු වෙනවා. පල්සර් N160 ප්‍රීමියම් එක 999,950යි. නමුත් 949,950ක් දක්වා මේක අඩු වෙනවා. ඔබ

0: ගියාම ගණන් පොඩක් වෙනස් වෙනවා. අපි නම්බර් එකක් දෙන්නම් පොඩක් කතා කරගන්න. අමතක කරන්න එපා අවුරුදු 30කට වැඩිය විශ්වාසයක් එක ඩේවිඩ් පීරිස් මෝඩ සමාවම අර අලවියෙන් පසු සේවය කියන කෑලේ හැමදාම ඉන්නවා. ඒගොල්ලන්ගේ ඕන ප්‍රොඩක්ට් එකකදී අපිත් එන ආඩම්බරෙන් කියන අලවියෙන් පසු සේවය.
1: Yes.
0: මිනිස්සු දන්නවා අලවියෙන් පසු සේවය තියෙන එක කොච්චර වැදගත්ද කියලා. මොකද ලංකාවේ හුඟක් අයට විකුණ ගන්න පුළුවන් වුණාට විකුණුවාට පස්සේ සර්විස් එක දෙන්න ඒතර පුළුවන් කමකුත් නැහැ. ඩේවිඩ් පීරිස් මෝඩ සමාගම ඒ අලවියෙන් පසු සේවයත් ඒ විදිහටම කියන්නේ විකුණන්න තියෙන උනන්දුව තමන් විකුණපු බහාණ්ඩ පාරිභෝගිකයාට දීපු බහාණ්ඩ පිළිබඳව ඒ තියෙන ප්‍රොඩක්ට් එක රැක බලා ගන්නත් ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒවා හැමෝම කරන වැඩ නෙමෙයි. එතනදී ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක ඔච්චර උඩ තියෙන්නේ ඒකයි.
1: Yes, yes. Right, අපි නම්බර් එකක් දෙනවා 0114700600 කියන නම්බරයකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට මතක් කරන්න ඕනේ අරවින්ද මම නිදාගෙන නැගිටිනකොට අපේ ගෙදර කට්ටිය කියන්නේ අනේ අන්න නිදි දෙව්දුව එනවා කියලා. ඒ කියන්නේ දන්නේ වෙන
0: අය. ඔය වෙලාවෙත් නිදි.
1: නිදි දෙව්දුව නැහැ නැගිටලනකොට.
0: නිදි දෙව්දුව කියන්නේ කොයි වෙලාවෙ
1: නිදාගන්නේ. අනේ අපේ sleeping beauty. අන්න නැගිටලා අපේ sleeping beauty.
0: ඇත්තටම
1: මම හොඳ නිින්දක් ලබන නිසා තමයි අරවින්ද මට හොඳ පිබිදීමක්. කියන්නේ හොඳට නිදාගත්තොත් හොඳට නැගිටිනවා. හොඳට නිින්ද ගිය නැත්තම් නැගිටින එකේ ඉඳන්ම ඒ කියන්නේ ඊළඟ දවස සම්පූර්ණයෙන්ම
0: ඇත්තට මම බැලුවා මේ ලොකු වෙනසක් වාගේ පේනවා. අර මුල්ම කාලේ මේවා කියනකොටම වැලන්ටිනෝ මෙට්‍රස් එකක් ගත්තනේ. ඔයා මොකද ගත්තේ?
1: මම රොමෑන්ස් එකක්.
0: රොමෑන්ස් ඔය වයසට මොන රොමෑන්ස්?
1: කූල එකක්. කූල
0: කූල මෙට්‍රස් එක. මොකද ඒක වගේ අත්දැකීම වාට මේ මේ මේ වාගේ බොඩි සර්ෆස් එකේ ටෙම්පරචර් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ.
1: ප්‍රශ්නයක් තිබ්බා.
0: ප්‍රශ්නේ වැඩි.
1: වැඩි. Yes. ඉතින් ඒ නිසා තමයි
0: too hot.
1: හරිම hot නේද?
0: එනුම නම් hot නෑ.
1: එනුම නම්
0: හොයන්නේ මම තමයි පටන් ගන්නෙ. නමුත් hot නෙමෙයි.
1: හොයන්නේ. එනුම
0: පොඩි නහයටත් සම්බන්ධයි එක.
1: මොකද්ද පේනුම මගේ?
0: ඔයාට තේරෙන්නේ නැතුනට කවද නෑ මිනිසුන්ට ඒව තේරෙනවා.
1: නහයට සම්බන්ධ හෝ අනේ මන්ද මට තේරෙන.
0: හොඳ වෙලාවට තේරෙන. එතකොට
1: ඉතින් ඒ උනාට මගේ ඇඟේ උෂ්ණත්වය පිටත උෂ්ණත්වය ටිකක් වැඩි. ඒ නිසා තමයි
0: හැම වෙලාවෙම උණ හැදිලා වගේ හිටින්නේ.
1: ඒ නිසා
0: උණ දෙක් වගේ රත් වෙලා.
1: ඕ.
0: ඒ තමයි අපි ඒගොල්ලෝ වලට රෙකමන්ඩ් කරා මතකද ඔයාව? ඒගොල්ලන්ගේ අර ලැබ් එකට වගේ තැනට එක්කන් ගිහිල්ලා නේද?
1: මට දොයියන්නේ කියලා කිව්වා. දොයි දොයි දොයි.
0: ඔව් ඒක නම් චාමන් නැවිල්ලා ඔයාට ඒක නිින්ද යන සින්දු කියලා නේද? සියන්නේ මේ මේ.
1: මට අගල නිින්ද ගියා. ඒ මේක කරද්දි මං හිතුවා අනේ මට ගිහිල්ලා එහෙම නිකන් කියපු ගමන් නිදා ගන්න බැරි වෙයි කියලා. ඒ චුට්ටක් කියලා නෑ හැට මෙහෙට වෙනකොට.
0: පොඩි වෙලාවයි විනාඩි දෙකෙන් තුන ටෙස්ට් එක අරගෙන ඔයාට කිව්වා ඔයාගේ ප්‍රශ්නය කිව්වා ඔයාට හරියට මෙට්‍රස් එක මොනවාද කියලා කිව්වා.
1: Yes.
0: වාත් ඉතින් ඔයාගේ පණ්ඩිතකම කිව්වා. වාත් ඉතින් ඔයාට ටිකක් වෙලාවකට තේරුණා මේ රට පණ්ඩියා වෙන්න තු එමුසු කියන එක පොඩ්ඩක් ඇහුවා නම් හොඳයි කියලා වාට හිතුණා.
1: පස්සේ
0: අන්තිමට කූල මෙට්‍රස් එකට සෙටල් වුණා. අද වාට හොඳට නිින්ද යනවා. ඔයාගේ අර තිබුණානේ පොඩි අමුතු වයසක පෙනුමක්. දැන් ඒක අඩු වෙගෙන ගිහලා තියෙනවා. තාම චුට්ටක් තියෙනවා.
1: ඕකේ.
0: පොඩ්ඩක් තියෙනවා. ඒනට දැන් අඩුයි.
1: එහෙනම් අඩුයි. මාව මානසික වට්ටන්න නොවයින් බෑ අර විදිහට.
0: මානසික වට්ටන්න
1: ඕනේ. ගොඩාක් ඉගෙනගෙන එන්න. ඔයිට වඩා.
0: නේ නේ මට එහෙම ඔයා මානසික වටන්න ඕනේ. මගේ වයස වෙනම අඩුයි කියලා කියන අඩුයි කොහම මානසික වටනවද වැඩි?
1: ඇතර හොඳ නිින්දකට පස්සේ ඒ කියන්නේ හොඳ නිින්දක් ගන්නවා නම් ඔබේ වයසත් අඩු කරගන්න පුළුවන්. හොඳට නිදා ගන්න මිනිස්සුන්ගේ මූණවල් හරි ලස්සනයි. අර ඉරි ගිහිල්ලා ඇදිලා කරලා එල්ලෙන ඒවා අඩුයි. මම දන්නා ඒක.
0: අර නිින්ද කිය නැතුනහම මූණවල් ඉදීමෙනවා. හ්ම්. ඔයගන මුල් කාලේ මූණ වගේ.
1: ඔව් ඉදිමිලා.
0: මමමනේ උදේට දකින්නේ ඔබ.
1: ආ හරි හරි.
0: කොරහ වගේ මූණ. හ්ම්. අවිල්ල මෙහෙම ඉස්සරහම ඉන්නවා. හරි ලස්සන හිතා.
1: හැබැයි සුදු පාටයි.
0: දැන් හොඳයි ආ ඉම්ප්‍රූව්ඩ්. සුදු පාට කොරහක්.
1: එහෙනම් හරිනේ ඔබ යන්නුනි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෝඩ් ප්ලේස් වල තියෙන්නේ. එතනට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ටෙස්ට් කරලා බලන්න ඔබට මොන මැට්‍රස් එකද ගැළපෙන්නේ කියලා. ඒ ගැළපෙන
0: මැට්‍රස්. බයෝ රිද්මික්ද? ග්‍රැෆීන්ද? කූලද? රොමෑන්ස්ද? ආරෝග්‍යද?
1: යා.
0: එහෙමත් නැත්නම් වෙන එකක්ද? නැත්නම් ඒ ඔක්කොම කම්බයින් කරලා ඔබට මෙට්‍රස් එකක් හදලා දෙන්න ඕනද? ඒ ටික ඔබේ ඔබේ හරි නිදීරියව මොකක්ද ඔබට තියෙන ඔබට නින්දයක් නැත්තම් ඇයි ඔබට තියෙන ප්‍රශ්න? ඒගොල්ලන් අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි ඒගොල්ලන්ගේ මෙමරි ෆෝම් එක. ඒක ලෝකෙ මෙච්චර කාල මෙට්‍රස් වලට සම්බන්ධ කරලා හදපු මෙමරි ෆෝම් එක වගේ නෙවෙයි. ඊට වඩා සැලකිය යුතු ලෙස වෙනස් මෙමරි ෆෝම් එකක්. ඒක පේටන් එකක් තියෙනවා කොහෙද ඒක? ඒක ඔස්ට්‍රේලියාවේ ලොකු යුනිවර්සිටි එකකින් තමයි ඒ රිසර්ච් එක කරලා මේ මෙට්‍රස් එක හදන විදිය මේවා කරේ. මේ ලේයර් එක හදන්න. අද ඒ ලේයර් එක මේ මෙට්‍රස් වලට අවශ්‍ය අවශ්‍ය මෙට්‍රස් වලට ඒගොල්ලෝ ඉල්ලීම මත එකතු කරලා හදලා දෙනවා. මේ මෙට්‍රස් එක හදනවා ඒගොල්ලෝ ඈ. මෙට්‍රස් ඒගොල්ලෝ ගාව තියෙන ඕනු තරම්. නමුත් ඒගොල්ලෝ මෙට්‍රස් එක ඔයාගේ විදියට
1: කස්ටමයිස්
0: කරනවා.
1: හා රයිට්.
0: ඔයාගේ තියෙන ප්‍රශ්න විසඳන්න මෙට්‍රස් එකක් ගන්න. මෙට්‍රස් එකක් ලස්සනට ගන්න එපා. උසු මෙට්‍රස් එකක් තිබුණොත් ලස්සනයි හින්දා නෙමෙයි ගන්න ඕනේ. ඒගොල්ලෝ ගාව තියෙන උස මෙට්‍රස් තියෙනවා. නම හෙන ඝන කම ඒවා තියෙනවා.
1: මට ආස උස එකක් ගන්න.
0: උස මෙට්‍රස් තියෙනවා. ඉතින් එහෙම එකක් ගන්න ඒවත් පුළුවන්. අර ලේයර්ස් ටිකක් දාන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි මෙට්‍රස් එක ඔයාට ගැළපෙනවා. එහෙමයි හදන්න. මෙට්‍රස් එක ගැළපෙන්නේ නැදුන්නේ නැතුණා වැඩක් නැහැ. ලස්සන තිබ්බට වැඩක් නැහැ. ඔයා නින්දයක් නැත්ත.
1: අන්න එකනේ මේ මං අහන්න හිටියේ තාමත් ඔබට අවස්ථාවක් ලැබුණේ නැද්ද කාගීල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා රසවත් මාසයක් හරවත් වාසියක් එක්ක සෙට් වෙන්න තාම ලැබුණ නැද්ද? එහෙනම් අද දවසේ පුළුවන් නම් යන්න කාගීල්ස් ෆුඩ් සිටි. මොකද මේ වාසිය තියෙන්නේ මට මතක විදිහට අගෝස්තු මාසේ 31 වෙනකල් විතරයි. ටක් ටක් දැන් අද 6 වෙනිදා කල් තියෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඉක්මනට දවස් යනවා වගේ තේරෙනවා. අන්තිමට අපි කරන්න හිටපු ඒවා අපිට අමතක වෙලා ගිහිල්ලා අගෝස්තු 31 තමයි මතක් වෙන්නේ අනේ මෙහෙම කරන්න තිබ්බනි කියලා. ඒ නිසා දැම්ම යන්න පුළුවන් වෙලාවක යන්න කාගීල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා ඔබ කරන්න ඕනේ හරිම පොඩි දෙයයි. කිස්ට් නිෂ්පාදන දන්නවනේ. කිස්ට් නිෂ්පාදන වලින් මිලදී ගන්න ඕනේ රුපියල් 1750ක් හරි ඊට වැඩියෙන් හරි බහන්න. හැබැයි ඒ අතරට මතක ඇතුව කිස්ට් බිස්කට් එකක් දාගන්න. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. රුපියල් 1750ක් හරි ඊට වැඩියෙන් හරි කිස්ට් නිෂ්පාදන අරගත්තා. ඊට පස්සේ බිල්පතේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක 0713181181 SMS කරන්න. ලැබෙන තෑගි මොනවාද? දන්නවද අරවින්දෝ මොනවාද හම්බ වෙන්නේ කියලා?
0: නෑ.
1: සතිපතා දිනා ගන්න පුළුවන් ලැප්ටොප්ස්, ටැබ්ස්, ස්මාර්ට් ෆෝන්ස්. ඒ ලොකු තෑගි දෙන්නේ නේ.
0: ඒක තමයි අර නම දාලා තියෙන්නේ නේ.
1: ස්මාර්ට්
0: විනර්ස්. ස්මාර්ට් තේ. මොකක්ද කොහොමද කියන්නේ?
1: කිස්ට් ස්මාර්ට් විනර්ස්.
0: ඒකෙන්. හොඳයි.
1: හොඳයි නේ. ස්මාර්ට් ටැග් ටිකක් තියෙන්නේ. අනිත් එක දැම්මම පොඩ බැලුවා මේ අපේ හැම අනුග්‍රාහක භවතෙක්ම නිකන් දෙන ටැගි SMS ඒවා නෙමෙයි. හොඳ දැනෙන සැර ටැගි දෙන්නේ. ඉතින් බලන්න try එකක් දීලා බලන්න සාමාන්‍ය විදියට කාගීල්ස් ෆුඩ් සිටි ගිහිල්ලා මේ වාසිය ගන්න නේද?
0: දැන් මේ ආපු ගමන් කරන්න වැඩක් තියෙනවා. දැන් මම මෙහෙත් දැක්කනේ මේ මට හරි ආසාවක් තියෙනවා මේ පොඩි චූටි ඔෆිස් එකක් වගේ එකක් හදාගන්න.
1: හරි.
0: මේ ජපානේ තියෙන විදිහට ලොකු ජනෙල් දාලා තල්ලු කරන දොරවල් දාලා කොටු කොටු දාලා
1: හරි
0: එහෙමනේ මා තියෙන්නේ.
1: යා ඕකේ.
0: ඉතින් මම මේකට ලීනං පාවිච්චි කරන්නේ නැහැ කියලා මුලින් ඉඳලම තීරණය කළා තියෙනවා. එතකොට මට හරියන ඔක්කොම නිෂ්පාදන ටික තියෙන ඇලුමෙක්ස් එකේ. මට ඕනේ ඇලුමිනියම් ප්‍රොෆයිල් ගැන හැලක් කපලා කොටලා ඔට්ටු වෙන්න බෑ අනේ එච්චර වෙලාව නැහැ.
1: ඕ ඕ ඇත්ත.
0: තියෙන ප්‍රොඩක්ට්ස් වලින් මම මේක කරනවා කියලා හිතන් ඉන්නේ බලලා මට ඕන ප්‍රොඩක්ට්ස් තෝරගන්න. මම දන්නවා මහ විශාල ප්‍රොඩක්ට්ස් කලෙක්ෂන් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ඇලුමෙක් ෂෝරූම් එකේ. ඒගොල්ලන්ගේ අර
1: එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ. යස්.
0: වැඩේ වෙලා තින්නේ මට දැන් හිතා ගන්න මේක දකින්න නැතුව මට හිතා ගන්න බෑ මොනවද කොහොමද මම පාවිච්චි කරන්නේ. එතන ගියා මට තේරෙනවා මේක හොඳයි ඇතුල් වෙන දොරට. මෙහෙම එකක් හොඳයි සයිඩ් එක. මෙහෙම ඒවා හොඳයි කාමරේ.
1: යා ඕකේ.
0: මට ඕනේ මේ ලිවිං ඒරියා එකයි ඩයිනින් ඒරියා එකයි වෙන් කරන්න පොඩි කෑල්ලකින්.
1: හ්ම්
0: හ්ම්. වැහුවාම ඒක වෙනස්. ඒක වෙන එකක්.
1: හා ඕකේ.
0: ඇරියාම සම්පූර්ණම ඒක ලොකුවට පේනවා. අන්න එහෙම. ඒ
1: කියන්නේ ලොකු හෝල් එක වගේ එතකොට ලස්සනට තියෙනවා.
0: හෝල් එක වගේ අරගෙන ඒක ඔක්කොම මෙහෙට මෙහෙට තල්ලු කරලා දාපුවම ඒව එක්ක සෙපරේට් වෙනවා. එක්ක තනි එකක් වගේ.
1: කොහොමද
0: මගේ මොලේ කොහොමද මගේ ප්ලෑන්
1: එක? ඔගොල්ලෝ නෝඩ බාත්รูම් එක ඒවත් ඔගලා ඔයාලට එකතු කරගන්න පුළුවන් ඕනේ නම් ඒ ඒ විදිහට ලස්සනට
0: තියෙනවානේ තියෙනවානේ.
1: ආ ඔකේ.
0: මම જાතිය තියෙනවා. මේවා දැක්කලා මම ෆොටෝ එහෙම ගහගෙන එනවා.
1: හරි හරි.
0: ඒ ඔක්කොම බලලා මම ඇලුමෙක්ස් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිල්ලා මම ඒක හදලා ඔයාට එන්න කියන්නේ. යුත්ත කරන්නවා තෙන්ඩ කියන්න නෑ කියන කතා මට කියාගන්න ඕනේ හදනවටත් වඩා.
1: ඔයාගේ අදහස් ඔක්කොම හොඳයි. ඇයි ඔයාගේ ඒ විදිහෙම නිකන් තියෙන අමුතු
0: ස්වකට වදිනවනේ.
1: ආ රයිට්.
0: එන්න ස්වහනේ. ස්වහ.
1: දිවෙතිත්නේ.
0: දිවෙතිත්නේ කතරහනේ.
1: හැබැයි අරවින්ද ඔයාට කියන්න අපි හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු. මං ඒ ගැන හරියට සතුටුනවා. මම හම්බ කරනවා, අවශ්‍ය දේවල් ගන්නවා, කනවා බොනවා, ලස්සනට ඉන්නවා. දැන් අපි මේ ඔය ලංකාවේ අයට තියෙන දෙයක් තමයි අපිට පොඩ්ඩක් මේ බටර් කියන එක ගනිද්දී අපිට තිබ්බ පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේ ගාන ගැන. මෙහෙමනේ අපි පොඩ්ඩක් හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන මිනිස්සුනි. කන්නවසයි දන්නවා, බටර් රහයි කියලා දන්නවා. හැබැයි ගාන නිසා අපි කිහිප වතාවක්ම මෙහෙම බටර් අරගෙන ආයි ෂෙල්ෆ් එකෙන් තියලා ගිය අවස්ථා ඕන තරම් තියෙනවා ලයිෆ් එකේ. ඉතින් පැල්වත්ත ඔන්න දැන් ඒගොල්ලන්ගේ ලස්සනම ලස්සන ප්‍රොඩක්ට් එක එළියට දාලා තියෙනවා. පැල්වත්ත බටර් එක ඉස්සරත් තිබුණා පැල්වත්ත බටර්, හැබැයි දැන් අලුත් වෙලා පැකේජින් වෙනස් කරලා ලස්සනම ලස්සන ගෝල්ඩ් ෆොයිල් පැක් එකක තමයි පැල්වත්ත බටර් එක එන්නේ. ඒකෙත් එක ජාතියනේ පැල්වත්ත බටර් කියලා තියෙනවා නෙමේ.
0: සෝරමණ දැනත් වෙනමල ජපානයේ තියෙන ගෝල්ඩ් ෆොයිල් එක ඔතම වෙන වෙන බටර් ජාතිය.
1: ඕකේ. හරි රිච් ලුක් එකක් ඒකනේ.
0: හරිම හරිම ලස්සනයි. මම හිතන්නේ මේවා බල්ලා ඒගොල්ලෝ ඉන්ස්පයර්ලා ඒගොල්ලෝ ලංකාවට එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි පැල්වත් ඔහොම කරන්න ඇත්තේ. දැන් තමයි මට ඒව හිතෙන්නේ.
1: ඕ වෙන්න පුළුවන්. ඉතින් අර නිකම්ම බටර් එකක් වෙනුවට සෝල්ටඩ් එක වෙනම හඳුන්වලා දුන්න, අන්සෝල්ටඩ් එකක් වෙනම තියෙනවා. ඊට පස්සේ ගාලික් බටර් එකකුත් පැල්වත් හඳුන්වලා දීලා තියෙනවා. ඒක අර බෝ එකක් තියෙනවා බටර් එකේ පැකේජින් එකේ. ඒ බෝ එකේ කලයක අනුව ඔබට තෝරගන්න පුළුවන්. දැන් සෝල්ටඩ් නම් ඒකේ බෝ එක නිල් පාට. ඊට පස්සේ අන්සෝල්ටඩ් නම් බෝ එක රතු පාට. ගාලික් නම් බෝ එක
0: ඒක බෝ එක දම් පාට.
1: දම් පාට.
0: මෙහෙත් එහෙම තමයි.
1: හරි ඕකේ.
0: ඒ කියන්නේ නම කියවන්න නැතුව පින්තූරෙන් පාටෙන් අඳුන ගන්න පුළුවන් විදිහට ජපානයේ ගොඩක් ඒවා තියෙනවා. මම වාට කිව්වේ වාට මෙහෙ ආපුවම ඔයා වාට ඕන කරන ගමනාන්තයට යන්න ඕන කෝච්චිය තියෙන මොන ප්ලැට්ෆෝම් එකේද කියලා වාට හොයා ගන්න තේරුමක් නැත්තම් මොකද භාෂාව කතා කරන අය ගොඩක් අඩු වෙන්නේ.
1: නේ ඔව් නේ මොන වේදිකාවට දෙන්නේ කියලා දැනගන්න.
0: වල තියෙන බිම බලාගෙන.
1: හා.
0: ඔව්. අපි හිතමු චිචිබු බලාගෙන දුම්රිය. ෆ්ලෑෂ්බැක් වේදිකාවට ළඟාවේ.
1: ෆ්ලෑෂ්බැක්.
0: චිචිබු. එහෙම තේරෙන්නේ නැහනේ.
1: හ්ම් කිව්වට තේරෙන්නේ නැහනේ.
0: මෙහෙ ජපන් හොඳයි, මෙහෙ ඉංග්‍රීසි තමයි තේරෙන්නේ.
1: සීරියස්ලි? හා ඕකේ.
0: චර වර්තින බිම බලාගන්න. එම් බිම් බලනවා. බිම් බලා නිහතමානී වෙන්න නෙමෙයි.
1: හා මොකද මේ?
0: බිම පාටවල් වලින් ඉරි ඉරි ගහලා තිනවා ඒ අදාළ කෝච්චියේ ප්ලැට්ෆෝම් එකට වාට ඒක දිගේ යන්න
1: පුළුවන්. හරි ඕකේ.
0: ඔයා දැනගන්න ඕනේ කෝච්චි ලයින් එකට අදාළ පාට විතරයි. පාට දිගේ ඔයාට යන්න
1: පුළුවන්.
0: ඒ වගේ තමයි දැන් පැල්වත්ත බටරුත් පාට දිගේ ගිහලා වාට තෝරගන්න පුළුවන්. නම කියව ගන්න පුළුවන් වුණත් බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් කරලා තිනවා රයිට්. ඔයාට එහෙම හරි ප්‍රයෝජනයි එහෙම මේවා කරලා තියෙන එක.
1: ඊළඟට තවත් විශේෂ දෙයක් ගැන කතා කරන්න ඕනේ. දැන් මේ ඉදිකිරීම සම්බන්ධයෙන් නම් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා තියෙන අරවින්ද. අපි දෙන්න ගයක් හැදුවොත් මේ කාලේ මං හිතනවා අලුත්ම තාක්ෂණය දාලා සුපිරිම සුපිරි ලස්සන ගයක් අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි මේ දවස්වල කතා කරනවා සුපර්මෙට්. සුපර්මෙට් ගැන. සුපර්මෙට් කියලා කියන්නේ මුලින්ම කියන්න ඕනේ අපේ රටේ අපි දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අවුරුදු 60ක් 30 අපි දන්න විශ්වාසනීය බ්‍රෑන්ඩ් එකක්. ඒ තමයි රයිනෝ රූෆින්. රයිනෝ තමයි සුපර්මෙට් අපිට හඳුන්වලා දෙන්නේ. මේක තනිකරම සින්ක් ඇලුමිනියම් නිෂ්පාදනයක්. දැන් ওই සින්ක් ඇලුමිනියම් වලත් තියෙනවා අරවින්ද අපිට සාමාන්‍යයෙන් ඒවවල මේ ක්වොලිටි එක චෙක් කරන්න ක්‍රමයක් නැහෙනි. ඒකට ක්වොලිටි එක බලන්න තියෙන ක්‍රමය තමයි AEZ අගය කියලා කියන්නේ. දැන් මේ හොඳම සින්ක් ඇලුමිනියම් වෙන්නේ AEZ අගය 150ක් වෙන්න ඕනි. ඉතින් ඒ අගය ඒ විදිහටම තියෙන નિયમિત ප්‍රමාණයට තියෙන සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක් තමයි සුපර්මෙට්. ඒ නිසායි අපි කියන්නේ විශ්වාසයෙන් ගන්න කියලා. දැන් මට කියන්න මේව අපිට පාවිච්චි කරන්න පුළුවන් තැන් මොනවාද?
0: ඔයාලට පුළුවන් ඔය ප්‍රොඩක්ට් එක වහලේ ගහන්න පාවිච්චි
1: කරන්න.
0: කාටවත් නැති ලස්සන වහලයක් ගැහුවා.
1: ඔක
0: කපන්න කොටන්න ආරමේ හරි ලේසි, ෆික්ස් කරන්න ලේසි, හැඩ තියන්න ලේසි. ඒ වගේ හැඩෙත් ලස්සනයි, වෙල තියෙන ඩිසයිනත් ලස්සනයි, ඔබේ වහලේ වෙනස්.
1: ඕකේ.
0: ගේට්ටුව හදන්න පාවිච්චි කරන්න පුළුවන්. වෙනස් ගේට්ටුවක්.
1: බිත්ති වලට පාවිච්චි කරන්න.
0: බිත්ති වලට පාවිච්චි කරන්න පුළුවන්. අර හැමෝම වගේ ගඩොල් වැලි සිමෙන්ති නෑ. අද ඔබේ ගෙදර නිකන් මොඩර්න්ම මොඩර්න් ලුක් එකකට හදපු.
1: ඔව්.
0: ලස්සන ගියා.
1: යා.
0: ඕකට ඇලුමික්ස් එකේ ඇලුමිනියම් දොරජනල් ටිකක් දාගත්තරන්.
1: තව ඉතින් ලස්සන ඩබල් කරලා ගන්න.
0: ස්වාගතව පුච්චන් වෙනවා අනිවාර්යෙන්ම.
1: දැක්කාම
0: ඉතින් ඕන කෙනෙක් හා සූස් ගෑ වෙනවා බලනවා හැරදීරි බලනවා අතන ලස්සන ගයක් හදලා මචං කියනවා. ඒවත් තියෙනවා ඉතින්. සුපර්මෙට් ප්‍රොඩක්ට්ස් තාමනද මං කියවනේ ඔක්කොම.
1: ඒකට සීලින්
0: ගේට් වලට වහල් වලට තාමනද?
1: සීලින් එකට තියෙනවා ප්‍රොඩක්ට්ස්.
0: සිවිලින් එකටත් පුළුවන්.
1: එතකොට පර්ලින් කරන්න පුළුවන් වැහි පීලි උපාංග නිෂ්පාදන මේ ඔක්කොම තියෙනවා ඔයගලන්ට සුපර්මෙට් වලින් ගන්න. ඉතින් අවුරුදු ගානක විශ්වාසයත් එක්ක ඔයගලන්ට හොඳ වොරන්ටි එකකුත් එක්ක මේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන්. අපි තවම නැද්ද කියලා අපි කන්ටැක්ට් කරන්න නම්බර් එකක් දෙන්නම්. සුපර්මෙට් ගැන දැනගන්න අහන්න මෙන්න මේ නම්බර් එකට කතා කරන්න 0112 693 683 0112 693 683. හරි නේද?
0: ඉතින් අපේ අද දවසේ වැඩ ටික ඉවරයි. අපිට හෙටත් අපි නිප්පොන් ඉඳලා අපි ඔබට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා මස්. ඔබට අපි කතා කරනවා මේ මම කතා කරලා තියෙනවා දෙස්.
1: That's okay.
0: කුදසයි.
1: හරි කුදසයි.
0: ඉතින් ඔයා හිතන්න එපා මම මේ මම වර ගත්තා. ඔයාට හිතෙන ඕනලාක පාට වෙනස් කරන්න පුළුවන්.
1: කමක් නැහැ කමක් නැහැ
0: අත් දෙක සාක්කුවේ දාන් එන්නවා. එතකොට අපි එහෙම මම කරමු.
1: ඕකේ.
0: තාමදී එන එක ගැන එහෙම නැහැ තීරණයක් ගන්න. ඊට දන්නෙත් නැහැ ඉතින්.
1: ඉතින් අපිට ඒක මොකද අපිට වැදගත් කමක් නැහැ
0: ඒක. මගේ තියෙන වටිනාකම මේ උදවිය දැනගත්තාම වැඳ වැඳ කිව්වා නම් තියෙනවා.
1: ඕවත් ඇඩද මල්ලි ඕවත් ඇඩද? හරි.
0: ඇත්ත ඇත්ත. ඔහේ වෙන වැඩ බලවන් ජපානේ වැඩ වැඩ දෙකලද.
1: එහෙනම් පරිස්සමින් ඉන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආයෙ හෙට හම්බ වෙනවා.
0: සුබ දවසක් මම අරවින්ද.
1: සුබ දවසක් මම ආශ්‍රයා.
0: I'm from Japan. ආවා අරවින්ද from Japan.
1: I'm this now from Sri Lanka. Sri Lanka.
0: Relax. Proudly Sri Lankan.
1: Definitely.
0: Proudly Japanese. තියන්න.
1: හරි හරි ඉවරයි දැන් හා. Bye.
2: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එකත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
3: පුරිත අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance we help
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් ඩංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අද්දිනු පත්තු කරත්
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපාක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම
8: Siri Board සාමාජිකයන් සඳහා Cargill's Foods දිවෙතින් මෙගාවට්ටම් Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි Kills Breakfast Chicken Sausages ඉතිරිය රුපියල් 425යි Stewart's Rosa කහටතේ ඉතිරිය රුපියල් 170යි Depol Dishwash Lime ඉතිරිය රුපියල් 110යි Cargill's Foods 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
6: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 888 666
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලිය අනුපාත වැඩි විස්තර සඳහා 011 4378 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
12: නමස්තේ Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක Havelock City Mall presents India Fest 2026 Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
13: හද ගැස්මට සියත
14: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
15: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
14: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
16: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
17: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
16: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
17: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
18: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
19: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
20: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
21: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර්. රුපියල් 179,999 සිට. ස්මාර්ට් Wi-Fi ෆාස්ට් කූලින් සමග. 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග. ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0166 251 30 20.
22: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
23: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
24: LB රන්ණය තමයි මගේ හයිය
25: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්ණය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලා
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන්ස් ටිකෙන් ටික පේ
17: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක්
18: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්
26: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
0: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
3: Have Look City Mall, my happy place.

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනතාට කලින් 0716 500 500කට වට්සප් කරන්න
3: Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරුවෙන් Between Lady ඔබත් සැනින් දිදුලන්න
5: සමහරු එන්නේ සද්ද අහලා
6: තව සමහරු එන්නේ සුවඳට
5: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning
7: Down South in the morning
6: Go International Expo 2026
5: Motor Show
6: Lifestyle Expo
5: Construction Expo
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න
5: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
6: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
8: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
9: සියත පත්තරේ විතසා
10: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් 3ක් ෂෙඩ් එකේ වැඩට ආරක් අකිල රිමාන්ඩ් අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒයට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියට දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ මිනිස්සුන් ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද
9: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
11: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
12: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
13: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
14: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
15: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
16: අයියා මට ඇපල් මලක් දෙන්න.
17: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
16: අයියා මට මල් ගොඩාක් දීලා.
17: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
16: හච් 15 පිස්සුවක්ම තමයි
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
18: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
19: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: Big big dinumai bonanza bonanza
2: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකියර්
20: 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
21: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
22: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
23: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
24: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
25: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
26: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
25: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
26: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
25: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
26: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
25: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
27: 98.2 98.4

0: क्या था टॉप स्टोरी
1: रुमेश तरंग लोपालमु तनट රුමේෂ් තරංග පිරිමිහෙල්ල විසිකිරීමේ සව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ගෙන තිබෙනවා. ඒ ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමගයි. ඒ දිහු වාර්තා කළ දුර මීටර් 89.75. තවත් දේශීය පුවතක්. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. එය අද පසරු 9:30 සිට පැය 24ක කාලයක් දක්වා බලපැවැත්වෙන පරිදි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 9ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ඇතුළු ප්‍රදේශ 4ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මකයි. මේ අතර නුවරඑළිය රත්නපුර දිස්ත්‍රික්ක සඳහාද නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මක වනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 516 500කට වට්සප් කරන්න
3: Siyata Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය Development Finance 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
7: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
9: Aluminium Aluminium මනේ
10: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex Aluminium ඕනතරම් Alumex නම්
12: ඉස්තිරිබෝඩ් සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Medoli Fat Spread ඉතිරි රුපියල් 290යි Prima Stella Chicken Rasa Noodles 5 පැක් එක ඉතිරි රුපියල් 165යි Magic Vanilla and Chocolate Ice Cream ඉතිරි රුපියල් 300යි Close Up Red Hot Toothpaste ඉතිරි රුපියල් 115යි Cargill's Food City

0: නුන්නන් සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ හ

උදේ 10යි විනාඩි 24යි දැන් වෙලාව. ඔබට ජීවිතයේ දෙවැනි අවස්ථාවක් හම්බෙලා තියෙනවද? ඔබ අතින් මෙච්ච මොකක් හරි වැරද්දක් හදාගන්න. එහෙනම් ඔබ සතුටු වෙන්න ඕන. මොකද එහෙම අවස්ථාවක් කලාතුරකින් තමයි කෙනෙක්ට හම්බෙන්නේ. ඒකයි අපි ඔබට දවස ගානේ මතක් කරන්නේ. ගන්න පළවෙනි තීරණයම හරිම තීරණේ වෙන්න ඕන. මොකද ඔබ ගන්න එක පුංචි තීරණයක් ඔබේ ජීවිත කාලෙම පසුදැවිදැවි ඉන්න හේතුවක් වුණොත් වැඩක් නැහැනේ නේද? මේ දවස් ටිකේම අපි ඔබට මතක් කරනවානේ මේ විෂමද්‍රව්‍යත් එක්ක වෙන්න පුළුවන් හානිය ගැන. හොඳම දේ තමයි පළවෙනි පාරම හරි තීරණේ ගන්න. සමහරු කියනවා දෙවෙනි අවස්ථාවක් හම් වෙන්න පුළුවන්. මම මේක පළවෙනි පාර කරන්නේ. මේක ඇබ්බැහි වෙන්නේ නැහැ මට. ඒ වගේ වචන අපිටත් ඇහිලා තියෙනවා. එතකොට ඔබ මොකද ගන්න තීරණේ? ආ පළවෙනි පාරේ හින්දේකට try කරලා බලනවද? යාළුවෝකින් හින්දා try කරලා බලනවද? නැත්නම් ඔබට හිතනවද මේක නොකළොත් මම සමාජෙ කොන් වෙයි කියලා? ඔබ කොන් වෙන්නේ වගේ දෙයකට ඇබ්බැහි වුණොත් විතරයි. ඒක න මතක තියාගන්න. ඔබ ඒ වගේ දෙයකට මේ විදිහට ඇබ්බැහි වෙලා ඉන්නවනම් අපිට පුළුවන් ඒ දේ නවත්තන්න. බෑ කියලා දෙයක් නැහැ. ඒ වෙනුවෙන් විශේෂ උපදේශන වැඩසටහන් තියෙනවා. රජේ මගින් කරන වැඩසටහන් තියෙනවා. රජේ නොවන වැඩසටහන් තියෙනවා. ඒ ඕනම වැඩසටහනකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. හොඳම දේ තමයි ඒ පිළිබඳ දැනුමක් තියෙන කට්ටිය සම්බන්ධ කරගෙන අපි ඔබට අංක මතක් කරන්නම්. ඒ සම්බන්ධයෙන් තියෙන විෂමද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා ඔබට තියෙන අංකයක් 18.18 අංකය. ඒ වගේම පුනරුත්ථාපනය පිළිබඳ තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන් 19.27 කියන අංකවලට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට දවස ගානේ මේ පණිවිඩ මතක් කරන්නේ. ඔබේ ගෙදර, ඔබේ දුව පුතා, ඔබේ සහෝදරය, ඔබේ අම්මා තාත්තා, මේ ඕනම කෙනෙක්ට වයස තරහ තිරම රස්සාව කිසිම දෙයක් මේ මද්‍රව්‍ය වලට අදාළ වෙන්නේ නැහැ. ඔබේ ජීවිත තියෙන තැනින් ගොඩාක් පල්ලෙහාට ඇදලා දාන්න එක පොඩි වෙලාවකින් ඔබ ගන්න එක තීරණයකින් පුළුවන් කම ලැබෙනවා. ඒකෙන් හින්දා හැමතිස්සෙම මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශපේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
6: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
7: අනිගේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: කොහොමද තරයි?
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank ඔය අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
19: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: සමහරු එන්නේ සද්ද අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
22: Motor Show,
21: Lifestyle Expo,
22: Construction Expo,
21: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
22: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
21: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
23: 98.2 98.4

උදේ 10යි විනාඩි 47යි දැන් වෙලාව. WhatsApp message එකක් විතරක් දාලා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකින් ඇඳුමක් ගෙදරටම ගෙන්නගන්නේ කොහොමද කියලායි මේ මතක් කරන්න හදන්නේ. පළවෙනි ස්ටෙප් එක ඔබ මුලින්ම යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබ මුලින්ම බලන්න ඔබ කැමති ඇඳුමක් තියෙනවද කියලා එතන. ඒගොල්ලෝ දවස ගානේ පැයෙන් පැයට ඒගොල්ලන්ගේ collections post කරන ඒගොල්ලන්ගේ Facebook page එකට. එහෙම තෝරගන්න ඇඳුමක් ඔබ බලන්න. ඒ ඇඳුමත් එක්ක දාලා තියෙන ඒගොල්ලෝ ලොකු විස්තරයක්. ඒ ඇඳුමින් තියෙන sizes මොනවද, material එක මොනවද, ওই විස්තර කොහොමද ටික බලලා ඔබ කැමති ඇඳුමේ ඒ photo එක phone එකට save කරගන්න. ඊට පස්සේ ඔබේ නම, address එක, phone number එක, ඇඳුමේ size එක, ඔබට ඇඳුම් කීයක් ඕනද ওই විස්තර ඔක්කොම දාලා සේව් කරගත ෆොටෝ එකත් එක්ක 0706056560 කියන නම්බෙකට WhatsApp message එකක් දාන්න ඔබට cash on delivery විදියට ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. තව ඔය දැන් තියෙනවානේ Coco MinPay, ඒ විදිහට ඔබට ගෙවන්න පුළුවන්. එතකොට එකපාර සල්ලි ගෙවන්න ඕනේ, බැඩේ ලේසි කරලා දෙලා තියෙනවා. ඒත් එක්කම ඔබට පුළුවන් මේ ක්‍රමේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට යන්න. එතනට ගියොත් නම් ඇඳුම් විතරක් නෙවෙයි, තව ඕනම දේවල් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. වොච් එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන්ස් ඉදන්ම තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙනවා. එතනින් ඔබට විසිට් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. www.thilakawardhana.com තමයි යාලගේ වෙබ්සයිට් එක. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට තැනකින් දන්නම් ඔබට එක දාන්න. අපි ඔබට දවස ගන්න මතක් කරනවා මේ පණිවිඩේ. පැය 3ක් ඇතුළත ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඔබ shop කරනවා නම් ඇඳුමක් ඔබට virtual fit on කරලා බලන්නත් පුළුවන්. ඒක ටිකක් වෙනස් experience එකක්. ඔබ visit එකක් දාලා බලන්න. සාමාන්‍ය physical shop කරනවට වඩා online shop කරලා fit on කරලා බලන්න තියෙනවා කියන්නේ. ඒක පොඩි වෙන එකක් නේ. try කරලා බලන්න. තිලකවර්ධන textiles online store. නැත්නම් ඉතින් වෙනද විදියටම outlet එකකට කියලා physical shop කරන්න ඔබ හිතාගෙන ඉන්නවම ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායල කුරුණෑගල. මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
2: Aluminium නේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
4: Aluminium ඕන තරම්. Alumex නම්
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: අඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණාද?
7: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
9: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: ලාමකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 0676567874
3: 98.2 98.4

0: Theatre Top Story.
1: කාලකුණේන් රතු නිවේදනයක්. ධීවර සහ නාවික ප්‍රජාවට නැවත දැනුම් දෙන දෙක් ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු අනතුරු අංගවා තිබෙනවා. ඒ තද සුළන් පිළිබඳව නිකුත් කළ රතු නිවේදනයක් මගින් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු අනතුරු ඇඟවුවේ පැයට කිලෝමීටර 60-70ක් දක්වා සුළගේ වේගය වැඩි වී හැකි බවයි. මඩකලපුව සිට කන්කසන්තුරේ පුත්තලම ත්‍රිකුණාමලේ කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකි. තවත් දේශීය පුවතක්. ඩෙල්ෆ් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුල නිරතූ ඉන්දිය ධීවර යාත්‍රාවක් පුත්කලි 11 දෙනෙකු සමග අනතුරට පත්ව තිබෙනවා. මේ වන විට අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා පැවසුවේ. අනතුර සිදු ඇති ඊයේ රාත්‍රියේදී අනතුරට ලක් යාත්‍රාවේ සිටින ධීවර 11 දෙනා ඩෙල්ෆ් දූපත වෙත රැගෙන ගොස් ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත Top Story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Amathanna 011178 686 666

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
2: සතුට රස ගුණ මුසුවෙන කැමමල රස සුරකින
3: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
5: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19 කෝල් එකක් ගන්නකෝ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
8: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 114.5ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමක.
13: 98.2 98.4 and

උදේ 11 විනාඩි 26යි දැන් වෙලාව. මේ වෙනකන් රටේ වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වෙද්දි 63ක් වෙලා තියෙනවා. තාමත් අවදානම පහව ගිහිල්ලා නැහැ. ඒකෙන්ද අපිට වගකීමෙන් නිදහස් වෙන්නත් බෑ. පුළුවන් තරම් ඔබේ ගෙදර ගෙදරින් එළිය, විශේෂයෙන්ම ගෙවල් ඇතුළට වඩා ගෙවල් එළියට අපිට අවධානය දෙන්න වෙන වෙලාව අඩු වෙනවා. හැබැයි ඒක එහෙම කරන්න එපා. මොකද එහෙම කරොත් තමයි අපිට නොදැනුවත්වම අපි ඩෙංගු මුදුරන් බෝ වෙන තැන් ටික වැඩි කරගන්නේ. ඔබට එහෙම මේ ගෙදර ඇතුළේ එළිය මිස් වෙනවා නම් ඒකට කරන්න මොනවද කියලා හිතාගන්න බැරි නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර විදුර කියන්නේ ගාන එක වගේ ලස්සනට තියාගන්න එපා. එහෙම අයිඩියා එකක් ඔබට නැත්නම් ඔබ යන්න ඕන හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක කියලා කියන්නේ. මොකද එතනට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ගෙදර ගාඩන් එකේ ඉඳන් බෙඩ්රූම් එකට වෙනකන් ලස්සන කරගන්න, ස්මාර්ට් කරගන්න, ඕන කරන හැම දෙයක්ම ගන්න. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕන ඔබ ඉලෙක්ට්‍රොනික ඇටම්ස් ගන්න යනවා නම් ඒකටත් හොඳම තැන තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් කියන්නේ. ලෝකෙම පිළිගත සුපිරිම බ්‍රෑන්ඩ්ස් වලින් සෑහෙන දේවල් එතන තියලා තියෙනවා. දැන් ඔබේ ෆිට්නස් ගැන හිතනවා නම් ගෙදර පොඩි ජිම් එකක් එහෙම දාගන්න ඕන නම් ඒකටත් ඕන කරන දේවල් ඔබට එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටබු, ශායල, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. දැන් ජිම් ගැන කතා කරානේ, ගොඩාක් තරුණ ප්‍රජාව ඒ පැත්තට ටිකක් වැඩිපුර කැමති, තමන්ගේ ඇඟ හදාගෙන ෆිට්නස් හොඳට තියාගෙන එහෙම ඉන්න කැමති. තව කට්ටියකට කොහෙන් හරි එක පාට ආපෝ යාළුවෙක් කියපු දෙයක් හින්දා හරි ඒගොල්ලෝ කැමති මොන හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒකත් එක්ක වෙනම ලෝකයකට යන්න. හැබැයි ඒ සතුට තියෙන ටික කාලය, ටිකෙන් ටික ඔබේ සෞඛ්‍ය නැති වෙලා යනවා, මානසික නිදහස නැති වෙලා යනවා, ඔබත් එක්ක එකට ඉන්න මිනිස් ඔබව අතහැරලා යනවා, එහෙම දැනෙන්න පටන් ගන්නවා. ඔබත් එහෙම ජීවිතේ කොහේ හරි තැනක අතරමං වෙච්ච කෙනෙක්ද? බය වෙන්න එපා. ඔබට පුළුවන් ඉක්මනටම ওই දේවල් අතහැරලා ආපහු ඔබ ගාවට එන්න. එවැනි උදව් කරන ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මේ පණිවිඩය මතක් කරන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා විෂමද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගන්න. 18:18ට කතා කරන්නේ පිළිබඳ තොරතුරු දැනුම් දෙන්නේ. වගේම තමයි පුනරුත්ථාපනය පිළිබඳ තොරතුරු ලබා ගන්න ඔබට පුළුවන්. 19:27 කියන අංකයට කතා කරන හැමතිස්සෙම ඔබ ගන්න තීරණේ නිවැරදි තීරණයක් වෙන්න ඕන. මම අර කලින් කිව්වේ හරි තීරණයක් ගත්තොත් ඔබට ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ ගන්න තීරණේ වැරදි වුණොත් ඔබට ජීවිත කාලෙම ඒ වෙනුවෙන් පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඉගෙන මොකක් හරි කියලා අස්සන පුරුද්දක් හදා ගන්න. ඔබ ආර්ට් වලට කැමති නම් මියුසික් වගේ දෙයක්, එහෙම නැත්නම් පේන්ටින්ස් වගේ දෙයක්, ඒ වගේ දෙයක් කරන්න. නැත්නම් ඉතින් ෆිට්නස් ගැන හිතනවා නම් ජිම් යනවා කියන්නේ ඉතින් ඔය මුකුත් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ නේ. එතකොට ඉතින් ඔය නරක දේවල් ඉබේම ඔබෙන් ඇස් වෙලා යනවා.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: ෆ්‍රන්ස් ටිකෙන් ටික පේ.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නෑනේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
18: real mapat experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
20: satutu rasaguna musvena kemala rasa surakena
19: kukufry rbd poltel hata wasarakata wedi vishwasen
21: mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya wedewa evith yanne enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
22: full charge eken kilometer 150kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e mobility wetin 0114700550
23: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
27: ගන් වතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
28: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
29: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ට්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: රුමේෂ් ලොව පළමු තැනට කාලගුණේ රතු නිවේදනයක් වසර පහකදී වෛද්‍යවරු 3700ක් විදේශගත වෙයි ඇමරිකාව දැඩි ස්ථාවරයක
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: හද ගැස්මට සියත
0: සියත පත්තරේ විදහසා
4: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් 3ක් ෂෙඩ් එකේ වැඩට ආරන් අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවා ගත්ත 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් පඩිගෙවලා තියෙනවා අය ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ඉතිගේ මිනිස්සුන්ට ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
6: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
9: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්ක.
10: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ නෙලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතර
13: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0766 252 30 20.
16: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.

0: පාට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: මතකද සිංගල් පිබුල් නැන්සා
3: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
2: මේ අවුරුද්දට ආවා.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රුමේෂ් ලොව පළමු තැනට. කාලකුණෙන් රතු නිවේදනයක්. වසර පහකදී වෛද්‍යවරුන් 3700ක් විදෙස් ගත වේ. ඇමරිකාව දැඩි ස්ථාවරයක.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 0111 888 666.
1: රුමේෂ් තරංග පිරිමිහෙල්ල විසිකිරීමේ සව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ගෙන තිබෙනවා. ඒ ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවුලලේ හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමගයි. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 89.75ක්. ධීවර සහ නාවික ප්‍රජාවට නැවත දැනුම් දෙන තෙක් ධීවර කටයුතුවල නොයෙතෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඒත් අද සුලන් පිළිබඳව නිකුත් කළ රතු නිවේදනයක් මගින් මාතර සිට හම්පන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ පැයට කිලෝමීටර 60-70ක් දක්වා සුලකේ වේගය වැඩි වී හැකි බව ප්‍රකාශ කළා. මඩකලපුව සිට කන්කසන්තුරේ පුත්තලම ත්‍රිකුණාමලයේ කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා බෙල්ලට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකියි. දිවයිනේ ප්‍රදේශ රසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනුව බස්නාහිර සබරගමු සහ බයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ.
4: අගෝස්තු මාසයේ 6, 7, 8 සහ 9 දිනවල නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. සබර්ගම පළාත සහ ඒ වගේම මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මෙලෙස 100ක් මුහුත් අද වැසි ඉදිරි දින කීපයේ අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න.
1: පවතින අයහපත් කාලිකුණික තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. යද පසුරු 9 සිට පැය 24ක කාලයක් දක්වා බල පැවැත්වෙන පරිදි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 9ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ඇතුළු ප්‍රදේශ 4ක් සඳහා බල පැවැත්වෙන පරිදි මෙම නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මකයි. මේ අතර නුවරඑළිය රත්නපුර දිස්ත්‍රික්ක සඳහාද නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මකයි. අකණ්ඩ වර්ෂා පවතින ප්‍රදේශවල නායාම් පස්කණ්ඩි කඩාවැටීම සහ ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන් හඳුනාගත හැකි ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. මේ අතර මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද කඳුමුදුනේ ශාක කොටස් කිහිපයක් සමග පස් ශ්‍රීපාද මාර්ගයට කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ මාර්ගය අවහිර වී ඇති බවයි නල්ලතන්නේ පොලිසිය සඳහන් කළේ. ඩෙංගු රෝගීන් වාර්තා වීම අටුවද ජනතාව වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර පැවසුවේ ඉදිරියේදී ඇතිවිය හැකි වැසි තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
5: මදුරුවන්ට වතුරත් එක්ක බිත්තර දාන්න තියෙන අවස්ථාවල් ටික නැති කරන්නේ. ඒක තමයි අපි පිරිසිදු කිරීම කරන්න කියන්නේ. එළියේ තියෙන සියලුම බඳුන් වර්ග මේ පීඩිවල හිරවිලා තියෙන වතුර වතුර එක්කස් වෙලා දවස් 3-4ක් තියෙනවා නම් මේක අනිවාර්යයෙන්ම මේ ඉඩිසී ජිප්ටයි ඉඩිසල්ප පිටත් කියන මදුරු විශේෂයන් දෙකට බිත්තර අලවන්න පුළුවන් පෘෂ්ඨයක් සහිත ස්ථානයක් නම් අනිවාර්යයෙන්ම ඒ තැන්වල මදුරුව බිත්තර දානවා.
1: ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තාවේ ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 63ක්. ඩෙල්තූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තේරේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවර යාත්‍රාවක් පුත්කලි 11 දෙනෙකු සමග අනතුරට පත්ව තිබෙනවා. මේ වන විට අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදා පැවසුවේ. අනතුර සිදු ඇත්තේ ඊයේ රාත්‍රියේදී. අනතුරට ලක් යාත්‍රාවේ සිටින ධීවර 11 දෙනා ඩෙල්ෆ් දූපත වෙත රැගෙන ගොස් ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි. ධීවරින් පිරිස නීති විරෝධී ලෙස ධීවර කටයුතු නිරත වී ඇද්දයන්ට පරීක්ෂණ සිදුකොට ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවයි නාවික හමුදා පැවසුවේ. එක්ස්ප්‍රස් වර්ල්ඩ් නෞකාව ගිනි ගැනීමෙන් පරිසරයට සිදු හානිය වළක්වා ගැනීමට පවරන ලද නඩුවේ නියෝග අදාළ පාර්ශ්ව විසින් මෙතෙක් ක්‍රියාවට නැන්වීමට කටයුතු කර නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. ඒ සභාපති නීතිඥ රවින්ද්‍ර දාබරේ පැවසුවේ නඩුවේ පාර්ශ්වකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පවසන නඩු පවරන බවයි.
6: පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. මෙතන දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගත වුණා එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් තීන්දුවදී. නමුත් එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් තීන්දුවේ වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා නැහැ. නීතිපතිවරයාට දුන් නියෝග ක්‍රියාත්මක කරේ නැහැ. ඊළඟට බ්‍රයිබරි කමිෂන් එක, CID එක, ඊළඟට අර එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් ගෲප් කියන ඒ කණ්ඩායම, ඊළඟට රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාධිකරණයේ මේ වගේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන කණ්ඩායම් බොහෝ දෙනෙක් මේ නීති අනුව තීන්දුව දැන්ටම උල්ලංඝනය කරලා තියෙනවා. මේ උල්ලංඝනය කරලා තියෙන පාර්ශ්වයන්ට එරෙහිව අධිකරණයට
1: එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නෞකාව ගිනි ගැනීම තුළින් මෙරට සමුද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට සිදු හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1 වන්දියක් මෙරට රජයට ගෙවන ලෙස නෞකාව අයත් සමාගමට ශ්‍රේෂ්ඨ අධිකරණය පසුගියදා නියෝග කළා. ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙවර යලකන්නේ වගා කළ කුඹුරු වලට ඇති වූ නියන්තත්තේ හේතුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන ලෙස ගොවීන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. වන්දි ලබා ගැනීමට ඇත්නම් කෘෂි පරීක්ෂණ නිලධාරීන් සහ අදාළ රජයේ නිලධාරීන් දැනුවත් කරන ලෙසයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි පැවසුවේ.
7: මාර දිස්ත්‍රික්කවල වී වගන් හානි වීම පවතිනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ අනුරාධපුරය පුළුල්නඩුව මණ්ඩල දිස්ත්‍රික්කවල සමහර වැව් සමහර ජලාසින්දී පවතිනවා. ඒ නිසා වී වගන් හානි වෙලා තියෙනවා. ඒ නිසා අපි කෘෂිකර්ම එමුතොට උපදෙස් ලබා දීම කළා. අනේ හානි වෙච්ච කුඹුරු වලට අදාළ වන්දි ලබා දීම කටයුතු කරන්නේ කියලා. අජී උපදේශ මත අපි තීන්දුව කිරීම කළා. වගාවන්ට ගිහිල්ලා ගොවීන්ට සිදු වූ හානිය ගැන තක්සුරු කිරීම කළා. වන්දි ලබා දීම සිදු කිරීම කරන්නේ අපි ගොවීන් ඉල්ලීම කරනවා. ඔබේ කුඹුරු මේ නියන්තත්තේ ලක් වෙලා තියෙනවා නම් කෘෂිකර්ම පරිසර සහකාර මහතුරුන්ට නැත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානට ගිහිල්ලා හානි දැනුම් පොත ලියන්න. එහෙම නැත්නම් කෘෂි රක්ෂා මණ්ඩලයේ ඉඳලා මහතු ඉන්නවා. ඔබේ හානිය ගැන දැනුවත් කිරීම කරන්න.
1: නිසිමිලක් නොමැති වීම හේතුවෙන් වී කොවිතන අතහැරීමට සිදු වී ඇති බව ගොවීන් පවසනවා. බලවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සේන රත්නායක පැවසුවේ ණයකෙවීමට නොහැකි වීම හේතුවෙන් වී ගොවීන් අසරණ වී ඇති බවයි.
8: වී කිලෝ එකක් නිෂ්පාදනය කරන රුපියල් 137ක් යනවා කියලා. අඩු ගානේ රුපියල් 140ට වික්කොත් තමයි රුපියල් 3ක් අර ලාභයක් වෙන්නේ. රුපියල් 3ක් ලාභයක් ගත්තට පස්සේ නියන් අර අතින් කාලා හරබ් බැලුවා වගේ තමයි. ගොවි ජනතාව ගොවි කමෙන් අයින් වෙන එකක් තමයි ඉස්සරහට සිද්ධ වෙන්නේ අනිවාර්යෙන්ම.
1: පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන් දැඩි පීඩාවට පත් වී ඇති බවයි ගොවීන් පැවසුවේ.
9: දැන් ඔය අතකරබල් ඔක්කොම මුකක් තියෙන සමා කුඹුරු කරන්නේ ණය වෙලා. දැන් ණයතිය ගෙවා ගන්නවා මදි 5500ක් දුන්නාම. ඉතින් ඊට වඩා වැඩි මිලක් අපි කියන්නේ වැඩි කරලා දෙන්න කියලා. හිඟා කන තත්ත්වෙට පත් වෙලා ඉන්නේ ගොයිය.
1: රජී වියලවි මණ්ඩලයේ විසින් මේ වන විට මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් ප්‍රමාණය 21383. ඉන් වැඩිම ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ මෙට්‍රික් ටොන් 11365ක් ලෙසයි. අපි වෙනුවෙන් අපි අරමුදලේ ශේෂයේ පසුගිය 31 වනදා වන විට රුපියල් බිලියන 1.9 ඉක්මවා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් පී පෙරේරා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
10: ප්‍රශ්නේ 2 රෝමනියුලක්කම් පිළිතුර 2026.31 දිනට අපි වෙනුවෙන් අපි අරමුදලේ ශේෂය රුපියල් 1.986 බිලියන 278324.59. 2021 වර්ෂයේ සිට මේ දක්වා අරමුදල මගින් වැය කළ එක් එක් කාර්යයන් පහත පරිදි වේ. ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ප්‍රතිලාභින් වෙත අර්ධ සහ පූර්ණ නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ගෙවීම ව්‍යාපෘති සංවර්ධන වියදම් හැටියට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය දෙසීය වෙත ව්‍යාපෘති පරිපාලන වියදම් ගෙවීම. රණජයපුර වෙළඳ සංකීර්ණයේ සහ කාර්යාලයේ පරිපාලන වියදම් ගෙවීම. ස්ථාවර තැන්පත්තු සඳහා රඳවා ගැනීමේ බදු ගෙවීම. ජාතික විගණන කාර්යාලය වෙත විගණන ගාස්තු ගෙවීම. ව්‍යාපෘති දුරකථන නිවාස සමීක්ෂණ සංග්‍රහ සහ ගමන් එවැගේම කාර්ය මණ්ඩල දීමනා ඇතුළු ව්‍යාපෘති මෙහෙයුම් වියදම් හා වෙනත් වියදම්.
1: අපි වෙනුවෙන් අපි අරමුදල විධිමත් ලෙස පරිහරණය කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා යොමු කළ පැණියකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
11: මොනවද ගන්න ක්‍රියාමාර්ග? උතුරේ නැවත යුද්ධයක් ඇතිවීම වැළක්වන්නත් ඒ වගේම විධිමත් ලෙස මේ අරමුදල් පරිහරණය කරන්න.
10: ප්‍රශ්නේ මූලික වෙන්නේ මේ අපි වෙනුවෙන් අපි අරමුදල සම්බන්ධව. මම දන්නේ ඔබතුමා කොහොමද ඒක සම්බන්ධ කරන්නේ මේ අරමුදල පාවිච්චි කරලා මේ ආරක්ෂාව සපයන්නේ. කල්පනා කරන්න මොකද අන්න හරි මොකද ට්‍රැක් පැනලද කියන්නේ. ඒ නිසා මේ එහෙම බලන්න ඕනි. මොකද ඔබතුමාලා මේ ජන වර්ගික ප්‍රශ්නේ ඇතිකරන ජන ભેද ඇති කරේ. නමුත් ඒ වුණාට ඔබතුමා දැක්කනේ ජනතුමා යාපනයේ ගියාට පස්සේ ඒ තිබිච්ච ආදරය ඇල්ම ගැල්ම කොහොමද නේ? ඒ මොකද ඒ අපි මේ 13 ව්‍යවස්ථාව අරන් ගිහිල්ලාද? එහෙම නැත්නම් මේ ෆෙඩරල් ක්‍රමය දෙනවා කියලා නෑ. ඒ අරන් ගිහී අපේ තියෙන වැඩපිළිවෙල ශක්තිමත්කම පරිණතකම. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහනකොටත් ඒ සම්බන්ධ බුද්ධිමත් වහන්න.
1: 2024 වසර තුල මෙරටට පිරිසිදු පිරිපහදු කළ තෙල් ආනයනය කරලද සමාගම් 6 අතරින් එක් සමාගමක් පමණක් බදු ගෙවා ඇති බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
12: 2024 අවුරුද්දේ ආනයනය කරන ලද පිරිපහදු නොකර පොල් තෙල් ප්‍රමාණයන් පිළිබඳව චෙස් කාණ්ඩ ප්‍රධාන වශයෙන් හතරක් යටතේ මේ 2024 අවුරුද්දේ ආනයනයන් සිදුවලා තියෙනවා පොල් තෙල්. 2024 1 දින සිට පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කරන ලද සමාගම් 6ක් අතරින් එක සමාගමක් පමණක් එකතු කළ ආගය මත බද්ධ සහ සමාජ ආරක්ෂණ බද්ධ ගෙවලා තියෙනවා. අනෙකුත් සමාගම් 5 සඳහා තක්සේරු නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට. ඒක අය කර ගැනීම සඳහා මෙම කිසිදු සමාගමක් සඳහා එකතු කළ ආගය මත බද්ධ හෝ සමාජ ආරක්ෂණ බදු සඳහා සහන ලබා දී නොමැත.
1: සමාගම් 5ක් මගින් බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විමසා සිටියා.
13: මේ වෙනකොට පෞගිය ජූනි මාසේ 30 වෙනකොට මේ සමාගම් 5 බදු ගෙවන්න නැතුව පොල් තෙල් ගෙනල්ලා බදු ගෙවන්න තියනවා රුපියල් බිලියන 9.7ක් ගෙවන්න තියෙනවා. ඇයි මේක අවුරුදු දෙකහමාරක් ඇදෙන්නේ?
1: හිඟපදු අය කර ගැනීමට පියවර ගන්නා බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
12: බදු පරිපාලන ක්‍රියාදාමය අනුව බදු ගෙවන්න එකඟ වෙන්නේ නැති අවස්ථාවක ඔහුට තක්සේරුවක් නිකුත් කරනකොට බදු ගෙවන්නට අයිතිවාසිකමක් තියෙනවා. ඊට එරෙහිව අභියාචනය කරන්න. ඒ අභියාචනය කරන අවස්ථාවේදී හිඟපදු මුදල අය කරගන්න බෑ. ඒ හිඟපදු මුදල අය කරගන්න අභියාචනය අහලා අවසන් කරන්න ඕනේ. නමුත් දෙපාර්තමේන්තුවෙන් අභියාචනය අහලා අවසන් කළාට පස්සේ බදු ගෙවන්න තවදුරටත් එකඟ නොවෙනවා නම් බදු අභියාචන කොමිෂන් සභාවට යන්න පුළුවන්. ඔපින් කොමිෂන් එකට එතෙන්දිත් එකඟ නොවෙනවා නම් අභියාචනාධිකරණයට යනවා. එතනින් නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන්. ඉතින් අන්න ඔය ප්‍රමාදය තමයි තියෙන්නේ හිඟබදු මුදල අය කර ගැනීමට. මේ ක්‍රියාදාමය අය කර ගන්න ඕන කියන තැන ඉන්නවා. අපි කාටවත් විශේෂයෙන් එහෙම බදු සහන දෙන්න එහෙම නැහැ.
1: 2020 සිට 2025 වසර දක්වා කාලය තුල වාර්ෂික වෛද්‍යවරුන් 3791 දෙනෙකු විදේශගතව ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පැවසුවා.
14: සෑහෙන වෛද්‍යවරුන් සංඛ්‍යාවක් විශේෂඥ වෛද්‍යවරුන් තමයි විදේශගතවල තියෙන්නේ. ඒ විදේශගත වීම වැඩි වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ විදේශ පුහුණුව ලබා ගැනීම සඳහා, විදේශ විශේෂඥ පුහුණුව ලබා ගැනීම සඳහා අමාත්‍යංශය මගින් මැදිහත් වීමෙන් යවපු ප්‍රමාණය තමයි ඉතාමත්ම ඉහළගයක් ගන්න. එලෙස විදේශගත වීමට බලපා ඇති හේතු කවරේද කියන එක තමයි රෝමන් වංක 4 අහන්නේ. විදේශගත වීම බලපා ඇති හේතු ප්‍රධාන වශයෙන්ම අධ්‍යයන කටයුතු සඳහා පෝස්ට් ග්‍රැජුවේට් කටයුතු කම්ප්ලීට් කරගන්න තමයි වැඩිම ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම විදේශ රැකියා සඳහා, ඒ වගේම කාලාත්‍රය සමග විදේශගත වීම, අධ්‍යාපන කටයුතු, මදසරුභාවය සඳහා ප්‍රතිකාර ගැනීම වැනි පෞද්ගලික හේතුන් මත වෛද්‍යවරුන් විදේශගත වෙලා තියෙනවා.
1: වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු හා තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී දෙමිටුකොට ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාදුන්න පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් සතුව තිබී අයිස් මාත්‍රාව ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900ක්ද පොලිස් භාරයට ගත් බවයි. සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 හැවිරිදිවියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
0: International News on Sieta.
1: ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා සංකීර්ණ සහ කාලය ගතවන ක්‍රියාවලියක් වුවද අවසානයේ අමරිකාවට වාසිදායක එකඟතාවයකින් අවසන් වනු ඇති බව අමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. ඔහු සඳහන් කළේ ඉරානය කිසිවිටකත් න්‍යාස්ටික අවි අත්පත් කර නොගන්නා බවයි. ඉදිරියේදී තෙල් මිලද පහළ යනු ඇති බවයි ඔහු පැවසුවේ. ගැටුමට විසඳුමක් ලබා දීම සඳහා හමුදාමය ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සියලු ක්‍රියාමාර්ග භාවිත කරන බවද ජේ.ඩී. වැන්ස් සඳහන් කළා. ඔහු පැවසුවේ ඉරානය සමග සාකච්ඡා කිරීම අපහසු වීමට එක් හේතුවක් වන්නේ එරට පාලන පද්ධතිය තුළ මතභේද පැවතීම බවයි. ඉරාන පාලන තන්ත්‍රය තුළ යුද්ධය අවසන් කිරීමට කැමති පිරිසක් සිටින අතර යුද්ධය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය අන්තවාදී පිරිසක්ද සිටින බව බෑන්ස් කියා සිටියා. ඒ හේතුවෙන් සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට පියවර කිහිපයක් ගොස් නැවත පසුපසින ස්වභාවයක් ගන්නා බවත් එම තත්ත්වයේ හමුවේ අමෙරිකාවට හොඳම ප්‍රතිඵලය ලබා ගැනීම තම අරමුණ බවත් අමෙරිකානු උපජනාධිපතිවරයා සඳහන් කළා. මේ අතර ඕමානයේ කොම්සාර් වෙරළට ඔබ්බෙන් වන හෝමෝ සමුද්‍ර සන්ධි ආසන්නයේ පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. හෝමෝ සමුද්‍ර සන්ධි හරහා යාත්‍රා කරමින් සිටි ඉන්ධන නෞකාවක කපිතාන්වරයෙකු ඒ බව දැනුම් දී ඇති බවයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය සඳහන් කළේ. එම ආයතනයේ පැවසුවේ නෞකාවේ කාර්යමණ්ඩලය සහ නෞකාව ආරක්ෂිත බවයි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිනවා. යලි සිරස්තල රුමේෂ් ලොව පළමු තැනට කාලගුණෙන් රතු නිවේදනයක්. වසර පහකදී වෛද්‍යවරුන් 3700ක් විදෙස් ගත වේ. ඇමරිකාව දැඩි ස්ථාවරයක. සීත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ලංකාවේ හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන මාස්ටර්පීස් ගොඩක අයිතිකාරයා ගුණදාස කපුගේ.
2: ඔහුගේ උපන්දින ගුණ සමරුව වෙනුවෙන් ලස්සන වැඩක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
1: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ කපුගේ මහත්මයාගේම සහෝදරයෙක් වෙන තිලක් කපුගේ.
3: අයියා 81 වෙනි ජන්මදිනේ අගෝස්තු 4 දිනලා තියෙනවා. එදාට මම කියලා තියෙනවා අයියාගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක් යුගරැව් දෙන කපුගේ ඉතරයේ මින්නාද. අයියාගේ ජීවිත කතාව එක්කම විද්වතුන් අයියා ගැන ලියපු ලිපි රාශියක් ඇතුළත් වෙනවා. ඒ වගේම එයා කරපු විනීත අයියා ලබන ලද සම්මාන පැසසුම් ඒ ඔක්කොම ඒ කෘතියට ඇතුළත් වෙනවා.
2: කවුදදාට වැඩෙත් එක්ක ඉන්නේ?
3: ප්‍රධාන ආරාධ්‍යා මුත්තාවසෙන් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මාචාර්ය සුනිල් තෙලිවිමෙත්තමා සහභාගී වෙනවා. සංවාදයක් තියෙනවා. ඒකට සහභාගී වෙනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්තිඹුල, නුවන් ගම්මන්පිල, රංජිත් රූපසිංහ කියලා මහත්මයත් ඒකට එකතු වෙනවා. ඒක මෙහෙවන්නේ සමන් අතවුදෙච්චි මහත්මයා.
1: එදාට සිං කරන්නත් ගොඩක් දෙනෙක් ඉනව නේද?
3: කරුණාරත්න දිවුල්ගනේ, චන්දන ලියලාච්චි, සුභානි හරිසනි, සමන් ලෙනින්, අමීෂ දසනායක තිලන සුදේ පන්නයාරච්චි, ඒ වගේ තවත් ගායකයන් රාශියක් සහභාගී වෙනවා. ඒකේ සංගීතය කරන්නේ ඉන්ෆිනිටි ස්ටුඩියෝ.
2: කොතනටද කීයටද අපි යන්න ඕනේ?
3: ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ තියෙන්නේ. දිනය අගෝස්තු 7 වෙලාව සවස 4. තවත් ආසන ඉතාමත් සුළු පිරිසක් තියෙනවා. එදාට ආවහම එයාට වේලා සිටින් 4:30 ඉස්සෙල් ලැබිලා ඒකේ අසුන් ගන්න පුළුවන්.
0: Talk of the town.
1: South Indian cinema fans ලගේ playlist එකට අලුත්ම dancing anthem එකක් එකතු වෙලා තියෙනවා.
2: ඒ තමයි ධනුෂ්ක release වෙන්න තියෙන අලුත්ම movie එකේ Alakalova song එක.
4: Alakalova asibawa.
1: ධනුෂ්ගේ birthday එකට surprise එකක් විදිහට තමයි මේ song එක release කරලා තිබුණේ.
2: theater ඇතුලේ නැගිටලා dance කරන්න පුළුවන් festival vibe එකේ මේ song එක produce කරලා sing කරන්නේ Sai Abhyankar.
0: Talk of the town.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දෙබර්.

0: සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබත් මම අනදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව ලුවෙන පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 500යි 500කට වට්ස්ඇප් කරන්න
1: Between Lady Miss World Sri Lanka 2026
3: Title Sponsor
4: ඔබ සමට දිගුණන දීප්තිය ට්වීන් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි කිල්ස් බොක්ෆස් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි ටීපෝල් ඩිෂ්වොෂ් ලයින් ඉතිරිය රුපියල් 110යි ආගිල්ස් ෆුඩ් සිටි

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් ඩංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Pitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ
5: මොකෝ මේ තරහින්
6: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
9: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: කාජිරිය ගොබ්බයා.
13: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
16: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට අර අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් යට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ මිනිස්සුන් ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද?
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කියා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
7: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
6: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
8: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
9: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
8: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
9: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: Big Big Dinumai Bonanza Bonanza.
13: Satipata Scooter Dinapata Smartphone Big Racer Ho Big Lighter Wala Ati Escort Dunkia 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
15: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
16: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
15: මේ අවුරුද්ද තාවා.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
17: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
18: සමහරු එන්නේ සද්ද අහලා.
19: තව සමහරු එන්නේ සුවඳට.
18: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
19: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
20: Go International Expo 2026.
21: Motor Show,
20: Lifestyle Expo,
21: Construction Expo,
20: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
21: අගෝස්තු 14, 15, 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
20: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
22: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
23: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
22: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
23: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
22: කතාවට දක්ෂනම් මාකටින් දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
23: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
22: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: यह था टॉप स्टोरी।
1: ජනපතිකෙන් ප්‍රධානින්ට උපදෙස්. පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර විසනායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට එක්වීමෙන්. පරීක්ෂණ සහ සංවර්ධනය ලෝකයේ විශාලතම ආදායම් උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේ. දැන් විදෙස් පුවතක්. දකුණු කොරියාවේ සෝල් නගරයට අද දැඩි උණුසුමක් බලපා තිබෙනවා. ඒ සෙල්සියස් අංශක 39ක උෂ්ණත්වයක් ලැබීමත් සමගයි. අධික උෂ්ණත්වයෙන් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 20ක්. දකුණු කොරියාවේ ජනාධිපති ලී ජේ මියුන් පැවසුවේ කිසි දිනක අත්විඳ නොමැති අධික උණුසුමක් අඛණ්ඩව බලපෑම් සිදු කරන බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

0: දැන් වෙලාව තවල් 1 විනාඩි 7යි.
1: හද ගැස්මට සියත. රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: මම අනදු ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
0: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0716 500යි 500කට WhatsApp කරන්න.
2: Siyata Between Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
4: Obe samata didurana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Obat sanin didulanna.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
6: Gentlemen, welcome to Bangkok, Thailand.
7: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
9: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
10: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
7: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
10: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
11: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතු අකල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
13: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන්ස් ටිකෙන් ටික පේ.
19: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
0: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
19: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
0: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
19: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
0: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො.
19: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
0: වැඩනීති නේද?
8: දෙදෙනසේ කුල 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Luna, da sunt cu Conti Gene e Disney.
1: Benin Anna. Sadiyata vasila havasa dekata.
2: Sieta, hot and spicy with Sudhu Kochi.
1: Goda kadare.
3: Sieta, teli de pehe. Alut kalavakata teli naatya pelak balanna.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්.
8: 98.2 98.4

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ട വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വിനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്ക് സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බටවත්ත බට. Realme Pad experience එකකට නැල්වත්ත බට.
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
15: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
2: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
12: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
12: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
6: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
7: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මදියට ඩබල් දාලා. කන් එප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි?
7: ඇහුන් නැද්ද මං කියපුවා?
1: නෑ නෑ අහන් හිටියේ.
7: මොනවද අහන් හිටියේ?
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
7: හෑ?
1: ඕරාලහමි? වන් ඇන් ඔන්ලි සින්දු සියත.
4: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
16: අනුග්‍රහය.
20: දැනෙන්න අඳින්න රිසිසේ.
16: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ.
2: ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
10: සමහරු එන්නේ සද්ද අහලා,
21: තව සමහරු එන්නේ සුවඳට,
10: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ. Goal International Expo 2026.
10: Motor Show,
21: Lifestyle Expo,
10: Construction Expo,
21: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
10: අගෝස්තු 14, 15, 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
21: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Goal International Expo 2026.
22: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට ආරං අකිල රිමා අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ. එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒයට පඩිගෙවල තියෙනවා. අය ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ඉතිගේ මිනිස්සුන්ට ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම ගන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: තාමත් ඉස්කෝලේ යද්දී ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම තරවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
12: මතකද සිංගල් බිග් බොනන්සා
13: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
12: මේ අවුරුද්ද තාවා
13: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
14: සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියර් ෂොපින් ෆෙස්ටිවල්.
15: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ඉන්දියාතා ටොප් ස්ටෝරි
1: පාසල් නිවාඩුව ගැන දැනුම් දෙමක්. සිංහල සහ ද්‍රවිඩ මතයේ රාජ්‍ය පාසල් හා රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල තුවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා තුවන පාසල් වාරයේ පළමු අදියර ලැබෙන මස දෙවනදා අවසන් වනු ඇත. සෙලමු පාසල් සඳහා තුවන පාසල් වාරයේ දෙවන අදියර ලැබෙන සැප්තැම්බර් 7 වන සඳදා ආරම්භ කිරීමට නියමිතයි. එම පාසල් වාරයේ ලැබෙන දෙසැම්බර් 4 වනදා අවසන් වනු ඇත. මෙවරු සස්පල විභාගයේ ලැබෙන 10 වනදා සිට සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 340ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම අනුපාතය රුපියල් 330 ශතානෝතුනක්. ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අනුපාතය දක්ුණේ රුපියල් 242 ශත14ක් ලෙසයි. එහි ගෙනුම අනුපාතය රුපියල් 231 ශත19ක්.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666 98.2 98.4

0: afternoon. හවස 2:00 විනාඩි 7යි වෙලාව. දෙවඟන වගේ ලස්සන. හැමදාම හවස 2 වෙනකොට ඔබේ ළඟට එන සුදු කොච්චියා වැඩ පටන් ගන්න යන්නේ. දෙවඟන වගේ ලස්සන.
1: ඒ මොන බොරුවක්ද නේ?
0: හරි හරි එච්චර ලස්සන නෑ තමයි. එනට ටිකක් හරි ලස්සනයි නේ. මන් දන්නවා. හවස 5 වෙනකන් එක දිගටම ඔබ මාව අහගෙන ඉන්නවා කියලා. කොහොමත් දෙකට ටිකක් රේඩියෝ වල සද්ද වැඩි වෙනවා නේ. ආ මං ඉන්න නිසා. අනිතක මං ඉන්නවා විතරක් නෙවෙයිනේ. ඔබ ආසම සින්දු තමයි එක දිගට ප්ලේ වෙන්නේ. ඔබ කිව්වත් නැතත් මේ සින්දු ප්ලේ කරන්න කියලා. සමහර වෙලාවට ඔබ කියනකොට මම මේ ප්ලේ කරලා ඉවරයි. කියන්නත් කලින් ඔබේ මගේ රසය බොහෝ දුරට සමානයි. ඒ නිසා අහගෙන ඉන්න තියෙන්නේ. කොහේ හිටියත් කොහේ ගියත් හවස 5ට කලින් මට මෙසේජ් එකක් දාන්න. WhatsApp මෙසේජ් එකක්. 0711982984. පොඩියට පොඩියට කතාවක් දාගෙන ලොකුවට ලොකුවට සින්දු ටිකක් අහමු.

0: හද ගැස්මට සියත. රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය.
1: Siyatha Big Twin Lady Miss World Sri Lanka 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
1: Siyatha Big Twin Lady Miss World Sri Lanka 2026.
3: Title Sponsor.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
9: ෆිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විසින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොකලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.
10: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
11: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගන් වතුරට සුළුසුළුමට දැන් මං බය නෑ.
11: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
12: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
13: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
14: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
15: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන් ස්ටිකෙන් ටික පේ.
17: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න Pick Me Flash කරන්න.
18: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
19: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
20: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
21: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
22: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
24: මන් නම් හිතන්නේ නැහැ.
22: දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
25: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
26: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
22: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
27: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
28: 98.2 98.4

Dilu. Hello. ඔයාව තමයි අදම මුලින්ම එකතු කරගන්න හරිද? ඊළඟට ඉතාලියෙන් අන්කල් රෝ. ඔයාගෙනද? ආදර මතක් කරනවා ඊළඟට ඉතාලියෙන් ඉන්නවා. ධනංජය. අම්බෝ අද නම් යාන්තම් ඔන්න මට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මුල් පැය භාගය ඇතුළත ඔයාගෙන කියන්න පුළුවන් වුණා. නැත්තම් ධනංජයට සාමාන්‍යයෙන් මගෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා හැමදාම වගේ. කොල්ල කලින්ම මෙසේජස් දානවා. මං හැබැයි හැමදාම කියවන්නේ හතරෙන් පස්සේ වගේ. ඉතින් වලි පිට වලි මාත් එක්ක. එහෙමයි කියලා අනේක නවත්තන්නෙත් නෑ. අන්න ඒකයි වැඩේ. අනේ අසනීප වෙලා හිටියද? අද වැඩට ආවේ? අයියෝ. මොකද උනේ? සම්බිරිස්සාව කැස්ස උන ඒවද? කොහමද මේ දවස්වල ඉතාලියේ තත්ත්වය? ප්‍රශ්නේද? විස්තර කියලා එවන්න. දැනට මේ සින්දුවට ආව එකතු කරගන්නවා.

සුදුකොච්චි නැන්දී කියල එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා. කවද මේ චූටි පැටියා? අම්ම නෙවෙයි මම මෙසේජ් කරන්න කියලා දාලා තියෙනවා. කෝ ඉතින් ඔයාගේ නම? හරින්ද නේද? අනා චූටි මැණිකේ.

දැන් තරින්ද බලනෝ එයා විතර දෙකතු කරගත්තේ අනිත් අය එකතු කරගන්න නැද්ද නේද එකතු කරගන්නවා සුදු ඔයාගේ අයියා ඔමාෂ මල්ලි බිවෙන් තාතා සාගර අම්ම කුමුදුනි ඔක්කොම එකතු කරගන්න

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දින වකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
8: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 251 3020.
9: මොකෝනි තරහින්
10: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermet Roofing Sheet දාන්නකෝ. Supermet දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත Aizen Again 90 උසස් තත්ත්වයෙන් යුත් Zinc Aluminium Roofing Sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න Supermet Roofing Sheet දාන්න.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමක.
13: කතරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
14: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
13: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
15: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
16: සමහරු එන්නේ සද්ද අහලා.
17: තව සමහරු එන්නේ සුවඳට.
18: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
17: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
19: Motor Show,
17: Lifestyle Expo,
19: Construction Expo,
17: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
19: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝයක
1: යකෙවලින් එන්නවා
2: ගොඩාත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස දෙකයි විනාඩි 44යි වෙලාව අම්බෝ ඉතාලිය රත්තලාලු තියෙන්නේ නේද එලියට බහින්න බෑනේ පිච්චනවා ප්‍රෝපෝ කාල් දෝ කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා දනා ඒක තේරුම මේ ගොඩාක් රස්නේ කියන එකලු ඉතින් අමාරුයි ද ගොඩක් මාර සීන් එක නේ දානේ අවු යන්න එපා ඉතින් හොඳේ සුදුවට ඉන්න කොල්ලා කළු වුණොත් එහෙම දෙයියනේ වැඩක් තියනවද ඉතින් එනිසා පරිස්සමට ගෙදරටම වෙලා ඉන්න කියන්නත් බෑ ඉතින් වැඩ තියෙනවනේ කරන්න එපා නේද ඒව කරන්න හැබැයි පොඩ්ඩක් ඉතින් පරිස්සමෙන් හොඳේ ඔය ලස්සන ස්කින් එක නිකන් ඩැමේජ් කරගන්න එපා හා ඒ මදිවට මේ අද එකතු කරගන්න කියලා තියෙනවා මාචිනාවයි නියෝන් මල්ලිවයි මොකද අද නියෝන් මල්ලිගේ බර්ත්ඩේ කලු ඕ ඕ මොනාද ඉතින් මාචිනා අරන් තියලා තියෙන්නේ ආ මේ දෙනක ලව් ෆෑකට මොකද උනේ ගෙදරින් බාල්දිය දැම්ම මන් දන්නවා මොකද ඉතාලිය කෙල්ලෙක් අසල් බඳින්න යනවා කියලා නියෝන් මල්ලිගේ ගෙදර අය නේද එන කේස් නේ අනේ ඔවා හිතන්න එපා කියන්නනේ බලන්නකෝ ඉතින් ඊට පස්සේ කොල්ලට නේද කෙලින්ම එහෙ යාර කාරි නැත සිටිසන් මොනා හරි එහෙම ගන්න චාන්ස් එකක් නේ කැරකිලා එන්නේ තේරෙනද ඒවා ගෙවල් වලට මං කතා කරන්නද ෂේප් කළ දෙන්නද වැඩේ ෂේප් කරයිද වැඩේ අනයි දන්නේ අන්තිමට නියෝන්න මට බාර ගන්න වෙන සීන් නැ තියෙන්නේ නේ ඒ කොන්නේ ඕගොල්ලම ඕගොල්ලොන්ගේ ප්‍රශ්න විසඳ ගන්න සුදු කොහොම හරි ආදරෙන් වෙලිලා ඉන්න කපල් එකක් ඉතින් දැන් මේ වෙලාවේ ඔය අම්මිල තාත්තිල අහගෙන ඉන්නවනම් මේ තමන් අකමැති කෙනෙක් නම් දුව හරි පුතා හරි යාළු කරගෙන ඉන්නේ පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් බලන්න ඉතින් ආ ෆ්ලෙක්සිබල් වෙන්න ඒගොල්ලෝ ආදරේ නම් ඉතින් නේද ආදරෙන් ඉන්නවනම් ඒගොල්ලොන්ට ඒගොල්ලෝ හොඳයි නම් සෙට් නම් ඇයි ඉතින් නේද අම්මල තාත්තල නෙවෙයි ඉතින් පවුල් ජීවිතේ ගෙවන්නේ එදෙන්නනේ ඒ මොනා හරිය ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් ඉතින් හිතලා පොඩ්ඩක් බැරිමද මේක කරන්න කියලා කතා කරලා බලන්න හරිද මේ නියෝන් මල්ලිගේ අමිල තාත්තිට මන් දන්නේ අහගෙන ඉන්නවද කියලා අහගෙන ඉන්නව නම් ඉතින් ඕගොල්ලන්ට තමයි වැඩියම කිව්වේ මේ කතාව මොකද මාටිනා කියන හොඳ ගෑනු ළමෙක් කියලා මට මේ දනා කියලා තියෙනවා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔය ලස්සන ෂෝයි කෙල්ලට ඔය හැන්සම් කොල්ලා අපේ ලංකාවේ කොල්ලා කොහොම හරි කසාද බඳ ගන්න ලැබෙන්න කියලා හරිද අද බර්ත්ඩේ දවසේ මගේ විශ් එක ඒක ඉතින් නියෝන් මල්ලේ ජනම්දින් මුබාරක් ගුඩ් ආෆ්ටර්නූන් සුදු කොච්චි ඔයාලගේ බොස් මේ දවස්වල ඉන්නේ ජපානේ නේද එයාට වෙලාවකට අමතක වෙනවා එයා ඉන්නේ ජපානේ කියලා ඇත්තද ඇයි වුණාද කිව්වේ අම්බෝ අද නම් මන් දවල් වුණා හොඳටම නැගිටින්න මට අහන්න බැරි වුණා මොනාද කිව්වේ ඇත්තටම මේ ගෙදර දන්නේ නැ ඉන්නේ ඒක දන්නේ ජපානේ ඉන්නවා කියලා නියමතක වෙලා වගේ ඈ එහෙම වෙන්නත් පුළුවන් මොකද අපි ගිහලා බලන්නේ නේද මේ කේලම මට කියලා තියෙන්නේ පිළියන්දල තිලක් තෙන්නකෝන් කොහොම හරි තිලක් කියලා දෙනවා මට පිළියන්දල ඔබෙල් එකේ කට්ටියත් පොඩ්ඩක් මතක් කරන්න කියලා අනිවාර්යෙන් ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ඊළඟට අපේ ගෙදරින් මනමාලියක් බලනවා මට මං කිව්ව මම බඳින්නේ සුදු කොච්චිව කියලා ඔන්න ඔන්න ඔන්න මගේ ඇඟේ එල්ලෙන්න හදනවා ඈ ඔයා මාව බඳින්නද එන දකින්නේ අනේ පුතේ අපලයක් එහෙම තියනවද? ගෙවන්න. ආයෙ නම් ඉතින් දෙකටම try කරන්න. මටත් මං හිතන්නේ අපලයක් තියනවාද කොහෙද? ජන්ම හරි සූර්ය හරි මොන හරි මේ රාෂ්ට්‍රකයක්ද කොහෙද යන්නේ? එහෙනම් බලමුනේ. හා? ගිහාන් තමයි message එක දාලා තියෙන්නේ. ගිහාන් ඔයා talk කරන විදිය ලස්සනයි. හරිම ලස්සනයි. මේ සින්දු වඩත් එක්ක. ආ මාව කසාද බඳින්න මොනවද තියෙන සුදුසුකම් කියන්නේ.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග
1: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
3: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
4: ඔඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ அமெரிக்கா எக்ஸா ஜனபதி எக்ஸா ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர்வ வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ்தரம்
2: மதகத மதகத மதகத மதகத சிங்கப்பி புனன்சா
3: 160% டிஸ்கவுண்ட் கரගෙන
2: மே அவுதேதாவா
3: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
4: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
6: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
6: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
5: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තරම්
6: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
7: 98.2 98.4
8: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: थिएटर टॉप स्टोरी।
1: නීති විරෝධී ලෙස ආනයනය කළ රුපියල් කෝටික ඖෂධ අත්අඩංගුවට නීති විරෝධී ලෙස ආනයනය කළ පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු රුපියල් කෝටියකට අධික ඖෂධ තුකයක් සහිත ගබඩාවක වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීත්‍යානුකූලව ඖෂධ ආනයනය කිරීමට බලපත්‍රක් නොමැතිව මගී ගමන්මළු ඔස්සේ ඖෂධ රැගෙන විත් ඇති බවට සැක කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. අදාළ ව්‍යාපාරිකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. බස්නාහිර සහ සබර්ගමු පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බවයි. අම්පාර මඩකලපුව සහ මොන්රාකල් දිස්ත්‍රික්කවලට පසුරු දෙකෙන් පමණ පසු වැසි අපේක්ෂා කරනවා. සබර්ගමු උතුරු උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත්වලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868 666

හවස තුනයි විනාඩි 10යි වෙලාව. කවියක් කියවලා තිනෝ ලලිත්. බලමු. අද ලස්සන්ට පද පෙළි ගැලපෙනවද කියලා. ඔය බෝල net වලට පෙම්බැන්ද කවිය මම. net කෙවෙනි තෙත් කරන් ගැලුව උණු කඳුල නුඹ. මගේ තනුව උදුරගෙන ගියත් ඉගිලිලා දුර වෙන කාට. කවි උරුම කවිකාරයාට මිස ලං වෙන්න බැරි දුරක ගසක පිපි උඩ අත්තේ සුවඳ පර සතු මලකි නැහෙමි මම ඒ මත්තේ නුඹරුවට වසඟ වී ලීව ඒ දිගු කවිය නුඹම විය මා ලියපු සුන්දරම මගේ කවිය ඌලලා ලස්සනයි ඔයාමද ලිව්වේ මට නම් සැකයි හරි හරි හරි හරි හරි හරි අරගන්න එපා ඉතින් එවනට ඔයාගේ කවියක් කියලා ඇත්තටම හිතන්න අමාරුයි මොකද ඔයාට තියෙනවනේ කවි ලිවීමේ අනන්‍යතාවය ඒකත් එක්ක බලද්දී මේක වඩා වෙනස් කමන්නේ ලස්සනයි ආදරේ ඊළඟට කෝ ඔයා නැද්ද මේ ඉන්නේ අනේ මම මම නැති වෙනවද එහෙම මෙච්චර දවස් ප්‍රෝග්‍රෑම් එක අහලා අද තමයි නම්බෙක හොයාගත්තේ කියලා මේ ඩයස් මෙසේජ් එකක් දාලා තියෙනවා. හන්නේ ඩයස් කොහොමද? හැමදාම 4 කාලෙන් පස්සේ තමයි ලොහන්නේ වැඩ ඇරලා ඇවිල්ලා. අදනම් පොඩි නිවාඩුවක් දැම්මලු. හැමදාම අහනවා කියලා තියෙනවා අන්නේ. මේ මම ෆෝන් නම්බර් එක කියනවා වේග වැඩිනේ. ඒක ඉතින් කොච්චර කට්ටිය කිව්වත් මඩ මගේ කොහොමත් වේගේ වැඩි. වේග වැඩි. ඇත්ත. ප්‍රෝග්‍රෑම් එක සුපිරියට කියනවනේ මේ කරනවලු. ටොප් එකට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තමයි තියෙන්නේ. Thank you ඩයස්. සොලිඩ් කියලා තියෙනවා. ඌ Thank you. මේ ආයා කියලා තියෙනවා ලයිෆ් ටයිම් එකටම රේඩියෝ ස්ටේෂන් එකකට පළවෙනි වතාවුල මෙසේජ් එකක් දාපු. ඒකත් මම නිසා නේද? අනේ ආදරේ ඉතින් දැන් මගේ වයස කීයද? හරි මං කාටවත් කියන්නේ මට දැනගන්න කියන්නකෝ. ඒ කියන්නේ මෙච්චර කාලෙ ඉඳලා ඔයා රේඩියෝ ස්ටේෂන් එකකට මෙසේජ් එකක් දැම්මේ අද නම් මම නිසා නම්. නිකන් මට ආසයි දැනගන්න ඔයාගේ වයස කීයද කියලා. ඕ මෙච්චර කාල හිටියද නේ රේඩියෝ ස්ටේෂන් එකකට මෙසේජ් එකක් නොදා? ඉතින් ඇයි මට කලින් මෙසේජ් එකක් දැම්මේ නැත්තේ? දැන් මෙච්චර දවසක් හිටියා හා විතරක්. කමන්නේ. අද හරි වාඩ මෙසේජ් එකක් දාන්න හිතුණානි සුදු. එමදයි මට ආදරෙන් එකතු කරගන්නවා කොහෙද ඉන්නේ කියලාත් කිව්වනම් තමයි හොඳ. එතකොට මට පුළුවන් ඔයාව මගේ හදවතේ ලොක් කරගන්න. ඩයස් මෙන්න මෙහෙන් කියලා මට එතකොට එනවා ඉතින් මතකෙට එනවා. එනිසා මට කියලා එවනවා කොහෙද ඉන්නේ කියලාත්. ගොඩ දවසක ඉඳන් ඔයා වහගෙන ඉන්නේ. ඔයා ෂෝක් කනේ. තව අලුත් යාළුවෙක් වගේ මේ තරිඳු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. තරිඳු කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද? කිසි දෙයක් කියලා නෑ මේ කොල්ලා. ගොඩාක් අය මේ මෙසේජස් දාලා නම ගම කියන්නේ නැත්තම් වැඩි විස්තරයක් කියන්නේ. එහෙම එපා ඉතින් අපි අඳුරගමු. මොකද මා වහනවා කියන්නේ ඔබ ඔය පැත්තේ ඉඳන්. මං දැනගන්න එපැයි කවුද කියලා. නේද? මේ ගාල්ලේ තරිඳු නෙවෙයිනේ. දඹුල්ලි තරිඳුත් නෙවෙයිනේ. නේද? මේ මන්ද ටයිපින් මොනවා එවනවද මන්දා?

0: අද ගැස්මට සියත
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකරයන්න. LOLC General Insurance Free Help. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝදරථය. තන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce E-Mobility වෙති.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති. විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර. 076-8233-444. සීත, හදවත් දිනු හිතවත්කම.
3: සතුට රස ගුණ මුසුවෙන.
4: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ.
5: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්.
6: 13.19 කෝල් එකක් ගන්නකො.
5: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දනීති නේද?
9: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්ද එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 350ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.
15: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011.42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේයි.
11: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි.
0: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
11: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

රාගම දිනේෂා මැසේජ් එකක් දාලා තියෙනවා. ඇ වැඩ කරන්නේ කලර්ෆුල් ප්‍රින්ටින් නායතනේ දිල්රුක්ෂේ කුමාරි ප්‍රියංකා යෝගේශ්වරි අම්මා ෆරීඩා මිස් ඒගොල්ලගේ කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරෙන් මේ සින්දුව චෝලා සෙට් එකම එකතු කරගන්නවා. ආ රොහන් ඔයා මොනාද මේ කියලා තියෙන්නේ? මොකද්ද මොකද්ද අපේ බොස් ඕ ඕ ඕ ජපානි ගියාට ඕ ඕ ඕ ඕ ඕ මොනවද මොනවද බළු පැටියෙක්ගේ කතාවක් කියලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ. ඇයි අද ප්‍රෝග්‍රෑම් එක අතරේ බව් බව් බව් ගෑවද ඈ? ඉහරි ඉතින් ජපානේ තින්න එපයි බල්ලෝ නේද? මට හරියටම මේ කතාව පැහැදිලි නැහැ. රොහන් පොඩ පැහැදිලි කර ලෙවන්න. මොකද උදේ සිද්ධ වෙන දේවල් මන් දන්නේ. බබා නැගිටින්නේ දවල් 12ට කිට්ටු කර. දෙකට නිතින් ප්‍රෝග්‍රෑම් එක 12ට තර නැගිට්ටම ඇත්තනේ මේ. මොකද මේ වෙලාවසර නැගිට්ටයි කියලා. මොනා කරන්නද නේද? ඊළඟට කෞෂි බබා ඔයවත් එකතු කරගන්න. හැමදාමත් වගේ සියතේ සීනි බෝලේ එනකන් මග බලන් ඉන්නේ කියලා රංග මැසේජ් එකක් දාලා තිනවා. රංගයි ලක්ෂ්මණුයි ප්‍රොඩක්ට්ස් කම්පැනි එකේ GE 2980 මොනර කිරිලියක යන ගම මාව අහන්නේ.

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්කවත්ත බට real mapatic experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
20: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Row රථය David Pieris E-Mobility වෙත. 0114700550.
24: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
28: ගන් අතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
31: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
32: ඈරාලහමි?
31: ඇහුන් නැද්ද මං කියපුවා?
32: නෑ නෑ අහන් හිටියේ.
31: මොනවද අහන් හිටියේ?
32: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
31: හෑ?
32: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
33: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.
34: දැනෙන්න අඳින්න රිසිසේ.
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අනුවටයි දශම දෙකෙන්ද අනුවටයි දශම හතරෙන්
4: සියත දිවයින පුරා.

0: වන්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස්තක
1: සියත හොට ඇන් ස්පයිසි with සුදු කොච්චි.

චරර මෙන්න එක්කෙනෙක් තරහා ගිහිල්ලා හොඳේ. එයා මට කියලා තියෙනවා හරි ෂොක්. බ්‍රේක්ම විතරයි තියෙන්නේ මේ ෂෝ එකේ කියලා. ආ මොනිෂෝ එක ගහන්නත් අපේ. ඈ ඒකත් ඉතින් මීට නොදෙවෙනි. ඒකත් දෙවෙනි නෑ දෙවෙනි නෑ. ඒක මීට හපන්. ඒ වුණාට ඔය කට්ටිය අහන්නේ ඕන තරම්. එහෙම තමයි. අපිත් බත් පොඩ්ඩක් කන්න එපැයි. අනුග්‍රාහක බව තුන්න ඉන්න ඕනේ. කමර්ෂල්ස් තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් තියෙනවා channel එකකින්. ඔයාට තිය චුට්ටක් මේ සුදු දෙක තුනක් අහලා පොඩි කමර්ෂල් බ්‍රේක් එකකට ගියාම ඔයාට බෑ ඉවසගෙන ඉන්න නේද? ඔයාට ඕනේ හැම තිස්සෙම මමම කියව කියව ඉන්න. නැත්ත හැම තිස්සෙම නේද? සින්දුම සින්දුම සින්දුම සින්දුම අහන්න. එහෙම බෑ පුතේ. එහෙම බෑ. මේ මාත් කතා කරනවා සින්දුත් ඇහෙනවා කමර්ෂල් ඇහෙනවා එහෙම තමයි මික්ස් එක යන්නේ. පොඩ්ඩයි තේ US එකගෙන ඉන්න ඕනේ. හරිද? මේක අහගෙන තමයිලු වැඩට යන්නේ. අන්න කොල්ලෝ අන්න කොල්ලෝ. මේ ආදරෙන් එකතු කරගන්නවා මම ඔයාගෙන කලින් කිව්වා නේ නිසා ආයෙ නම කියන්න යන්නේ නැහැ. ඊළඟට කවුද? Hello සුදු බෝලේ. ඔයා වහනවා. හැමදාම අහනවා. මෙසේජ් කරන්න බැරි වුණා ඔයාට කොහොමද කියලා අහලා තියෙනවා. ඔක්කොම තරි නමේ වර නෑනේ. ඉතින් මන් තරහයි. ආදරේ නෑ මං. WhatsApp messages දාලා ඔක්කොම කියන්න තියෙන ටික කියලා නම ගම ඉවර නැත්තම් පොදුවේ කියන්නේ ඔක්කොටම මේ ආදරේ නෑ මං. පොඩ්ඩක්වත් ආදරේ නෑ. බලන්නේ හැ කැරලා messages දිහා. අයියානේ මෙච්චර කියලා. මෙච්චර කියලා නමේ වන්න බැරි පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ. නේද? ආදිත්‍ය සඳමිනි. ලන්තන් නම හොයාගත්තා මම. ඇයි ළමයෝ වේලාසන නම ටයිප් කළේ නැත්තේ? හරි. පුරුද්දක් කරගන්න අනිවාර්යයෙන්ම මේ සියතට මෙසේජ් එකක් එවනකොට ඉස්සර වෙලාම හායි හරි නැත්තම් මොනා හරි හෙලෝ ගුඩ් මෝර්නින් හරි ගුඩ් ආෆ්ටර්නූන් හරි ඕන එකක් ගුඩ් ඊවනිං හරි ඕන එකක් ඒත් එක්කම නමයි ගමයි ටයිප් කරන්න හරි පිළිවෙල තියාගමු. එතකොට ලස්සනයින වැඩේ. හාද ආදිත්‍ය සඳමිනි තාමත් මොන මොනා හරි ටයිප් කරනවා. දැන් මං හිතන්නේ තප්පර 45ක් 50ක් විතර ගියා. දිග නමත් ඔයාලට තියෙන්නේ. උපැන්න සහතිකේම තියෙන නම ඕනේ නැහැ. නම එක කොටසක් තිබ්බම ඇති. හරිද? හරි ඔයා ටයිප් කරලා එවන්නකෝ. මං හිතන්නේ සිංහලෙන් ටයිප් කරන්න ඒ නිසා වෙන්නති වෙලාව යන්නේ. ඊළඟට ලස්සන යෝගේ කට කියලා මෙසේජ් එකක් දාලා දිනවා එක්කෙනෙක්. කට කට නෙවෙයි කට හඬනේ නේද? අනේ මන් දන්නේ නැහැ. ස්මෝකියෝගේ රැප් එකක් ඕනි කියලා තියෙන්නේ. ස්මෝකියෝගේ රැප් වලට මාත ආසයි. ඉන්න බලන්න. දැන් මම ඊළඟට රෙඩි කරගෙන තියෙන වෙන එකක්. ඊට පස්සේ පාඩ කලින් කොමාරි දෙන්නම්. හරිද? නිපුන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් නිපුනව එකතු කරගන්න. ඊළඟට මාවනල ටොප් චොයිස් එකේ චතු. හලෝ කොහොමද? වැඩනේ මාවත් අහගෙන

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස.
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට ආරං අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒයට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියට දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ටිකේ මිනිස්සුන්ගේ ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇතිනේද?
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
8: වෙනවා. හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
11: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.

0: පාට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: අනුවටයි දශම දෙකෙන් අමුණයි පාෂම හතරෙන්.

ඔයා ඊය තමයි මේ සින්දු එල්ලුවේ මගේ. ඊය බැරි වුණානේ. මම මත්තක තියාගෙන ඉඳලා අද ප්ලේ කළා. ආගෙනනේ.

0: यह था टॉप स्टोरी।
1: සලේගේ අතරමැදි පෙත්සම් කල්යයි. රාජ්‍ය බුද්ධි සේවේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලීම ලබන දසවනදා දක්වා කල් තබනු ලැබුවා. ඒ එම අතරමැදි පෙත්සම් අද සලකා බැලීමෙන් පසුවයි. එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ කාර්නල් මැල්කම් රංජිත් හිමියන් ඇතුළු අතරමැදි පෙත්සම් කාර පාර්ශවයන්හි නීතිඥවරුන් කිහිප දෙනෙකු විසින් කරුණු ඉදිරිපත් කළා. පාර්ශව කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කරනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධිහංශ ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. දැන් තවත් දේශීය පොතක්. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් දැනුවත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ අගරදගුරු මැදුරේදී. දැන් තවත් දේශීය පොතක්. මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. පැවති මිල ගණන් යටතේ තවදුරටත් ගෑස් අලවිය සිදු කරන බවයි සමාගම සඳහන් කළේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

බුද්ධික හල්ලෝ කොහොමද? ඔයාමට සුදුමැණික කියන්නේ නේ දැන් දිගටම දිගටම? වයිෆ් දැනුවත්ද මේ ගැන? නැහ් නෑනේ. වයිෆ් හැබැයි දන්නව ඔයා මාව අහනවා කියලා නේද? කමන්න ඇති හැම එකම කියන්න ඕනේ කියලාත් නෑනේ නේ දානේ. ඕ මලකව මලකෝලක් මලකෝලක්. ඕකේ ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හක්මන සුපුන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයා මගෙන් ඉල්ලලා තියෙන්නේ මොකක් සින්දු? හින්දි එකක් ඉල්ලලා. ඒ හින්දි සින්දුව දෙන්න වෙන්නේ. මොකද මම හින්දි සින්දුවක් තියාගෙන ඉන්නවා මේ පැයට අනිවාර්යෙන් ප්ලේ කරන්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක සින්දුව ප්ලේ කරන වෙලාවට කියන්න. ඒ නිසා හොඳලා මේක් වගේ මේක හමු හොඳේ.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතියේ නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාර්ය
4: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat athirivas gear brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited
6: with ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC general insurance we help

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ඉස්සියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
5: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: advance ticket ටික pay.
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරිය රුපියල් 170යි. ඩීපෝල් ඩිෂ්වොෂ් ලයින් ඉතිරිය රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ්
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: රූසපුවෙන් අනුන. ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
13: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
14: ගෝවන් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
15: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
13: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
15: Title sponsor.
16: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුල.
17: Siyata Tele Depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
18: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
19: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
1: රාජ්‍යරුව ගොබ්බයා.
0: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
4: සීත TV තුලින්. 98.2
5: 98.2

කාලකින් නේද සිින්දුව ලස්සන සිින්දුවක් හැබැයියා කාලකින් ඇහුණ නේද මට දවල තාදත් මෙසේෂකක් දාලා තියෙනවා. එන්නම කාලිකින් ඇහුණ සිින්දුවක් කියලා. ඕ මට තදිස්සේම මත්

කැමතිනේ කිබුලා ඔයා වාදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මල්ෂිත් ඉන්නවා, මහනුවර ජයනාත් ආවත් එකතු කරගන්නවා. කොටුගොඩ අනුරංකල් හල්ලෝ, වඩත් එකයි මේ සින්දුව.

ලස්සන අයිනේ සිින්දුටික හා කෙරිබත් කට දනෂ්ක ඔයවත් එකතුකර ගන්න ආදරෙන් මේ සිින්දුවට තව ඉන්නවා කට්ටිය පස්ස කියන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
6: දෙනා 500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117-888-666
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
9: Shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
10: ගංගාතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
9: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
10: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: සමහරු එන්නේ සද්ද අහලා.
13: තව සමහරු එන්නේ සුවඳට.
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
16: Motor Show,
17: Lifestyle Expo,
16: Construction Expo,
17: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
17: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
19: සියත දිවයිනපුරා.

0: ඔන්න ස්මෝකියෝග රැප් එකක් තියෙන සින්දුවක් කෙල්ලපු යාළුව වෙනුවෙන් තමයි ඒ සින්දුව. පාගෙන දන්න හිටියේ තැංකවත් කියන්න ඉතින් ඉළඟට මේයා නදීශානි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මා වහගෙන ඉන්නවලු පාදුක්ක හොස්පිටල් එකේ ඉඳන්. හොස්පිටල් එකේ ඉඳන් කිව්වහම ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩ වෙලාද නෑ නේද? වැඩ කරන්නේ පාදුක්ක හොස්පිටල් එකේ නේද? එහෙමද මම හරිද? හැබැයි ඉතින් ලෙඩ වෙලා ඉඳද්දි තෝන්නම් නේද? ලෙඩ අමතක වෙන්නත් එක්ක මාව අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි නදීශාණි ඇතුළු පිරිස නම් මට හිතෙන්නේ වැඩ කරන ගමන් තමයි අහගෙන ඉන්නේ නේ හොස්පිටල් එකේ වැඩ කරා. අද නම් සුපිරිම කියලා තියෙනවා. මේ සිද්දුටක ලස්සනයි කියලා තියෙනවා. Thank you. සුදු බෝලේ ආදරේ ගොඩක්. මගේ සින්දුව දුන්නට. ඔයාගේ නෙමෙයි ඒ මේ සින්දුව. අම්මෝ. කඩ මොකද උනා? ස්මෝකියෝගේ ආදිල් කියුරේෂගේ. ඔයා ඉල්ලපු බව ඇත්ත. උනට වාගේ නෙමෙයි සුද්දා සින්දුව. ඊළඟට මේ ගුඩ් නයිට් කියලා ලෙවල් එක කෙනෙක් මට. තාම මම යන්නේ. තව ඉන්නවානේ. තාපයි කාලක් ඉන්නවා. මාව ඉක්මනට කණ්ඩ ගන්න වගේ හදන්නේ නේද? ඒව කොහෙද මාත් එක්ක? ඩුබායි TGBG කොලසෙට් එකත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. කනිෂ්ක දුමින්ද ලකා මල්ලි. මාපලගම රෂාන්. අෂාන් මල්ලි. ඊළඟට මුල්ෆිද? මල්ෆිද? මුල්ෆි වෙන්න ඇති නේ. ඊළඟට දිලිප් මල්ලි. දමිත් මල්ලි. අචින්ත මල්ලි. බිනු මල්ලි. මේ ඔක්කොම එකතු කරගන්නේ කාවින්දු. ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මිලානෝවල මාත රැම්බුල රෙස්ටෝරන්ට් එකේ කට්ටිය අතහගෙන ඉන්නවා කියලා මේ දැම් මෙසේජ් එකක් දැම්මා. ඊළඟට මොරටුවේ රුක්ෂාන් ෆර්නැන්ඩෝ. හයි. සියත විතරමයි අහන්න කියලා තියෙනවා. වෙන මොන අහන්න දානේ නේද? විකට මහන් ඉන්න හොඳ. ආ වර්ජිනියා. දැනු යවෙලා තියෙන්නේ. ඇයි අද වැඩද? හා කමන්නේ කමන්නේ. ඔයදී හැමදාම මේ පැය තුනම සාමාන්‍යයෙන් මාව අහගෙන මට මෙසේජස් දා ඉන්නවනේ. ඒ නිසා ඔය අද චුට්ටක් පරක් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට කියන්න ඇයි ආවෙ නැත්තේ කියලා කලින්. ඊළඟට රාගම ඈන් ආවත් එකතු කරගන්නවා. ඈන් ඈන් ඈන් ඈන් ඈන් ඈන් ඈන් ඈන් ඈන් ඈන් කිව්වම මට එහෙමයි අනේ. අර ඉස්සර අපි පොඩි කාලේ වාහන බදින්නේ ඈන් ඈන් ඈන් ඈන්. ස්මෝකගේ සොන් එකක් දෙන්න කියලා තියෙනවා. සින්දු කියන්නේ නැහනේ කොල්ලා රැප්නේ කරන්නේ. ඈන් දුන්නේ සුදු. ඈන් දුන්නේ ලියලියාගේ ස්මෝකගේ රැප් එකක් තිබ්බේ. ඉවර වුණ සැනින් ආය එකක් ඉල්ලලා. අනේ මන්ද ඈන් ඔයා. හරි මං කිව්වනේ අද මේ සුපුනර හින්දි සින්දුවක් කිල්ලවම ඒක දෙන්න වෙන්නේ. අන්තිම පැය වෙන හින්දි සින්දුවක් තියෙනවා කියලා දෙන්න. අන්තිම පැයට මම තියාගෙන ඉන්න හින්දි සින්දුව තමයි එක මැෂප් එකක්. මේ දවස් ටිකේ මහපු සැරින් සැරේට අහපු එක නෙවෙයි. හැබැයි ඒ දිනම තමයි කියන්නේ. 2018 ආදිත්‍යනාරන් ලංකාවට එනකොට හදපු මෑෂප් එක තමයි මම දෙන්නේ ඊළඟට. අද කොල්ලගේ බර්ත්ඩේ ආදිගේ. අද මං හිතන්නේ 39 වෙනි බර්ත්ඩේ එක. මගේ මතකේ නිවැරදි නම් 87 අගෝස්තු 6 තමයි ආදිත්‍යනාරන්ගේ උපන්දිනේ. අපි නම් ඉතින් බර්ත්ඩේ එකට කේක් කපලා කේක් කෑවා. ආදිත්‍යම අපිට කේක් කැව්වා. මෙම මෙම චූටි කටින්. මගේ මේ චූටි කටින් කේක් කෑවා. ඉතින් ආදිත්‍යනාරායන් ලංකාවේ අය දැන් ආදරය කරන චරිතයක් කළා තියෙන. මොකද කොන්සර්ට් එක බැලුවෙන් පස්සේ සමහර කොන්සර්ට් එක නොබලත් ඒක වීඩියෝස් බලලා පිස්සු වැටිලා ඉන්නේ නේද? ඉතින් ආදිත්‍ය කිව්ව එයාගේ දෙවෙනි ගෙදර කියලා ලංකාව. අපිත් ඉතින් නේද? අපිත් ඉතින් එයාට මාරුදේට ආදරේනේ. එයාට දෙවෙනි ගෙදර වගේ හිතන එක සාධාරණයි. කොමාරේ කොලට අපි විශ් කරමු. ආගෙන දන්න මගේ ෂෝ එක. ජනම්දින් මුබාරක් ආදී. එන්න ලබන අවුරුදු දෙන්න අය.
1: අප හැ ජුදායි කා මෝසම්
0: සංකීලන් කොන්සර්ට් එකට.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතසා
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට අර අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවා ගත්ත හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් යට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියට දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ටිකේ මිනිස්සුන් ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද?
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: මතකද සිංගල් බිග් බොනන්සා
7: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
6: මේ අවුද්දතාව
7: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
8: පරම්පරාගත කපි රටේ හොඳම ඇලුමිනියම් තුන. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
14: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
15: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර්. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
16: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676251320.
17: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: 98.4 කළුතරට.
4: ඕකේ මම යන්න හදන්නේ. හෙට එන්නං ආ හවස දෙකට WhatsApp messages දාපුවා කොම ආදරෙන් එකතු කරගන්නවා. අද හෝමගේ මාන්ටි දයානි ගැන කියන්න බැරි වුණා. එයත් අහන් හිටියේ.

ඉතින් අඩනවා ඇස්සල කඳුලු ඉමෝජී සැවල තියෙනවා චැට්ලිස්ට එක ඉන්න අය මම අනුකුට දුකයිලු අඩන්න එපා ඉතින් අපේට හම්බෙනවානේ.

එකක් දීල යන්න. ආදරෙයි ටිකක් නෙවෙයි ගොඩක් ආදරෙයි. මං ආගේ සුදු කොච්චියා.

0: किया था टॉप स्टोरी।
1: හෙරුණිකාගේ පෙත්සම කල්යයි. කොළඹ මහාධිකරණය නියම කළ බරපතල වැඩ සහිත වසර තුනක සිරදඩුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ පෙත්සම විභාගය සැප්තැම්බර් 23 වනදා දක්වා කල් තැබුණා. ඒ පී කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. හෙරුණිකා ප්‍රේමචන්ද්‍රට චෝදනා එල්ල වුණේ 2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම සම්බන්ධයෙන්. එම චෝදනාවලට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය 2024 වසරේ ජූනි මස 28 වනදා බරපතල වැඩ සහිත වසර තුනක සිරදඩුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කළා. ඇය ඇපෑල ඉදිරිපත් කර ඇත්තේ එම දඩුවමින් සහ දඩමුදලින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමින්. දැන් විදෙස් පුවතක්. ඉරාන් අමරිකා යුද ගැටුම හේතුවෙන් ගුවන් ගමන් ක්ෂේත්‍රයට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ප්‍රවේශපත්‍ර මිලද ඉහළ ගොස් ඇති බවයි. සංචාරකයන්ගේ සැලසුම්ද සංශෝධනය කිරීමට සිදු ඇති බව අනාවරණය වුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරී.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: අඩංග
1: හවඩි සැන්ඩි කොටේ
2: හඩි මගල
1: ඉතින් ඉතින්
2: මං හොඳින් ඔය
1: හොඳින් හොඳින් හොඳින් දැන් කොහොම සීනි තත්ත්වේ කොහොමද
2: නෑ මකලෝ ඇති නේද
1: ඇති ඇති ඇති අපෝ සීනි කෑව හොඳට බැදිද වැඩියා වැදිර කම්ම සීනි කාලාට දැන් නැති
2: හවුඩි හවුඩි චාලේ කොහොමද
1: ඉතින්
2: අද සීනි ගන්න මොනේ
1: නෑ මම කල්පනා කළේ ඇත්තටම බලන්න මේ පොඩි වයසට ඉති සීනිද
2: හොඳ පොඩි
1: අනේ අනේ අවක්ක කවට මක් කැමති පොඩි වයසට සීනිද කියලා කිව්වම එයාට වයියේ කිදේ හොඳ පොඩි
2: කියන්නේ
1: හොඳ පොඩි මෑ කියන්නේ
2: අවුරුදු 25ක් කියන්නේ ඉතින් සෑහෙන ලොකු වයසක් ඉතින් 25ක් කියන්නේ
1: අවුරුදු 25කට කලින් සෑහෙන ලොකු වයසක හිටියේ
2: නෑ අවුරුදු 25ක් කියන්නේ ඉතින් සැලකියදු වයසක් නෙදී ලොකු වයසක් පොඩි නැහැනේ මකලෝ
1: ඔය කියන්නේ දැන් ඉලක්කක් එහෙම අමතක වෙන ගානට වයසයි කියලා කියද්දි සෑහෙනම ලොකු වයසක් තමයි ඒ කියන්නේ ඔයා දැකලා තියෙන වයසක මනුස්සයා කවුද
2: මකලෝ
1: දැන් තේරුවානේ
2: මකලෝට 65යිනේ
1: ඔව් ඉලක්කම් ඔය ගන්නට අමතක වෙනවා කියන්නේ හොඳටම
2: ඒක හරි හරි
1: 100 නැති වෙන වයසේ දැගින්න
2: සීනි හැදිලා 100 නැති වෙලා අනේ ඇත්තටම මට සීනි වගේ දැන් නම් ඔයා කියලම
1: මම ඔයාට කිව්වේ ඔයාට සීනි කියලා
2: මම කියන්නේ ඒවන්නේ ඔයාම කියලා කියලා මටත් ඇත්තටම සීනිත් දන්නේ නැහැ කියලා හිතෙනවා
1: සීහිය විකල් වෙලා සීනි නම් බැරියව එක සීනි නම් ඉතින් සීනි නොකා ඉඳලා බේරුණ හැකි
2: ඔය ගොබෙල්ස් නෑයි තමයි ඔය කරන්නේ ඔයා
1: මොකද්ද ගොබෙල්ස් නෑයි මොකද්ද
2: ඔයා බොරු කියලා කියලා කියලා කියලා ඒක ඇත්තක් බවට පත් කරනවා
1: 108 පාරක් කිව්වහම ඇත්ත වෙනවනේ ඕනේ මන්තරත් ඒකට 108 පාරක් කිය දැන්ඩිට සීනි දැන්ඩිට සීනි
2: මොන සීනි ඇදේ
1: දැන්ඩිට සීනි දැන්ඩිට සීනි සැන්ඩිට සීනි
2: කපන්න ඕනේ අද ගිහිල්ලා
1: සැන්ඩිට සීනි සැන්ඩිට සීනි දැන් 8 පාරක් කිව්වා තව 100 පාරයි කියන්නේ
2: ඊ කිව්වා 50 පාරක් විතර
1: ඔයා දැකලා තියෙන වයසකම මිනිස්සයා කවුද ඔයා ඇරුණා කන්නාඩියෙන් බලන වෙලාවට ඇරුණාම
2: හිමිති වයසක මිනිස්සු ගොඩාක් දැකලා තියෙනවා මම දැක්ක මේ ඊයේ පෙරේදා 100 බර්ත්ඩේ එක සමරුවා වෙන රටක ආච්චි කෙනෙක් ඉතින් ඉන්නවා ජපානේ මිනිස්සු ටිකක් ආය අපේක්ෂා වැඩි
1: වයසට යනකන් ඉන්නවනේ දැන් ඒ අතරේ දැන් මෙහෙනම් මේ ගෙදරක යතුරක්වත් දෙන්නේ නැහැ කිව්වනේ නේද වයසක මිනිස්සුන්ට නේද ඈ වයසක අයට ගෙදර යතුරවත් දෙන්නේ නැහැ කියලාත් කිව්වා මම මේ කියන්න හදන්නේ හරිම විනෝද ජනක ඒ පාර අදත් නහය මිරිකගෙන ඉන්නවා චාලි මේක කරන්න බෑ සීදීන් දරේ දාච්චින් ගැන
2: මන්දිය බලන්නදි මයිකී දිහා බලන් කිය
1: මං කැමති ඇත්තට වාදියා බලන්න නැතුව ඉන්න පුළුවන් නම්
2: හරි මම මේ
1: බෑනේ මේ හැමදාම හවසට ඇවිල්ලා මූණ ඉස්සරහ ඉඳගන්න නබල කොහොමද
2: හරි හරි නහයි නැත ගත්තා
1: රයිට් වා දන්නවද සමහර මිනිස්සු ඉන්නවා හරිම විශිෂ්ට විදිහට වයසට යනවා
2: විශිෂ්ට විදිහට වයසට යනවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
1: මේක පැහැදිලි වෙනවා මේ කතා ටික කියුවා. මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් ඔයා එහාට සීනි. ඔයාට සිහි කල්පනාව නැහැ. හරි. ඔය ගොඩ නහය අදිරවා හැමතිස්සෙම නිතරම හච්චි යනවා. ඇවිද ගන්න බෑ. ඉඳගත්තු තැනින් නැගිටින්නේ නැහැ. ඈ හිතලා බලන්නකෝ ඔයාට අවුරුදු බැරි වෙලාවත් මං කියන්නේ ඔයා අවුරුදු 80ක් 100ක් ජීවත් වුණොත් එහෙම ඔයා නිකන් පරණ කාපට් එකක් වගේ ඉදි කරන දෙයක් කියලා බිබට වැටලා
2: වැටිලා
1: ගන්න දෙයක් නැතුව යයිනේ නේද
2: මං නම් කියන්නේ මට අවුරුදු 70න් 75න් වෙද්දි ඇති යන්නේ තව මහන්සිය යන්නේ මේ ජීවිතේ
1: දැම්මම කතා කරන්නේ මහන්සිය මේ ජීවිතේ තමයි
2: පුළුවන් තරම සතුටින් සල්ලි හම්බ කරලා එහෙම ඉන්න 70 75 වෙද්දි ඇති ඉතින්
1: 70ක් 75ක් ඉන්න කල්පනා අපේ මේ දැන්නම මග යන්න බරනේ පරදැල් වගේ 70ක් 75ක් කරකක් ඉන්න හදනවා
2: රයිට්
1: සමහර මිනිස්සු ඉන්න වයසට යනවා හරිම ලස්සන වයසට ගිහින් කරනවා තරුණයන්ටත් කරන්න තියා හිතන්නවත් බැරි
2: වැඩ හපං වැඩ
1: හපං වැඩනේ හපං
2: තරුණයන්ටත් හපං වැඩ
1: ආනා ඔයෙම කවරද තරුණයන්ටත් හපං වැඩ කරනවා පොඩ්ඩයි ඒ වගේ කතා ටිකක් තමයි අද උසන් ආවේ
2: ඕ ඔකේ ඒත් එකලම අද අපි කතා කරන්න ඕනේ මකලෝ විශිෂ්ට ආයතනයක් ගැන. ඒ තමයි මාළඹේ පුංචි කාර් නිවස. ඒ වගේම තව විශිෂ්ට කතාවක් තියෙනවා අපිට කියන්න.
1: ඒ තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකෙන් පවත්වන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන.
2: හොඳ හොඳ ලාඩ
1: හන්ද ජාමේ.

0: හද ගැස්මට සියත.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
10: 11.84යිනේ.
7: දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්?
6: 13.19ට කෝල් එකක් ගන්නකො.
7: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දනීති නේද?
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: නමස්තේ.
14: නමස්තේ.
13: Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
15: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
16: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
17: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
17: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 4700 868.
20: 2500 eka aduma masika parike ekata audio system eka karaganna.
21: Avan second ona deyak ada gewanna ganna.
20: Avan stick
22: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 4700 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
23: 98.2 98.4

0: 라당. 샌디 찰리 옆이 된 얀돈이 스윗.
1: 언니 쟤들?
2: 어, 양꼬.
1: 야.
2: 매닥 뛰나 길라 말랑인데. 1951 ස්වීඩන්වල පැවතිච්ච බයිසිකල් රේස් එකකට බයිසිකල් රේස් එකක් කියන දැන් මේ දැන් අපේ ගමේ හෙට්ටි පොළ අවුරුදු උත්සවයේ බයිසිකල් රේස් එක වගේ නෙවෙයි ඈ ගම වටේ වට දෙකක් පැද්ද රේස් එක ඉවරයි එහෙම ගන්නෙ
1: නෙවෙයි බයිසිකල් රේස් නෙවෙයි
2: එහෙම බයිසිකල් රේස් යන්නේ නෙවෙයි මේ බයිසිකල් රේස් එකේ දුර කිලෝමීටර් 1760යි
1: අප්පා
2: එහෙනම් සුමානයක් විතර පදින රේස් එකක් මේ
1: පොඩ්ඩක් නවතිනවා නිදා ගන්නවා පදින එහෙමද
2: ඔව් රෑට නතර වෙනවා ඒ කියන්නේ තිර අධියර වශයෙන් තියෙන්නේ පළවෙනි දවසේ පළවෙනි අධියර මෙතන ඉඳන් ආන් අතනට
1: ඊට
2: පස්සේ එතන කැම්ප් කළා ඊට පස්සේ එතන ඉඳන් ආන් අතනට යනවා
1: දෙවෙනි
2: දවසේ
1: ඔය අපි ඊට කලින් කතා කරලා දුවන එකක් ওই විදිහට කිලෝමීටර් ගාන
2: ඔව් එහෙම දැන්පත් ලෝකෙ එහෙම රේස් එක දැන් ප්‍රංශ පාබෙදි සවාරිය
1: ආරම්භව
2: ඒව එහෙම තමයි ඒක දවස් ගාණක් යනවා නතර වෙවි නිදාගෙන නැකිටලා ඒ ආපු ටයිමින් වල පිළිවෙලට දෙවනි දවසේදී පිටත් කරන්නේ ආදි වශයෙන් දැන් මේකත් එහෙම රේස් එකක් කිලෝමීටර් 1760ක් තියෙනවා පදින්න මේ රේස් එකට ඒජ් ලිමිට් එකක් දාලා තිබුණා සංවිධායකයෝ
1: හරි
2: ඒ තමයි වැඩිම වයස අවුරුදු 40යි මේක පදින්න පුළුවන් හරි 40ට වැඩි අයට
1: බෑ
2: රේස් එක පදින්න ඔට්ටු නැහැ 1951 මේ රේස් එක පටන් ගන්න යනකොට මෙතනට ආව බයිසිකලයක් අරගෙන මිනිස්සෙක් මේ මටත් පදින්න ඕනේ මේ රේස් එක මං කැමති මේක පදින්න කියලා වයස ඇහුවාම
1: 66යි 40යි 66යි රයිට්
2: උඩින් වයස 40යි මේහාදයට 66යි ඉතින් සංවිධායකයෝ කිව්වා එහෙමනම් කරන්න වෙන්නේ නැහැ.
1: ඒ උන්නේ නැහැ. දැන් මේ 66ක් නේද?
2: ඔව් මේ නැහින දෙහින වයසේ.
1: මේ 40 මිනිසුන්ට කරාට දීලා පැත්තකට වෙලා ඉන්න.
2: ඔව් අන්න අර ගිහිල්ලා අර පැත්තකින් ඉඳගෙන පුඩිම වාගේ ඉඳ අර සැන්ඩි ඉන්නවා
1: වාගේ.
2: තිබ්බ තනින් ඉඳගෙන ඉන්න උදේ ඉඳවුවාම රෑ තමයි නැගිටින්නේ. අන්න එහෙම ඉඳගෙන ඉන්න අන්න අරහෙන් කියලා කිව්වා. කිව්වහම ආ පදින්ද බැරිද පුතේ රේස් එක හා හා හා කියලා. රේස් එක පටන් ගන්නකොට මේ මිනිස්සයා ඔහේ බයිසිකලේ පැදගෙන රේස් එක පිටිපස්සෙන් ගියා.
1: ගියා.
2: බෑගේ නම ගුස්ටාෆ් හකන්සන්. හරි. ගුස්ටාෆ් හකන්සන් ටී-ෂර්ට් එකේ බින්දුව කියලා නම්බරයක් ගහගෙන.
1: හන්නේ.
2: දැන් රේස් එක පදින්න යාට ඉලක්කමක් නැහැනේ. රේස් එක පදින්න යාට දෙනවනේ බිබ් නම්බර් එකක්. මෙයා බිබ් නම්බර් එක උනොත් බින්දුව ටී-ෂර්ට් එකේ ගහගෙන රේස් එක පටන් අරන්

0: නිදාගත්තේ බොහොම ටිකයි.
1: පුළුවන් තරම් බයිසිකල් පැද්දා.
0: පැද්දා. පැදගෙන පැදගෙන පැදගෙන ගිහිල්ලා රේස් ට්‍රැක් එක කම්ප්ලීට් කරලා ඉවර කළා. එයා රේස් එක ඉවර කරලා පැය 24කට පස්සේ තමයි පළවෙනියා රේස් එක ඉවර කළේ.
1: ශානේමයිනේ.
0: මෙයා ඒගොල්ලෝ ඔක්කොටම වඩා වේගෙන් බයිසිකල් පැද්දා කියන එක නෙවෙයි මේකේ තේරුම. එයා අඩුවෙන් විවේක අරගෙන රේස් ට්‍රැක් එක පැදලා ඉවර කළා. එයා රේස් එක ඉවර කරලා පැය 24කට පස්සේ තමයි පළවෙනියා රේස් එක ඉවර කළේ.
1: අර ටිකක් විවේක ගත්තා අඩුයි.
0: විවේක ගත්තා අඩුයි. හැබැයි අදටත් ස්වීඩ්නේ ජනතාව හරියට නිකන් ජන කතාවක වීරයෙක් වගේ ගුස්ටාෆ් හැකන්සන්ව මතක තියාගෙන බලන්න. වයස කියන එක පැත්තක තියලා, වයස කියන එක ඔයම එහෙම කියනවා
1: නේද? ඉලක්කමක් විතරයි කියන.
0: වයස කියන එක ඉලක්කමක් විතරයි. ඒක ඇත්ත. දැන් බලන්න ගුස්ටාෆ්ට තරම් සැන්ඩි වයස නැති වුණාට සැන්ඩිගේ වයස ඉලක්කමක් විතරයි. ඒ කියන්නේ ඉලක්කමට ගැලපෙන විදිහට ඇඟ වැඩ කරන්නේ නැහැ. ඉඳපු තැන පුඩිම වාගේ මං කියද කවදා හරි ඔහොම ඉඳගෙන පුස්කනවා.
1: නෑ කළා.

0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: Fry RBD Politel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානට
3: සිනිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි මැජික් වැනිලා ඇන් චොකලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කගිල්ස් ෆුඩ් සිටි
4: මතකද සිංගල් බිග් බොනන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුද්දතාවා
5: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: මට උන වගේ සේන
3: ලිං පස් පංගුව බමු.
2: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: എക്സ്പീരിയൻസ് എക്കട്ട ആൽവത്ത് ബട്ടർ
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
1: ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි
2: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
5: ඇරලා හමි
2: ඇහුන් නැද්ද මං කියපුවා
5: නෑ නෑ අහන් හිටියේ
2: මොනවද අහන් හිටියේ
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
2: හෑ
5: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු 98.2 98.4

0: ඉස්සල්ල කියන්න බැරි වුණානේ මට අමතකුණායි.
1: මොකද්ද?
0: ගුස්ටාෆ් හැකන්සන් අර අවුරුදු 66 දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලි ඉවර කරපු හාදයා. එයාට ස්වීඩ්නේ මිනිස්සු, ඒ කියන්නේ මෙයා ගැන පත්‍රවල එහෙම ගිහිල්ලා තිබුණා ඉතින් ඔය විස්තරේ. එයා ඔය රේස් එක පැදලා වැඩේ අතෑරියේ නෑ. අවුරුදු 70 ගානක් වෙනකම් තව තැන් තැන්වල ගිහිල්ලා එක එක ප්‍රසිද්ධ රේස් වලට සහභාගී වෙලා තියෙනවා.
1: මිනිහා වැඩේ රහසයි නේ.
0: ඔව්. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා.
1: ස්ටැල්ෆාෆා.
0: ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා. යකඩ සීයා කියලා තමයි එයාව ඒ කට්ටිය හඳුන්වලා තියෙන්නේ.
1: අපිත් ඉන්නනේ ලංකාවේ. එහෙම යකඩ කතාවක් තියෙන යකඩ මරදම් කඩවල.
0: මරදම් කඩවල යකඩ යන්නේ. යකඩ යකාද වෙන්නේ. ඒ ඒ අර අඳුරු කකා වතුර බිබී කොළඹ දුවර යකඩ යකා. ඒ මරදම් වල මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවර යකඩ යකා වෙනයි. අයියෝ. මං කිව්වේ වයස කියන්නේ ඉලක්කමක් නේ. ඉලක්කමට වැඩි එන වයසයි මේ මනු. රයිට්.
1: දැන් අපි ඇත්තටම වයස යනවනේ මකලෝ. එතකොට අපි ආපස්සට හැරිලා බැලුවාම අපි මොනවද කරලා තියෙන්නේ? අපි මොනහරි ඉන්වෙස්ට් කරලා තියනවාද? අපි සල්ලි හම්බ කරලා තියනවා.
0: කන්ටි කරලා තියෙන්නේ ඉඳපු තැනින් පුඩි පෝවාගේ ඉඳගෙන ඉන්න එක.
1: අනේ මම මේ ඉඳගෙන විදිය වෙනස් කරන්න හදා. ඒ ඔක්කී ගියාව.
0: ඉතින් ඕම බඩේ කොච්චරවත්. ඉතින් ඒකනේ මං
1: කියන්නේ.
0: පුඩි පෝවාගේ ඉන්නවා පුඩි කොච්චර.
1: ඉතින් අපිට සමහර වෙලාවට අපේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඒව කරගන්න බැරි වෙලා තියෙන හේතුව අපි දන්නේ කොහොමද මූල්‍ය කලමනාකරණය කරගන්නේ. අපිට හම්බෙන සැලරි එක හරි අපි කරන පොඩි පොඩි දේවල් වලින් අපිට හම්බෙන දේවල් වලින්
0: සල්ලි හරි අපි හොරකම් කරලා එකතු කරගන්න සල්ලි
1: නෑ නෑ
0: ඒක වුණත් ඉතින් හරියට මැනේජ් කළේ නැත්නම් ඇලියාවට යනවා ඉතින් අමාරුවේ මහන්සි වෙලා හොරකම් කරපු සල්ලි ඈ නිකාන් නැති රාස්ති කරගන්නවනේ සමහර අපි දැකලා තියෙනවා එහෙම
1: දැකලා තියෙනනේ ඔය නාස්ති කරන. ඉතින් ඒ සල්ලි වුණත් මූල්‍ය කලමනාකරණය කියන එක තිබ්බේ නැත්තම් ඔහේ නාස්ති වුණා. ඒ නිසා තමයි අපි කියන්නේ ඉතින් කෝස් එකක් කරන්න. කෝස් එකක් කරාට පස්සේ ඒක නිකන් පරතරයට මෙයානවා. නියමෙට මේ ගැන දැනගන්න පුළුවන් වෙනවා. සහ අපි කියනවාද ඕගොල්ලන්ට මොකක්ද කරන්න හොඳ කෝස් එක? කවුද කරන්නේ? එයා මොනවද උගන්වන්නේ කියලා හරියටම නිට්ටාවට අපි දැන් කියනවා.
0: ඔව් ඒ කියන්නේ දැන් කෝස් එකක් කරද්දි මොකක් හරි කරලත්
1: බෑනේ.
0: හරි තැනක් තෝරගෙන හරි කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ලංකාවේ වෙල්ත් මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඉතාම ගැළපෙන දැනුමෙන් සන්නද්ධ තැනක් තියෙනවා. ඒ තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස්.
1: විශේෂයෙන් කියන්න ඕනේ මකලෝ මේ සූම් මීටින් එක, සූම් ක්ලාස් එක තියන්නේ අගෝස්තු 9 වෙනිදා නොමිල තමයි. කියන්නේ මේ එනේනිදා හවස 5 වෙද්දි ලෑස්ති වෙලා එන්න. සූම් මීටින් එක පටන් ගන්නවා. ආසන සංඛ්‍යාව සීමිතයි. සහ මේක මෙහෙවන්නේ විශේෂ දෙන්නෙක්. ඉතින් කොහොමද දන්නවා ડોક્ટર රොෂාන් ප්‍රනන්දු ඉන්නවා. ඒත් එක්කලම මේ වැඩේට සම්බන්ධ වෙනවා යසිරි කුරුවිට. ඉතින් මේ දෙන්න එකතු වෙලා තමයි මේ Zoom ක්ලාස් එක තියන්නේ.
0: ඉතාම සීමිත සංඛ්‍යාවක් තමයි මේකට සහභාගී කරගන්නේ. මුදල් කලමනාකරණය ගැන ප්‍රායෝගික දැනුම, ව්‍යවසායගත හැකියාව වර්ධනය කරගන්න මඟ පෙන්වීම, මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නංව ගන්න ඕන කරන වැදගත් කරුණු සහ කොටස් වලඳපලේ වත්මන් තත්වය ගැන වටිනා විග්‍රහයක් ඇතුළත් මේ මාස්ටර් ක්ලාස් එකට. ඉතින් අදම ඔබේ ස්ථානය වෙන් කරගන්න 077 117 74 65ට කතා කරන්නේ.
1: මාලවේ පුංචි කාර් නිවස ගැන මතක් කරන්න ඕනේ. ඉතින් මාලවේ පුංචි කාර් නිවස කියන්නේ ඉතුරු කරගත්ත සල්ලි ටික නියමිත වියදම් කරලා හරි ගානට හොඳ වාහනයක් ගන්න පුළුවන් හොඳ තැනක්. ඒගොල්ලෝ කියනවා අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. දැන් මාලවේ පුංචි කාර් නිවසේ විශේෂත්වයක් තියෙනවා. ඒකේ රෙජිස්ටර් කරපු වාහන තියෙනවා සහ නොකරපු වාහන තියෙනවා. දැන් අලුතින් ඉලෙක්ට්‍රික් වාහන ටිකකුත් ගෙනල්ලා තියෙනවා. දැන් විශේෂයෙන් ඔය රෙජිස්ටර් කරපු වාහන ගන්න ගියාම අපි රස්තිය දෙනවා. අපි Facebook එකේ post එකක් දානවා අපිට වාහනයක් ඕනේ හදිස්සි. නැත්නම් අපි වාහනේ විකුණන්න යනකොටත් අපි Facebook එකේ post එකක් දානවා. කවුරු එනවද, කවුරු යනවද, මොනා කියනවද අපි දන්නෙත් නෑ. සමහර වෙලාවට අපේ වාහනයක් විකුණන්න ගියාට පස්සේ එකේකේව 10 දෙනෙක් ඉදර එනවා ගන්නෙ නෑ. අපි රස්තිය ආද වෙනවා. හැබැයි අපේ වාහනේ හොඳ තත්ත්ව පරීක්ෂාවකින් පස්සේ මාලපේ පුංචි කාල් නිවසට දැම්මොත් සඩ පට ගාලවාගේ වාහනේ විකුණ ගන්න පුළුවන්. මොකද මාලපේ පුංචි කාල් නිවසට ලංකාවේ 7 දෙසින් 7 දිග්භාගයෙන් මිනිස් වෙනවා වාහන ගන්න. අර ඒ වායඹ පැත්තෙන් එනවා, මෙහි දකුණ පැත්තෙන් එනවා, මෙහි බස්නාහිර පැත්තෙන් එනවා, මේ හැම පැත්තෙම හැම පළාතෙම මිනිස් ඇවිල්ලා වාහන ගන්නවා. ඉතින් හොඳම වාහන තියෙන නිසා තමයි මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් වාහනයක් ගන්න යනවනම් ඔබ යන්න ඕනේ හොඳම තැන මාලපේ පුංචි කාල් නිවස. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාල් නිවස වාහන උද්‍යානය, පුංචි කාල් හන්දේ, පුංචි කාල් පාර මාලපේ.

0: 1911
1: ඉන්දියාවේ
0: පංජාබ්වල
1: උපත ලබනවා
0: පුංචි දරුවේ පුංචි දරුවෝ තමයි ඒ උපත ලබන්නේ. උපත ලබනකොට ලොකු වෙලා උපත ලබන්නේ නැහැ නේද? කවුරු?
1: මමත් 1911 හරි දරුවේ.
0: ඔව්. දරුවේ උපත ලබනවා. එයාගේ නම ෆෞජා සිං
1: පංජාබ්වලනේ
0: සිං ගාලා ඒගොල්ලෝ කොහොමද කරන්නේ පංජාබ්වල. හැබැයි ඒගොල්ලෝ ඒ සිං සිං ගාලා ඒවා මේවා කළාට ෆෞජා සිංට අවුරුදු 5ක් වෙනකන් ඇවිදින්න පුළුවන් උනේ නැහැ.
1: හා
0: හරි. ඒකට හේතුව එයාගේ දෙපා දුර්වලයි. කියන්නේ කකුල් හරියට සෙටල් වෙලා එයාට හොඳට සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් වෙන්න අවුරුදු 5ක් ගියා මේ හාදයා. ඔහොම ඉතින් කාලය ගත වෙලා ගියා. මොකුත් අමුතු විශේෂත්වයක් නැහැ. එයා ගොවිතැන් කටයුතු කරගෙන ජීවත් වුණා. ටිකක් වයසට යනු ඉතින් කසාද බැන්දා, දරුවෝ හැදුවා. එහෙම එහෙම වෙලා එයාගේ එක පුතෙක් සහ එයාගේ බිරිඳ මිය ගියා. දැන් ෆෞජට දුකයි.
1: හරි.
0: හුඟක් කාලයක් ආදරෙන් එකට හිටපු බිරිඳ මැරුණා.
1: පුතා නැති වුණා.
0: පුතෙක් නැති වුණා. එතකොට ඉතින් ඒක හරි එයාට දරා ගන්න අමාරුයි. ඊට පස්සේ ෆෞජා පටන් ගත්තා දුවන්න.
1: ආ දුවන්න.
0: ඔව් දුවන්න පටන් ගත්තා දුකට. හරි. ඔය වෙනකොට ෆෞජා හිටියේ එංගලන්තේ. ඉන්දියාවෙන් ගිහිල්ලා එහෙදි තමයි එයාගේ මේ පුතයි බිරිඳයි මැරෙන්නේ. දැන් මේ දුක දරා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි ෆෞජා දුවන්න පටන් ගත්තේ. එහෙම දුවන්න පටන් ගත්ත ෆෞජා වයස අවුරුදු 89 දී මැරතන් තරගයක් දුවන්න තීරණය
1: කරනවා.
0: හරි. එයා පළවෙනි මැරතන් එක දුවන්නේ එයාට වයස අවුරුදු 89 දී. මැරතන් එක ෆිනිෂ් කරනවා එයා. එතන ඉඳන් ඊළඟ දශකය තුල එයා ටිකක් ප්‍රසිද්ධ මැරතන් තරඟ නවයක් දුවනවා. උදාහරණයක් හැටියට ලන්ඩන් මැරතන් එක. ලන්ඩන් මැරතන් එක සාමාන්‍යයෙන් ලෝකෙම ප්‍රසිද්ධ මැරතන් තරගයක්. ඊට පස්සේ කැනඩාවේ ටොරොන්ටෝ වෝටර් ෆ්‍රන්ට් මැරතන් එක. ඒ වගේ ඒවට තමයි මිනිහා දිව්වේ. 2011 මම මේ කියන්න ආපු කතාවේ ලස්සනම කෑල්ල සිද්ධ වෙන්නේ 2011 අවුරුද්දේ. දැන් ෆෞජට අවුරුදු 100යි.
1: හන්නේ.
0: හරි. අවුරුදු 100ේ ෆෞජා නැවත වතාවක් කැනඩාවේ ටොරොන්ටෝ වෝටර් ෆ්‍රන්ට් මැරතන් එක දුවනවා. දුවලා පැය 8කින් එයා මැරතන් එක ඉවර කරනවා. එයා තමයි ලෝකේ පළවෙනියා එහෙම ලෝක ප්‍රසිද්ධ මැරතන් තරගයක් අවුරුදු 100 පැන්නට පස්සේ දුවලා ඉවර කරපු.
1: ෂා අපි පොඩි ක්ලැප් එකක් දෙමු.
0: පොඩි ක්ලැප් එකක් දෙවේ. අපි දෙන්න ඕනේ ලොකු ක්ලැප් එකක්.
1: මේසෙ
0: බලන්නනේ ගැම් අවුරුදු 100යි. කිලෝමීටර් 40 ගානක මැරතන් එක පැය 8කින් දුවලා ඉවර කරලා.
1: ගැම්මක්නේ.
0: ඇවිද ගන්න බෑ.
1: මකල මායෝයයි.
0: සැන්දිට තාම ඇවිද ගන්න බෑ හරියට.
1: ඔයාට පුළුවන්ද?
0: මමනේ වාවත් ඇවිද්දවත්. අනේ අම්මෝ.
1: ආශා පිටේ යන්නේ
0: නැහොත්. මට මේ ඉඳගෙන ඉඳලම කොන්දර දෙනවා. අනේ මාව උස්සලා චාලිග පිට උඩින් තියන්නවා. කියාගෙන එන්න. ඒක කට විතරයි වැඩ කරන්නේ. මෙලෝරන්න.
2: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැරන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉඳ බොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
7: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
11: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
12: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable
14: outlook. නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14-15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
18: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
19: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
17: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: ප්‍රශ්න 4යි රුපියල් 5000.
21: සියත පොකට් මනී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ඔලිම්පික් පදක්කම ලබා ගැනීම අරමුණයි ලොව පළමු ස්ථානය ලබාගත් රුමේෂ් සියතට කියයි. වැසි තත්ත්වයේ ප්‍රබල වැඩිවීම අනිද්දා ජගත්ත නීතිමය පියවර ගන්නැයි පැස්කුවල්ලිල්ලයි. පාසල් නිවාඩුව හෙට සිට සමාජ මාධ්‍ය ප්‍රචාරයට ආණ්ඩුවෙන් පිළිතුරු.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Radang.
1: Dayana Kumari.
0: Ah, what can you mean?
1: Britannia, Dayana Kumari.
0: Dayana, Dayana Spencer.
1: Dayana Kattik.
0: Dayana Spencer. Dayana Gamagi.
1: Ape Gamit, you know, Dayana Ka.
0: Ah, Hettipola?
1: Hettipola, Dayana Ka.
0: Dayana.
1: Oh, Hettipola, not Sandy Kiladalthin.
0: නියම වැඩක්. ඔව්. එයා කිලෝමීටර් 177ක මුහුදු පිහිනුම් ඉසව්වකට සහභාගී වෙන්න තීරණය කළා. මේක යන්නේ කියුබාවේ ඉඳන් ෆ්ලොරිඩාවල්ට.
1: හා
0: කියුබාවේ ඉඳන් ෆ්ලොරිඩාවල්ට පීනන්න තමයි එයා ලෑස්ති වුණේ 1978. හරි. එයා ඒ පිහිනුම් ඉසව්වට සහභාගී වුණා. එයාට ඒක කියන්නේ ෆිනිෂ් කරගන්න බැරුව ගියා. එයාට කියුබාවෙන් පිටත් වෙලා ෆ්ලොරිඩාවලට යන්න බැරුව
1: ගියා.
0: ඊට පස්සේ ඉතින් කාලය ගත වෙලා ගියා. අවුරුදු 30කට විතර පස්සේ 2011 දී
1: හරි
0: ඩයනා එන්යඩ් අර 1978 කරන්න බැරි වෙච්ච වැඩේ මං කරන්න ඕනේ කියලා ආපහු ඇවිල්ලා කියුබාවෙන් ඉඳන් ෆ්ලොරිඩාවලට පිහිනන පිහිනුම් තරඟට ඇතුල් වුණා.
1: මේ 2011.
0: මේ 2011. හරි දශක 3කට
1: පස්සේ
0: එදත් එයාට පීන ගන්න බැරුව ගියා.
1: හරි.
0: ඊට පස්සේ 2012 දී ඩයනා ආපහු කල්පනා කළා මං මේ අවුරුද්දෙත් යනවා. මං කොහොම හරි මේ සැරේ කියුබාවල ඉඳන් ෆ්ලොරිඩාවලට පීනගෙන යනවා කියලා 2012 ආව තරඟට. ඔයාට කියන්න සැන්ඩි 2012 අවුරුද්දේ එයාට පීන ගන්න බැරුව ගියා.
1: ඒ අවුරුද්දෙත්
0: එයා ෆේල් වුණා.
1: හරි. 13 මොකද 13.
0: ඊට පස්සේ එයා 2013 දී කල්පනා කළා මේ අවුරුද්ද නම් මං කොහොම හරි කියුබාව ඉඳන් ෆ්ලොරිඩාවලට පීනනවා කියලා. ඒ අවුරුද්දෙත් එයා තරගට ආවා.
1: හරි.
0: ඔයාට කියන්න සැන්ඩි ඒ අවුරුද්දෙත් එයාට පීන ගන්න බැරි වුණේ නෑ. එයා පැය 53ක කාලයක් අරගෙන කියුබාව ඉඳන් ෆ්ලොරිඩාවලට පීනලා පෙන්නවා.
1: යා මරුනේ.
0: එතකොට ඩයනා එන්යඩ්ට වයස අවුරුදු 64යි. 78 ඉඳන් බැරි වෙච්ච දේ ඊට අවුරුදු 35කට පස්සේ වයස අවුරුදු 64 දී ඩයනා එන්යඩ් සාර්ථක කරගත්තා. එයාගේ ඉලක්කයට එයා ගියා. මේ නිකන් නෙවෙයි, ජෙලිෆිෂ් ලෑංගේ ගෑවෙද්දී ලොකු දියවැලකට අහුවෙලා කහගෙන යන්නත් ගිහිල්ලා ඒව ඔක්කොමත් වෙලා පැය 53ක් තිස්සේ එක දිගට වතුරේ ඉඳලා පීනලා ෆ්ලොරිඩාවලට ගියා. වයස
1: 64.
0: අපේ මෙහේ සමහරු ඉන්නවා ඔය වයස 50 නෙවෙයි, අර මේ ළඟදී අර උසාවි කේස් එකක් පත්තු වෙලා මේ අවුරුදු 40ක 45ක මිනිහෙකුට තියෙන ලෙඩ තොගේ ඇවිල්ලා කිව්වා යාගේ නීතිඥ අපිට අනේ අපොයි කියලා හිතරා. ඒ ටික
1: ඒ ලෙඩ එන්නේ කව මොකක් හරි අල්ලන් ගියාම නේද?
0: ඕ ඒ වගේ හොරකම් එහෙම මාට්ටුනම හැදෙන ලෙඩ වෙනවා. ඒක වෙන කේස් එකක්.

0: ජීවිතේ ගේම අතාරින්න හොඳ නෑනේ මක්ලු. අරවා කලින් කියපු කතාවේ
1: ආමරේ අතෑරියත් ගේම අතාරින්න හොඳ නෑ. පරාදේ සම්පූර්ණ ගේම අතෑරියාම නිකන් නැති නාස්ති වෙලා යනවනේ. දැන් ඔය ගෙදරක නිකන් තියෙන මඩුවක් පරණ ගරාජ් එකක් කරේවේ අතෑරලා දැම්මම කවන්න.
0: ගේම ගේම.
1: අපෝ ගේම අතාරින්න හොඳ නෑ.
0: ඒ ගයක් නෙවෙයි මක්ලෝ මම මේ කියන්නේ.
1: කොයි සෙල්ලක් ගියද? සෙල්ලම් ගියක් ඉතින් පොඩි කාලේ සෙල්ලම් කරලා පස්සේ අතහැරලා දැම්මර කවන්නේ. සෙල්ලම් ගේ මාතෑරියර කවන්නේ.
0: හරි හරි හරි හරි.
1: බගද හරි හරි
0: හරි හරි හරි. ඔය කතාව කිය.
1: ඔය කිය කියන්නේ හිතෙන දේ කියා ගන්න බැරුව කොහෙද අනේ මූල්‍ය කල්පනා.
0: කොහොමද ඉතින් වචනේ අංගෝයා කම්මැද්දෙන් පයින්වනේ.
1: ඉතින් ඔයා කිව්වේ කරේ මම සපෝට් එකක් දෙලේ දුන්න.
0: හොඳ සපෝට්.
1: ගේ මාතෑරියට හොඳද අප්පෝ අපරාධනේ ගේ මාතෑරියම ඊට පස්සේ ඒවට ගෝ කරේ. ඔය ගුල්ලෝ හැදෙනවා රෝ මේවා මේ නිකා දිවපත් වෙනවා
0: මට කේන්ති යනවා
1: ගේම අතාරින්න බා කොහමද
0: පොඩි වෙලාවයි තියෙන්නේ
1: කේන්ති ගන්න එපා අහල කේන්ති ගත්තාම අපි මොනවා කරනවද කියලා අපි දන්නේ නැහනේ
0: මොකද මේ වෙලා තියෙන්නේ
1: කේන්ති ගන්න එපා
0: ඇත්ති දැන් ඔය කතාව කියන්නේ
1: මොන කතාවද මට කියන්න කියන්නේ මම මේ කියන්න
0: කියලා හැදේ මැනේජ්මන්ට් කෝස් එක ගැන මට කියන්න විස්තරී
1: ඒක ඒක ඒක කියන්න මේ ළඟයි ආ දවස ළඟයි නවවෙනිදා හවස පහට සූම් මාස්ටර් ක්ලාස් එකක් තියෙනවා ඔන්ලයින් මාස්ටර් ක්ලාස් එකක් මේක මෙහෙවන්නේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ස්ටඩීස් ආයතනය මේ ඔයගොල්ලෝ දන්නවා මේ ආයතනය ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහත්මයා පවත්වාගෙන යන ආයතනය ඒගොල්ලන්ගේ YouTube channel එක තියෙනවා ඒගොල්ලන්ගේ TikTok channel එක තියෙනවා ඒවා subscribe කරන්න follow කරන්න wealth management ගැන ඉතාම වටිනා කරුණු කාරණා රසක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ 23 වෙනි batch එක මේ දවස්වල බඳව ගන්නවා ඒගොල්ලන්ගේ wealth management course එකට ඔයගොල්ලන්ට ඒකට එකතු වෙන්න පුළුවන් නැත්නම් නවවැඩිදා ඉරිදා හවස පහට තියෙන මේ online zoom මාස්ටර් ක්ලාස් එකට ඕගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. ඒ මාස්ටර් ක්ලාස් එකට එකතු වුණොත් එහෙම ඕගොල්ලන්ට කොටස්වලදපලේ වර්තමාන තත්ත්වය ගැන විශේෂ කරුණු කාරණා කීපයක් ඉගෙන ගන්න අවස්ථාව හම්බෙනවා. මූල්‍ය කළමනාකරණය ගැන ප්‍රායෝගික දැනුම ලබා දෙන්න ඒගොල්ලෝ එදාට සූදානම් වෙලා ඉන්නවා. ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නංව ගන්න ඕන කරන වැදගත් කරුණු රැසක් මේ දේශනෙන් ආවරණය වෙනවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ.
0: ඔව් මේ සූම් ක්ලාස් එක මෙහෙවන්නේ ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු එක්ක යසිරු කුරුවිට.
1: 077 117 7465ට කතා කරලා මේ මාස්ටර් ක්ලාස් එකේ තමන්ගේ ස්ථානය වෙන් කරගන්න.
0: අපි දැන් කතා කරමු මාළවේ පුංචි කාර් නිවස ගැන. මාළවේ පුංචි කාර් නිවසේ දෙන හතර පැත්තේ මිනිස්සු.
1: මාළවේ පුංචි කාර් නිවස.
0: නෑ අපි කියන්නේ හතර දිබ්බාගෙන් එන.
1: එහෙම
0: කියන්න පුළන්නේ. යාපනෙන් එන, වවුනියාවෙන් එන, මන්නාරමෙන් එන, කුරුණෑගල බදුලේ පැත්තේ එන. හෙට්ටි පොලත්තයි තියෙන නුකුරුණෑගල පැත්තේ. එතකොට ගාල්ල මාතර හම්බන්තොට ඒ පැත්තේ කට්ටියක් එන. ඊට පස්සේ නුවර
1: හතර පැත්තට වැඩි ඉරිය දැන් ඔය.
0: නෑ දැන් නුවරෙලි ඒ පැත්ත. කුරුණෑගල බදුල බර ඒ පැත්ත.
1: කොහොමරි හතර පැත්තයි තියෙන්නේ නේද? කොහොමරි කොහොමරි ඒ හතර පැත්තට දාගපුවා ඉතින්.
0: ඒත් හයක් තියෙනවා නේද?
1: වයි කියන්නේ.
0: ඒකට කොහොම ගම්පහ කාලතර ඒ පැත්තේ නුතනේදී හැම පැත්තෙම හැම ප්‍රදේශවලින්ම මාළවේ පුංචි කාර් නිවසට වාහන ගන්නනවා. මොකද එතන තියෙන්නේ හොඳ වාහන. දැන් නිගමනේ හිතන්න අපිට වාහනේ විකුණ ගන්න ඕනේ. විකුණ ගන්න ඕන උනාට පස්සේ අපිට තැන් තැන් වල රස්තිය අදි වෙවින්න ඕනේ. මාළවේ පුංචි කාර් නිවසට වාහනේ දාන්න. දැන් හිතන්න අපේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා.
1: ඊපස්සේ
0: පොඩ්ඩක් හොඳට නිකන් හදනවා.
1: බොරුවට හදනවා. ඒකට ඔයාලා අස්සර වචනයක් කියනවා.
0: නෑ මං කියන්නේ.
1: අනේ අනේ අනේ අනේ කියනවා. අනේ
0: කියනවා.
1: අනේ
0: බෑ. මතක් කරනවා.
1: මතක් කරනවා.
0: ආ
1: ආ
0: ආ
1: ආ
0: මං
1: අමත් කළා. වාහනේ අමත්තලා. අමත්තලා.
0: වාහනේ බොරුවට හදලා මාළිබේ පුංචි කාර් නිවසට දුන්නොත් ඒගොල්ලෝ කවදාවත් රැවටෙන්නේ නෑ. ඒගොල්ල ගාව දින ඔටෝලොක් වාහන තත්ත්ව පරීක්ෂණයක් වාහනේ හොඳට චෙක් කරනවා. ඊට පස්සේ තමයි මාළවේ පුංචි කාර් නිවස ඇතුළට වාහනේ ගන්න. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ ඔය රෙජිස්ටර් කරපු වාහන හොඳට චෙක් කරලා තියෙන්නේ. වාට රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න නම් යන්න මාළවේ පුංචි කාර් නිවස. රෙජිස්ටර් නොකරපු එකක් තියෙනවා නම් ඒත් යන්න මාළවේ පුංචි කාර් නිවසට. අනිත් එක තමයි එතන ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම් මේ ටිකක් තියෙනවා. ඒ නිසා වාහනයක් ගන්න ගියාම නිදහසේ හිතේ නිදහසේ වාහනේ අරගෙන එන්න පුළුවන්. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර මාළවේ.
2: ලන්ඩන්.
1: අද ගැස්මට සියත.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0711 327 777. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: නමස්තේ නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
10: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
11: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 501 WhatsApp කරන්න.
12: Siyata Between Lady Miss World Sri Lanka 2026.
13: Title sponsor.
14: ඔබේ සමට දිගුණන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලා.
15: 98.2 98.4

0: රයිට් හවස් හයා මාර්ටත් ළඟයි නිවස් අහන්ඩත් තියෙනවා අපි ගෙවල් වලට යන්නත් තියෙනවා. අද අපි නිකන් වයසක ලොක්කොටිකක් ගැන තමයි කතා කළේ.
1: ලොක්කියගුත් හිටියා ඩයනා
0: එන්නේ. මේ වයසක මිනිස්සු තමන්ගේ ඉලක්කය අතහරින්න නැතුව, තමන්ගේ ආශාව අතහරින් නැතුව ඒ කොහොමහරි ඒ ඉලක්කයට යන්න මහන්සිය දාලා වැඩ කරන හැටි ගැන මේ කතා ටික අපි කිව්වේ නිකන් අහගෙන ඉන්න අයට පොඩි නිකන්
1: ඉන්ස්පයර් කරන්නේ.
0: ඔව්, පොඩි ඉන්ස්පිරේෂන් එකක් එන්න, පොඩි ගැම්මක් එන්න. හැබැයි ඉතින් සමහරවෝ ඒක අහගෙන ඇති ඉතින් ඒ නාකින්ට පිස්සුද වන්දන්නේ ඔක්කොම නාකියලා බයිසිකල් පදින්න දැනුත් කවුරු හරි වඩාගෙන ගිහිල්ලා කොහෙක් හරි තියෙනවා නම් මං කැමති. එච්චරට කම්මැලි මම මේ නාකින්ට පිස්සු එහෙම යයි යයි ගන්න නෙවෙයි මේ කතා ටික කිව්වේ. ඒ මිනිස්සු වයස අවුරුදු 80 ගණන් වලදී, වයස අවුරුදු 100 දී මෙච්චර එෆර්ට් එකක් දාලා තමන්ගේ ඉලක්කයට යන්න වැඩ කරනවා නම් මේ අතපය හතර හොඳට හයියට තියෙන වයසේදී ඇයි අපිට බැරි අපේ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න?
1: ඇයි බැරි?
0: ඇයි ඔය පුටු උඩින් නැගිටින් නැතුව පුඩිම වාගේ ඉන්නේ?
1: කතා කරන්නේ හින්දා ඉන්නේ.
0: කතා කරන්නේ කොහොමත් එහෙමනේ. තමයි මේ කියන්නේ. ඉතින් එහෙම ඒ වගේ දෙයක් අහන අයට හිතෙයි කියලා තමයි අපි මේ කතා ටික කිව්වේ. තව ඒ වගේ කතාවක් කියන්න හදන යන්න කලින්.
1: රයිට්.
0: ඔස්කා ස්වාන්. එයා ඇවිල්ලා වෙඩි තැබීමේ තරඟ වලට සහභාගී වෙන කෙනෙක්. 1908 ඔස්කා ස්වාන් ඔලිම්පික් තරඟ වලට සහභාගී වෙනවා.
1: හරි.
0: වෙඩි තැබීමේ තරඟ සවුවට රන් පදක්කමක් දිනා ගන්නවා. එතකොට එයාට වයස අවුරුදු 60ක්. එතනින් යන අතර වෙන්නේ 1912 නැවතත් ඔලිම්පික් තරඟාවලියට එනවා. නැවතත් රන් පදක්කම් ලාභීක් බවට පත් වෙනවා. දැන් එයාට වයස 64යි.
1: හරි.
0: එතනින් නතර වෙච්ච නැති ඔස්කා 1920 නැවත ඔලිම්පික් තරඟාවලියට එනවා. දැන් එයාට වයස අවුරුදු 72 දවස් 280ක්. එවර තරඟාවලියේදී එයා රිදී පදක්කම දිනා ගන්න සමත් වෙනවා. ඒ රිදී පදක්කම තමයි ලෝකේ අද වෙනකනුත් වයස්ගතම පදක්කම් ලාභිය හැටියට ඔස්කා ස්වාන්ව වාර්තා අතරට
1: ඔලිම්පික් පදක්කම් ලාභියන්නේ.
0: ඔලිම්පික් වයස්ගතම ඔලිම්පික් පදක්කම් ලාභිය ඔස්කා ස්වාන් අවුරුදු 72 දවස් 280 තමයි මේ පදක්කම දිනාගත්තේ. තව ටිකක් ඕගොල්ලෝ වටපිට බැලුවොත් හොයාගන්න පුළුවන් අවුරුදු 100 ඉක්මවා ගිය ප්‍රවීණ මල්ල ක්‍රීඩකයෙක් ගැන. ඊට කලින් මල්ල ක්‍රීඩාවල නිරත වෙලා වයස අවුරුදු 100 ඉක්මවා ගිය අයට තාමත් ඒගොල්ලෝ එකතු වෙලා වෙනම තරඟාවලියක් පවත්වනවා. විශේෂයෙන් මීටර් 100 දුවන තරඟයක් තියෙනවා.
1: මීටර් 100.
0: ඔව්, මීටර් 100 දුවනවා අවුරුදු 100ට වැඩි තරඟකාරයෝ සහ තරඟකාරයෝ. අවුරුදු 100 වෙනකොට මීටර් 100ක් දුවන්න තියා අපිට මීටරයක් දෙකක්
1: ඇවිද
0: ගන්න පුළුවන් වේද?

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රොමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීමල පළමුුණ ස්ථානයට. වැසි තත්ත්වයේ ප්‍රබල වැඩිවීම අනිද්දා. දූෂණ විරෝධී පනත සංශෝධනය කරන අයුරු ආණ්ඩුව හෙළි කරයි. ජගත් නීතිමය පියවර.

0: ගන්නේ පැස්කුවලිල්ලයි. පාසල් නිවාඩුව හෙට සිට.
1: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117 888 666.
0: රොමේච් තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ගෙන තිබෙනවා. ඒ ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමගයි. එහිදී ඔහු වාර්තා කළ දුර මීටර් 89.75. රොමේච් තරංග සිය ඉහළම දක්ෂතාව වාර්තා කළේ රෝමේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී. එහිදී ඔහු මීටර් 92.62 හෙල්ල විසිකිරීමෙන් දක්ෂතා දක්වා තිබුණා. ඔහු එම තරගේ රන් පදක්කම දිනාගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමගි. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමල දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියේ ජූලියන් වේබර්. ඇන්ඩර්සන් පීටර්ස් හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමල තුන්වන ස්ථානයට පත් වුණා. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම සිය අරමුණ බවයි රොමේෂ් තරංග සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
3: අනිවාර්යෙන් ඔලිම්පික් මෙඩල් එක ගන්න පුළුවන් මට මොකද 2600 තියෙන මම මේ තියෙන මේ දාන ඩිස්ටන්ස් එක දැම්මොත් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක අනිවාර්යෙන් මගේ නම ඉදිරියේ සදහන් වෙනවා.
0: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යෝජිත සංශෝධනය පිළිබඳ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමියන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: අපි කැසට් කරලා තියෙන්නේම දැන් සති 3-4ක කාලයක් එක තියෙනවා. තියෙන්නේම ජනතාවට අදහස් ඉදිරිපත් කරන්න තමයි. මේක තමයි මහජන අදහස් උනසන වෙලාව. මොකද අපිටත් තේරෙන්නේ නැහැ ඔවුන් විරුද්ධ වෙන්නේ ඇයි කියන එක. මොකද ඔවුන් කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියන මූලික තර්කණය තමයි ඔවුන් ගන්නෙ. හැබැයි මතක තියාගන්න නීතිජ සංගමය නිල ස්ථාවර ඒක වුණාට දැන් රට පුරාම නීතිඥවරු මේකට පක්ෂව සහය දක්වනවා. මොකද කවදාවත් නීතිඥවරු ඒකමතික වෙන්නේ නැහැ.
5: යම් කිසි දේශපාලන හස්තයක් විසින් ක්‍රියාත්මක කරනවා
4: ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ වගේ ප්‍රශ්නකට. ඔවුන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමම ජනාධිපති
0: මේ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සාගර කාර්යවසම් පොලිස්පතිවරයා පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්.
6: වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා, ඔබතුමා දැන්වත් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවට.
0: දූෂණ විරෝධී පනතට සංශෝධන එක්කිරීමට තීරණය කළේ ඇතැම් පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අවභාවිත වීම හේතුවෙන් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
7: අද වෙන විට යම් ප්‍රමාණයකට සමහර වගකීම් විරහිත පුද්ගලයන් සමහර මාධ්‍යයි කියලා හඳුනා ගන්න පුද්ගලයන් විසින් මෙය අවභාවිතා කරමින් පවතින බව ඉතා පැහැදිලිවට පේන තිබෙනවා. මොකද මේවායි තිබෙනවා මේ වාර්තා ලබා දෙන පුද්ගලයන්ගේ තොරතුරු පමණක් නෙමෙයි ඔවුන්ගේ දරුවන්ගේ මේ සියල්ලම තිබෙනවා. ඒවා අපි දුටුවා ඇමතිවරුන්ගේ පවා පසුගිය කාලේ ඔය වත්කම් බැරකම් වාර්තාවල කාටත් ප්‍රවේශය තිබෙන නිසා ඒක අරගෙන ඒවයි විකෘති කරපු කොටස්. මෙතනත් ඇමති ඉන්නවා මේ ඒවයි වික්ටිම් සබෙත් වෙච්ච විකෘති කරලා දැම්ම වත්කම් මෙච්චර ඇච්චරයි කිය. එම නිසා දූෂණ විරෝධී පනතෙන් වෙච්ච හොඳ අරමුණු වගේම මිනිසුන්ගේ යම් ප්‍රමාණයකට පුද්ගලිකත්වයට මේක අනවශ්‍ය පහරක් බවට පත් වුණා කියනකත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒකේ මිනිසුන්ගේ ප්‍රයිවසි වලට තිබෙන බලපෑමක් ඇතිවීම පිළිබඳ. එම නිසා තමයි මේ පනත සංශෝධනය කරන්න දූෂණ විරෝධී කොමිසම තීන්දුව කරන්නේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ සියලු දෙනාට නීතිය පොදු විය යුතු බවයි.
8: ඕගොල්ලෝ ගමන කිව වට්කම් බැරකම් අපේ මේ හොරුන්ගේ වට්කම් බැරකම් රටට පෙන්වන්න ඕන කියලා. අපි ඔක්කොම පාර්ලිමේන්තුවට දීලා බයිබරිය කොමසාරිස්ටය වල තියෙන. දැන් මොකද කියන්නේ? දැන් කියනවා ඒවා මේ රටේ සුළු මිනිසුන් දැනගන්න ඕනේ නැලු. වට්කම් බැරකම් දැන් පෙන්වන්න ලැහැත්ති කරන්න. මොකද දැන් ලාල්කාන්ත ඇමතුමාගේ මන්ත්‍රි කාලේ තිබ්බේවයි දැන් තියෙනවා අපි දැනගන්න ආසයි. ඒ වගේම අපේ කුෂ්කර්ම නියෝජ්‍ය ඇමතුමාගේ ඒවා දැනගන්න ආසයි. ඒ වගේම අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ ඒවා අපි දැනගන්න
9: කැමතියි.
8: ඒක නිසා වට්කම් බැරකම් මේවා පෙන්වන්න කියන්න. ඇයි දැන් අපිට එකක් ඒගොල්ලන්ට
0: මහජන නියෝජිතයන්ට එම සංශෝධනය අදාළ නොවන බවයි අමාත්‍ය විමල් රත්නායක පැවසුවේ.
7: ආණ්ඩු වශයෙන් තීන්දුව කළ තිබෙනවා එම සීමා කිරීම මහජන නියෝජිතයන්ට සිදු විය යුතු නැහැ කියලා. ඒ නිසා මහජන නියෝජිතයන්ට අදාළ කරන වත්කම් බැලකම් ප්‍රකාශ කිරීම ඕන කෙනෙක්ට ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට ඒක යොදා ගන්න පුළුවන්. මහජන නියෝජිතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට ඒක ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒක මිස් යූස් කරන එක හොඳ නැහැ.
0: මේ අතර සත්ව සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම සඳහා අමාත්‍ය KD ලාල්කාන්ත විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම සංශෝධන පනත් කෙටුම් පතේ මූලික අරමුණ සතුන් ප්‍රවාහනය සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීම සඳහා නව නීති පැනවීම බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
10: සතුන්ගේ සෞඛ්‍ය පැත්තට අපේ අවධානය යොමු නොකළොත් මේ සෞඛ්‍ය කටයුත්තේදී බරපතල විදියටම මේ රෝග පැතිරෙන්නේ අවිධිමත් ප්‍රවාහනය නිසා. මේ අවිධිමත් ප්‍රවාහනය විධිමත් කිරීම වෙනුවෙන් තමයි මේ සංශෝධනය මූලික වශයෙන් වෙන්නේ. මේක සත සුභසාධන පනත නෙමෙයි. එහෙම පනතක් තියෙනවා 1907 ඇති කරපු එකක්. විශාල ප්‍රමාණයක් අලියතුන්ගේ ප්‍රශ්න තියෙනවා. අපේ පෙරහැර සම්බන්ධ අපි පවත්වන්න ඕන කරගෙන යන්න ඕන. ඒකත් සැලකිල්ලට අරගෙන අපි සමබර ආකාරයක සත සුභසාධන පනතක් අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් දැන් ගැසට් එකක් ගැසට් කරලා තියෙනවා. අපි හදලා තියෙන කෙටුම්පත.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ නිසි පහසුකම් නොලැබීම හමුවේ මෙරට පශු වෛද්‍යවරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි.
11: මම කියන්න කැමති විශේෂයෙන්ම වනජීවී ක්ෂේත්‍රය තුළ ඉන්න මේ පශු වෛද්‍ය කණ්ඩායම. ඇත්තනම 17 දෙනෙක් ඉන්නේ 33 දෙනෙක් ඉන්න ඕන තැන. ඇත්තට ඒ අයට වසර ගණනාවක් මුළුල්ලේ දශක කිහිපයක් කිව්වත් හරි කුඩම්මගේ සැලකිල්ල ලැබිලා තියෙනවා. කොටින්ම කියනවා නම් වනසත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනතේ බලතල ක්‍රියාත්මක කරන මේ පශු වෛද්‍යවරුන්ට හැකියාව නැහැ. අඩුයි, අධික වැඩ, අවදානම, ජීවිත තර්ජන, විවේක කාලයක් නැහැ. දුෂ්කර රාජකාරීක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ නිලධාරීන්ට උසස් වීමේ ක්‍රමවේදයකුත් නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි අහන්න කැමති අය මේ පශු වෛද්‍ය නිලධාරීන් 1000 දෙනා. පශු වෛද්‍ය අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කරන්න බැරි.
0: ගොවීන්ට ලබා දී ඇති වීබිල ප්‍රමාණවත් නොවන බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.
11: කරුණාකරලා ගරු ඇමතිතුමා, මේ ගොවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ. ඔබතුමාම පිළිගත්තා 137ක් වී කිලෝයකට යනවායි කියලා. ඔබතුමා නොවෙන්න පුළුවන්. ඔබතුමාගේ අමාත්‍යංශයේ නියෝජනය කරන ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා, එතුමා පොරොන්දු වුණා ඇත්ත වශයෙන්ම 150ක සහතික මිලක් ලබා දෙනවායි කියලා. කුමුරට බහැල ඇත්ත වශයෙන්ම එතුමා කියනවා ඒ 150 යෝජනා කරේ මොකද පිරිවැය වැඩි නිසා. මම ඔබතුමාට කියන්න කැමති, ඔබතුමාට අවංකව හදවතට එකඟව කියන්න පුළුවන්ද 120 සාධාරණයි කියලා?
0: එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න අතර විවාදයක් ඇති වුණා.
12: අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ එතුමායි කතාව ඉවර වෙලා මේ යන්න වගේ සූදානම. එතුමා මේ
9: විපක්ෂ නායකතුමා
11: සභාපතිතුමීනි ගරු කතානායකතුමා හම් වෙන්න, මොකද මේ මොහොත වෙන විටත් මේ සභාවේ සිටිය යුතු චමින්ද විජේසිරි මැතිතුමාට ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒක ගැන සාකච්ඡා කරන්නටයි මම යන්නේ ගරු කතානායකතුමා හම් වෙන්න. මොකද අපි ඊයේ දවසේ ඉඳලම එතුමාගේ ඉන්න විනාඩියක් එතුමාගේ වරප්‍රසාදයක් ඒක. ඒ වරප්‍රසාදේ ලබා දීම උදෙසා අපි ඉල්ලුම් කරනවා ඊයේ ඉඳලම මේ විශාල ප්‍රමාණයක් දුරකථනම් දෙන වැඩේ කෙරුණ නැ එතුමා හම් වෙන්න යන්නේ. ඒව නැතුව එතුමාගේ කතාවට මූණ දෙන්න බැරි නිසා නෙවෙයි.
9: හරි හරි සුසන්ත කුමාර නරති
12: මම මූණ දෙන්න බෑ කියලා කිව්වේ නෑනේ. මම මූණ දෙන්න බෑ කියලා කිව්වේ නෑ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සඳහන් කළේ වීගොවින්ට රුපියල් 120 ක මිල ප්‍රමාණවත් බවයි.
12: අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ එතුමායි කතාව ඉවර වෙලා මේ යන්න වගේ සූදානම. එතුමා මේ
9: විපක්ෂ නායකතුමා
11: සභාපතිතුමීනි ගරු කතානායකතුමා හම් වෙන්න, මොකද මේ මොහොත වෙන
12: වීගොවියන්ට ලබා දෙන සහතික මිල 120ක් ලබා දෙන එක ප්‍රමාණවත් නැහැ වැඩි කරන්න කියලා කිව්වා. අපි හිතනවා 120 මිල ලබා දීම හොඳටම සාධාරණයි. ගොවියන්ට 120ක් නොලැබීම යම් ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒක අපි පිළි අරගෙන තියෙනවා. ඒකට අපි විසඳුම් සොයමින් තියෙනවා. ඒකට මැදිහත් වෙමින් තියෙනවා. ඉතින් එතුමල්ලා නියඳු කරේ කාලේ පෞගිය කාලේ හදන්න තිබ්බට වීයාලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා ඉවර 120 මදි කියලා කියන්නේ. ඒව කරන්න නැතුව ඇවිල්ලා මෙතන දොඩවනවා. ඒක නිසා එක පැත්තකින් අපි 120 ප්‍රමාණවත් ඇත්ත. හැබැයි දැන් ගොවියන්ට 120 හම්බ වෙන්නේ ඒක ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා ඒක අපි පිළිඅරගෙන ඒකට මැදිහත්වමින් ඉන්නවා.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අදහස් දැක්වීමට උත්සාහ දැරීමේදී එය ස්ථාවර නියෝගවලට පටහැනි බවට මූලාසනීය මන්ත්‍රීවරයා දෙනුම් දීමත් සමග මන්ත්‍රීවරයා සිය විරෝධය පළ කරනු ලැබුවා.
13: මොකද මේ සැල්ලම? මේ අපේ රාජකාරණ මන්ත්‍රී බබට කියනකො මේක. මේ පුට වාඩි වෙන කලින් මේ සානි කොටර කියවලන්න කියලා. මගේ ටයිමර් කියන්න දැන් කොච්චර වෙලා කියනවද කියලා?
14: තව දින විනාඩි 3යි තප්පර 12යි.
13: මොකද මේ සැල්ලම මේ රාජකාරණ මන්ත්‍රීතුමා? ආ මේ මං කතා කරන්න යන්නේ උතුර තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. මේ බලනවා විනාඩි 4ක් මේ කොච්චර කොහොම නාතිකලද දිනවා කියලා. දැන් කොහොමද මේ අපි කතා කරන්නේ මේක ඇතුලේ?
0: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සල්කා බැලීම ලබන දසවනදා දක්වා කල්තබනු ලැබුවා. ඒ එම අතරමැදි පෙත්සම් අද සල්කා බැලීමෙන් පසුවයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බලනු ලැබුවා. පෙත්සම් කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ශානි අබේසේකර සහ රවි සෙනවිරත්නට එරෙහිව අපරාධ නීති යටතේ අධිචෝදනා ගොනු කරන ලෙස ජයිකී දල්විස් කමිටුව නිර්දේශ කර ඇති බවයි. නීතිඥවරයා විසින් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළා. ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමේ සභාපති ජගත් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවධානය යොමු කළ යුතු බව ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් සංගීත ප්‍රකාශන හිමිකම පිළිබඳ නීති රාමුව ඇතුළු කරුණු පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමේ සභාපති ජගත් වික්‍රමසිංහ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පළ කළේ මෙවන් අදහසක්.
15: මෙන්න මේ ඇක්පොයි සෙල් කියලා සමාගමක් හදාගෙන පද රචකයෝ තන් රචකයෝ මෙතනින් අයින් වුණා. එතනින් ඉකතු වෙච්ච කර්තෘභාග මුදලු ප්‍රමාණයක් කරගෙන ලක්ෂ 40ක පමණ ආසන්න ප්‍රමාණයක් මම දැනුවත් මම හිතන්නේ. මේක ඔහු ප්‍රසංගාත්මකව ගයමින් ගයමින් රට පුරා ලෝක පුරා යනවා. ඉතින් ඒකම පද රචකයා තන් රචකයාත් පස්සෙන් එල්ලීලා යනවද? නැහැ. ඔවුන් එදා ලියපු පද දෙක විතරමයි තියෙන්නේ. කොළ දෙක ලියපු තනුවත් කොළයක ලියපු වචන. එච්චරයි. ධන තණ්හාව වැඩි වෙලා හැම එකකින්ම ගණ්ඩහරයි. මිනිස්සුන්ට නානකොට සින්දුවක්වත් කියන්න හම්බෙන්නේ නැත් තත්වයට ඉස්සරහටපත් වෙනවා. මේව ලෝක
0: එම ප්‍රකාශයට ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් දැඩි විරෝධයක් එල්ල කළා.
16: ලංකාවේ ශ්‍රී ලංකේය ගායක ගායිකා සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කෙලින්ම එල්ල කරන්නේ මේ ඇක්පෝ එස්එල් සංවිධානයේ මේ අද මේ පවත්වන වැඩමුළුව පිළිබඳව. එහි සභාපතිතුමා කතා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයා. මම කියන බය නැති ඒවා ප්‍රසිද්ධ වෙලා ඉඳින්නේ. කුංචි ළමෙක් වගේ කිසිම අවබෝධයක් නැතුව තමයි අර කතාවල ඔක්කොම කතා කරන්නේ. ඒගොල්ලෝ සංගීත ශිල්පීන්ද කියලා හිතා ගන්නත් බැරි තරමට. ඇක්පෝ එස්එල් කියන්නේ නීති විරෝධී සංගමයක්. කෝටි ගණන් සල්ලි එකතු කරනවා. ඉතින් එහෙම කියනක සම්පූර්ණ වැරදි. මම හිතන්නේ ඒ පිළිබඳව නීතිමය පියවර ගන්න අපේ නීතිඥතුමා එකතු වෙලා ඒ පිළිබඳව මොන හරි පියවරක් ගත්තොත් හොඳයි කියන යෝජනාව මම කියනවා. මොකද නොදන්න තොත්ත බබෙක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයාට. නීති අයිතිය තියෙනවනම් ගන්න ඉති. ගත්තර ප්‍රශ්නයක් නැහැ. ගත්තකන අරගෙන මොකද්ද කරන්නේ? නීති අයිතිය ඉල්ලගෙන තමයි යන්නේ. තාමත් හම්බුනේ නැහැ. ඇයි? දෙන්න බෑ. ගන්නත් බෑ. ඉතින් මේ බොරු මිරිඟුවක් පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ.
0: බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හෙට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි බවයි. අම්පාර මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පස්වරු දෙකෙන් පසු වැසි අපේක්ෂා කරනවා. සබරගමුව උතුරු මැද දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වලට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. වැසි තත්වයේ උපරිමය අනිද්දා අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ.
17: ඒ වැසි තත්ත්වයේ වැඩිවීම අපි බලාපොරොත්තු වෙනවා අද රාත්‍රියේ වගේම හෙට 7 8 9 වගේ දිනවල පවතිවි කියලා. වැස්ස අපි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ 8 වෙනිදා තමයි. 8 වෙනිදා රාත්‍රියෙන් පස්සේ 9 වෙනිදාන් පස්සේ අතර මේ වැස්ස අඩු වෙලා යනවා ක්‍රමයෙන්. ඉතින් අපි ඇත්තටම 7 වෙනිදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා විභාග දෙපාර්තමේන්තුව ඒ අදාළ ආයතන එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සේ අපි 7 වෙනිදාන් පස්සේ මේ වැස්ස පහව යනවා. එතකොට භාගයට කරදරයක් වෙන එකක් නැහැ. නමුත් ඔබ කිව්වා වගේ අපි 8 වෙනිදා රාත්‍රියේ ටිකක් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක නමෙන්දට ඒක සුළු බලපෑමක් තියෙන්න පුළුවන්. මේ වෙන විට ඇත්තන විභාගයේ මම දන්න විදිහට කල් යනවා එහෙම මොකුත් අදහසක් නැහැ. ඒක ඉදිරියේදී දැනුම් දෙවි සමහරට එහෙම අවශ්‍ය නම්.
0: ගංගාවල ජලමට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවා.
18: ගංගාවල ජලමට්ටම් කිසියම් ඉහළ මට්ටමක තියෙන්නේ පහුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය සමග. මේ නිසා ඇතිවිය හැකි ගංගාතුර තත්ත්වය පිළිබඳ වර්ෂාපතන ලැබෙන ප්‍රමාණාත්මකව තමයි අපිට ලබා දීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ ලැබෙන වර්ෂාපතනය අනුව අපේ අදාළ නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
0: නීති විරෝධී ලෙස ආනයනය කළ පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු රුපියල් කෝටියකට අධික ඖෂධ තොගයක් සහිත ගබඩාවක වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීත්‍යානුකූලව ඖෂධ ආනයනය කිරීමට බලපත්‍රයක් නොමැතිව මගී ගමන් මළු ඔස්සේ ඖෂධ රැගෙන විත් ඇති බවට සැකකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිතයි. සිංහල සහ ද්‍රවිඩ මාධ්‍ය රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ පළමු අදියර ලබන මස දෙවනදා අවසන් වනු ඇත. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් 7 සතුදා ආරම්භ කිරීමට නියමිතයි. එම පාසල් වාරය ලබන දෙසැම්බර් 4 වනදායින් අවසන් වනු ඇත. මෙවර උසස් පෙළ විභාගය ලබන දසවනදා සිට සැප්තැම්බර් මාස 5 දක්වා පැවැත්වීමට නියමිතයි. තම රට වෙත යලි අමරිකා ප්‍රහාරයක් එල්ල වූ හොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඉරානය පවසනවා. ඉරානය මේ බව සඳහන් කළේ දෙපාර්ශ්වය අතර රාජ්‍ය තාන්ත්‍රික එකගතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකා ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිය තීරණය සම්බන්ධයෙන් ගල්ෆ් කලාපයේ රටවල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුම් දීම් කර ඇති බවද ඉරානය ප්‍රකාශ කළා. අමෙරිකා විසින් තම රටේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත් එය මහා පරිමාණ යුද්ධයක් කරා කලාපය රැගෙන යනු ඇති බවයි ඉරානය පැවසුවේ.
1: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
0: සීතා අවුරුදු තෑගි උන්මාදයේ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයා ලෙස හපුතලේ එස් මුරුගානන්දන් පත්ව තිබෙනවා. ඔහුට හිමි වූ ත්‍යාගය යතුරු පැදියා. සීතා අවුරුදු තෑගි උන්මාදයේ 2026 ප්‍රවර්ධන වැඩසටහන පසුගිය මාර්තු, අප්‍රියල් සහ මැයි මාස තුළ දිවයින පුරා පිහිටි සියලු සීතා හෝල්ඩිංස් ප්‍රදර්ශනාගාරවලදී පවත්වනු ලැබුවා. රුපියල් 5000 හෝ ඊට වැඩි වටිනාකමකින් මිලදී ගැනීම සිදු කළ සියලු පාරිභෝගිකයන්ට රැෆල් කූපනයක් හිමි වූ අතර එම කූපන්පත් අදාළ ශාඛාවල රැෆල් පෙට්ටිවල තැන්පත් කිරීමට අවස්ථාව හිමි වුණා. පසුව දිවයින පුරා සියලු ශාඛාවලින් එකතු කළ කූපන්පත් ප්‍රධාන කාර්යාලයට රැගෙන විත් මහා දිනුම් ඇඳීම සඳහා යොමු කළ බවයි සීතා හෝල්ඩිංස් විකිණුම් සහ අලවිකරණ සාමාන්‍ය අධිකාරී චන්දන සේනාරත්න සඳහන් කළේ. යලි සිරස්තල. රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීමල පළමුවන ස්ථානයට. වැසි තත්ත්වයේ ප්‍රබල වැඩිවීම අනිද්දා. දූෂණ විරෝධී පනත සංශෝධනය කරන අයුරු ආණ්ඩුව හෙළි කරයි. ජගත්ත නීතිමය පියවර ගන්නැයි පැස්කුවල් ඉල්ලීමක් කරා. පාසල් නිවාඩුව හෙට සිට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රිය.
1: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. ලංකාවේ හැම ජෙනරේෂන් එකක්ම ආදරය කරන මාස්ටර්පීස් ගොඩක අයිතිකාරයා ගුණදාස කපුගේ.
1: ඔහුගේ උපන්දින ගුණ සමරුව වෙනුවෙන් ලස්සන වැඩක් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
0: ඒ ගැන අපිට වැඩි විස්තර කිව්වේ කපුගේ මහත්මයාගේම සහෝදරෙක් වෙන තිලක් කපුගේ.
2: අයියාගේ 81 වෙනි ජන්මදිනයේ අගෝස්තු 4 දින තියෙනවා. එදාට මම කියලා තියෙනවා අයියාගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක් සුපර් ලැබුණා කපුගේතරය නින්නාද. අයියාගේ ජීවිත කතාව එක්කම විද්වතුන් අයියා ගැන ලියපු ලිපි රාශියක් ඇතුල් වෙනවා. ඒ වගේම එයා කරපු විනීත අයියා ලබන ලද සම්මාන පැසසුම් ඒ ඔක්කොම ඒ කෘතියට ඇතුළත් වෙනවා.
1: කවුද දාට වැඩෙත් එක්ක ඉන්නේ?
2: ප්‍රධාන ආරාධනා මුත්තාවසෙන් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහාචාර්ය සුනිල් තෙලිමෙත්තමා සහභාගී වෙනවා. සංවාදයක් තියෙනවා. ඒකට සහභාගී වෙනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, මහින්ද ප්‍රසාද් මස්තිමුල, නුවන් ගම්මන්පිල, රංජිත් රූපසිංහ කියලා මහත්මයත් ඒකට එකතු වෙනවා. ඒක මෙහෙවන්නේ සමන් අතවුදෙහි මහත්මයා.
0: එදාට සිං කරන්නත් ගොඩක් දෙනෙක් එනව නේද?
2: කරුණාරත්න දියුල්ගනේ, චන්දන ලියලාච්චි, සුභානි හර්ෂණී, සමන් ලෙනින්, අමීෂ දසනායක, චිලන සුදේශ් පන්‍යාරච්චි, ඒ වගේ තවත් ගායිකාවන් රාශියක් සහභාගී වෙනවා. ඒකේ සංගීතය කරන්නේ ඉන්ෆිනිටි ස්ටුඩියෝ.
1: කොතනටද කීයටද අපි යන්න ඕනේ?
2: ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ තියෙන්නේ. දිනය අගෝස්තු 7, වෙලාව සවස 4. තවත් ආසන ඉතාමත් සුළු පිරිසක් තියෙනවා. එදාට ආවහම එයාට වෙලා සිටින් 4:30 ලැබිලා ඒකේ අසුන් ගන්න පුළුවන්.
0: Talk of the town. South Indian cinema fans ලගේ playlist එකට අලුත්ම dancing anthem එකක් එකතු වෙලා තියෙනවා.
1: ඒ තමයි ධනුෂ්ක රිලීස් වෙන්න තියෙන අලුත්ම movie එකේ අලකලෝවා song එක.
0: ධනුෂ්ගේ birthday එකට surprise එකක් විදිහට තමයි මේ song එක release කරලා තිබුණේ.
1: theater කැතුලෙ නැගිටලා dance කරන්න පුළුවන් festival vibe එකේ මේ song එක produce කරලා sing කරන්නේ සායි අභ්‍යංකර්.
0: Talk of the town. අද ගැස්මට සියත
3: මද්දවයේ උදුරෙන් දරුවන් ගලවා ගන්නේ කොහොමද?
4: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
3: වයස 14-18 අතර කාණ්ඩේ දරුවන් මද්දවය වලට ඇබ්බැහිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා බලධාරීන් සඳහන් කරනවා. මේ තත්ත්වය සමාජීය වශයෙන් අනාගතයේදී අපේ රටට දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඔබට මේ වයසේ දරුවෙක් සිටිනම් ඔහු ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔහුගේ දිනචර්යාවේ ඇති වෙන යම්කිසි වෙනසක්, ඒ වගේම ඔහුගේ අධ්‍යාපන කටයුතු වල සිදුවන යම්කිසි හදිසි කඩාවැටීමක්, ඔහුගේ මානසික තත්ත්වයේ ඇති වෙන හදිසි වෙනස් වීමක්, ඊට අමතරව ඔහුගේ තියෙන ක්‍රියාශීලී බව, ක්‍රීඩාශීලී බව, සමාජශීලී බව අඩුවීම වැනි දේක් ඔබ නිරීක්ෂණය කළොත් ඔබ ඉතා ඉක්මනින් ඒ ගැන ප්‍රතිචාර දැක්විය යුතුයි. මෙවැනි වෙනස්කම් ඇති දරුවෙක් සමහර විට මේ වෙනකොටත් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී තියෙන්න පුළුවන්. ඔබගේ දරුවගේ එවැනි දෙයක් ඔබ නිරීක්ෂණය කළහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා පවුලේ වෛද්‍යවරයා හෝ ළඟම තියෙන රෝහල කරා දරුවා රැගෙන යන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
4: ඔබේ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
15: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
16: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
17: මතකද මතකද මතකද මතකද සිංගල් පීපල් නැන්සා.
18: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
17: මේ අවුරුද්දට ආවා.
18: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
19: සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
20: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
21: මොකෝ මේ තරහින්?
22: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
23: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
24: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුව කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
25: Turn 98.2 and 98.4.
26: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
27: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
26: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
27: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
26: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
27: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
26: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
28: සමහරු එන්නේ සද්ද අහලා.
29: තව සමහරු එන්නේ සුවඳට.
28: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
29: ඒ ඔක්කොම එක fun එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
28: Motor Show,
29: Lifestyle Expo,
28: Construction Expo,
29: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
28: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
29: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
30: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
31: අමු 8.2 අමු 8.4

රාත්‍රී 7යි විනාඩි 7යි. ඉතින් කොහොමද? ඔයා බලාගෙන හිටිය ඔයාගේ පය දෙක මේ විදිහට පටන් ගන්නවා විශ්මිත් එක්ක. සියත ආදර රේඛා. ජීවිතේ වෙනස් වෙන්නේ එක දවසකින් නෙවෙයි. හැබැයි ජීවිතේ ගන්න තීරණයක ඔයා හිතන විදිය වෙනස් වෙන්න එක තප්පරයක් ඇති. එක තීරණයකින් දවස් ගෙවෙනවා, මාස ගෙවෙනවා, අවුරුදු. ඒත් ජීවිතය වෙනස් වෙන්නේ ඒ කාලෙ ගිය හින්දම නෙවෙයි, එකම එක තීරණයක් හින්දයි. සමහර තීරණ තියෙනවා අපිට අපි ගොඩක් ආදරය කරන මිනිස්සුන් අපෙන් ඈත් කරවන. සමහර තීරණ තියෙනවා අපි හිතන්නේවත් නැති ආදරණීය මිනිස්සු අපේ ජීවිතයට ලං කරවන. ඉවසගෙන හිටපු තැනකින් යන්න තීරණය කරන එක, එතකොට ඔයාගේ හිත රිදෙන තැනකින් ඈත් වෙන තීරණය කරන එක, ආයෙත් තමන්ටම ආදරය කරන්න තීරණය කරන එක, ඒ හැම තීරණයක්ම ටික ටික මුළු ජීවිතේම වෙනස් කරන්න පටන් ගන්නවා. ඉතින් මං කැමති ඔයාගේ හිතත් රිද්දගන්නේ නැතුව ආදරේ විඳින්න පුළුවන්, ආදරේ ලබන්න පුළුවන් ශක්තිමත් හිතක් එක්ක, ආදරණීය බලාපොරොත්තු එක්ක ගන්න පුළුවන් තීරණ ගන්න කෙනෙක් ඔයා වෙනවට. එන්න රෑ 9 වෙනකන් ඔයාටයි විශ්මිතයි මේ වෙලාව.

0: දැන් වෙලාව රාත්‍රී 7:13.
1: හද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-833-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරි රුපියල් 590යි. කිල්ස් බොක්වස්ට් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 170යි. ටීපෝල් ඩිෂ් වොෂ් ලයින් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7111 0.7111 0.7177.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: Stick and take a bait.

0: Anna, da sugu kontigena e Disney.
1: Denin Anna. Sati davasala havasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මන්නම් හිතන්නේ නැහැ.
11: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
16: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 28යි. කරන්න බැරි දේවල් කියන්න හදන්න එපා. ඉස්සලාම වගේ හිතට දේවල් දැනෙනවනේ නේද? ඒ දේවල්ට කරන්න පුළුවන්ද? ඔයයි දෙ කිව්වොත් ඔයට ඒ දේ කරන්න කියන්න පුළුවන් දෙයක්ද? ඉතින් අර හිත කොහෙන් හරි ඇවිලිලා පිච්චිලා මං හිතන්නේ ඒකට මම කියන්නේ හෘද සාක්ෂිය කියලා. ඒක ඔය කාටත් කලින් ඔයාට සිග්නල් එක දෙන්න පටන් ගන්න තැනක්. ඉතින් ඔයාට පුළුවන් නම් ඒ සිග්නල් එක එද්දිම ඒ ගැන හිතලා ඔයාගේ ජීවිතයට වගේම තව කෙනෙක්ට මේ විදිහට ආදරය කරද්දී හිතලා බලලා දේවල් කියන්න කරන්න. අන්න එතනදී පොරොන්දු කියන දේ කැඩෙන්නේ නැහැ. මමත් කැමතියි පොරොන්දු.

මාත් එක්ක එකඟයි නම් ඔබට හිතන දේ ආදරේ පොරොන්දු ගැන විශ්වාසය කඩ නොකරන පොරොන්දු ගැන රෑ 9ට කලින් මේ පත්‍රය ලියන්න ඕනි තින්. WhatsApp නම්බරකට මතක් කරන්න. 0711982894 තමයි සීත WhatsApp නම්බර එක. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ආදර රේකවුන් සීත FM අපේ Facebook page එකට ගිහින් දීපු පොරොන්දු රකින්න හැමෝටම බෑ කියන post එක යටින් ඔබේ හිතට දැනෙන දේ ඔබේ වචනෙන් ලියන්න. එහෙනම් ලියමු නේද?

0: දෙදස්පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එක කරගන්න
1: පන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
2: පවන්ස්ටිකෙන් ටික පේ
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි,
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මෙතබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය.
7: පොළොවේ රන්ස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බටල්වත්ත බට
19: real mobile experience එකකට ඇල්වත්ත බට.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles.
3: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
4: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
6: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
12: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
2: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
11: සමහරු එන්නේ සද්ද අහලා.
16: තව සමහරු එන්නේ සුවඳට.
11: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.
19: Down South එන්න ඕනේ.
16: Go International Expo 2026.
17: Motor Show,
16: Lifestyle Expo,
17: Construction Expo,
16: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
17: අගෝස්තු 14, 15, 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
16: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රි 7යි විනාඩි 48යි. අද සීත ආදරේක කතා කරන්නේ මං ඔයාට මතක් කළේ දීපු පොරොන්දු රකින්න හැමෝටම බෑ කියලා. එහෙම කියද්දී සීත ආදරේක අහගෙන ඉන්නේ කියලා අපිට මැසේජස් ඇවිල්ලා තියෙනවා WhatsApp එකට. අපේ දිලුත් ඔන්න අපි වහගෙන ඉන්නවා සින්දුවකටත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආසාවෙන්ලු අපිව මාව අහගෙන ඉන්නේ. Thank you දිලු. එතකොට වෙනදා වගේම ජගත් මෙන්න මෙහෙම ලියලා තියෙනවා. අසා සිබුණත් කොතේ කඳවල් නැහෙන සවනේ නම් රැඳි. ඔබේ ලස්සන හඬ සොයාගෙන එනවා මං සුළඟේ ඇති. රසික සිත්වල පිරී තියෙනවා විශ්මි ඔබේ ආදර පොදී. සිහින ලෝකෙට පාවී යනවා සත්තමයි දැහැනින් මිදි. ස්තුතියි. මේ විදිහට පුංචි මැසේජ් එකකින් ඔය ආදරය කරන කෙනා වෙනුවෙන් ඔයාටත් කවියක් හරි නැත්තම් පෝස්ට් එකක් එමුකුත් ඕනේ. ඔයාටත් පුළුවන් නම් ආදරය කරද්දී බොරු පොරොන්දු දෙන්නේ නැතුව කරන්න කියන්න පුළුවන් දේවල් විතරක් මතක් කරලා කෑවද බිව්වද කියලා අහලා හොඳින් ඉන්නව නේද කියලා අහලා හොයලා බලන්න පුළුවන් නම් ඇත්තටම ආදරය කරද්දී ඒ අයට ගොඩාක් ලොකු හයියක් වෙනවා ඔයාගේ කරුණාව. වර්ජීනියාදත් අපි වහගෙන ඉන්නවා. Thank you so much. එතකොට රුක්ෂාන් සුපුරුදු විදිහට සීත ආදරේක අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම තමයි අ ගොඩක් ආදරය කරන සඳමාලිවත් මං ආදරේ මතක් කරනවා ඉතින්. ධන්නවද. මිනිස්සු වෙනස් වෙන හැටිත් බලාපොරොත්තු බිඳෙන හැටිත් ආදරේ කරන හැටිත් ඒ ආදරේදීම රිද්දෙන හැටිත් තනිකම හුරු කරගන්න හැටිත් ජීවිතේ දවසින් දවස මිනිසුන්ට කියලා දෙන්න පටන් ගන්නවා. හැමතාමත් මේ හැමතේම මැද ඉන්න කෙනා හිත හයියෙන් ඉන්න ඕනේ. තව දෙයක් තමයි ජීවිතේ ආදරය කොතුනාට පස්සේ ඒක ලොකු ටෙන්ෂන් එකක් කරගන්නේ නැතුව විශ්වාසයෙන් ඉන්න පුළුවන් නම් ආදරය කරන්න පුළුවන් නම් ඒක තමයි එකම සැනසීම. එන්න ඊළඟ පැයේදී තමයි විශ්මිත් එක්ක ආදරය කරන්න පුළුවන් වෙන්නේ. මැසේජ් එකක් දාලා තියන්න.

0: දැන් වෙලාව රාත්‍රී 7:55.
1: හද ගැස්මට සියත. සියත පත්‍රයේ විතස.
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් 3 ෂෙඩ් එකේ වැඩට ආර අකිල රිමා අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ. එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒයට පඩිගෙවල තියන අය ගත්ත කට්ටියට දෙන්න වැඩක් නැතුව තියෙන්නේ නැතිනේ. අපරාධනේ මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ටිකේ මිනිස්සුන්ගේ ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න නැතිනේ.
1: සියත පත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ආ, කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මදිවට ඩබල් දාලා. කන් ඇප දෙකකුත් ගහලා.
11: ඇරලාහමි.
10: ඇහුන් නැද්ද මං කියපුවා?
11: නෑ නෑ අහන් හිටියේ.
10: මොනවද අහන් හිටියේ?
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
10: හෑ?
11: ඔහුරාලහමි one and only සින්දු සියත.
12: සතිය දවස් 5ම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
1: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසෙ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
1: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න, ඉවත් වෙන්න.
14: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
16: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
15: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

කලව රාත්‍රි 8යි විනාඩි 6යි. අලුත් පැයක් සියත ආදරයක අහගෙන ඉන්න දෙවනි පැය. වගේම තමයි මේ සතියට සියතරේ ආදරයක අහන අන්තිම පැය. චුට්ටක් විතර කතා කරන්න අමාරුයි. හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමතැනම එක එක වෛරස් නේ. ආදරය කරන අය ගැන හොයලා බලන්න. ඒ අය හොඳින්ද කියලා පුංචි මැසේජ් එකකින් හරි අහලා බලන්න. මොකද ඔයා හිතන්නේ නැති වුණාට හිතන අයත් ඉන්නවා. මං කියන්නේ සමහර අය බිසි වෙද්දී වැඩත් එක්ක එක එක දේවල් එක්ක මිස් වෙන්න පුළුවන් නේ. අපි හැමෝම මිනිස්සුනේ. හැබැයි ගොඩක් අය හිනා වෙලා තමන්ගේ වැඩ ටික කරන් ගියාට හිත ඇතුලින් වගේම තමන්ගේ ජීවිතත් එක්ක එක එක ප්‍රශ්නවල එක එක අභියෝගවල එහෙම හිර වෙලා ඒවත් එක්ක තමයි ජීවිතේ මේ විදිහට ඉස්සරහට යන්නේ. හැබැයි ඔයා කොච්චර බිසි වුණත් ඔයා ඇත්තටම කෙනෙක්ට ආදරය කරනවා නම් ආදරය කියන වචනේ පැත්තකින් තියන්නකෝ. එයා ගැන හොයලා බලනවා. එයා වෙනුවෙන් කාලය විනාඩි දෙකකට වෙන් කරන්න බැරි කමක් නෑ නේද? චුට්ටක් හිතලා බලන්න. දවස පුරාම වැඩ කරලා කරලා සමහරක් විට මේ වෙලාවෙදිත් ඔය වැඩට යනවා වෙන්නත් පුළුවන් වෙන ෂිෆ්ට් එකකට. හැබැයි පුංචි කෝල් එකක් අරගෙන කෑවද බිව්වද කියලා අහලා ආදරේ කිව්වනම් ඒ හොඳටම ඇති කියලා තමයි විශ්මි විශ්වාස කරන්නේ. ඉතින් අද ආදරේක කතා කරන්නේ දීපු පොරොන්දු රකින්න හැමෝටම බැහැ කියලා. ඔබට මොකද හිතෙන්නේ ඒ ගැන? ඇත්තටම කියන කරන දේවල් විශ්වාසෙත් එක්ක කරද්දි කියද්දි ඒ පොරොන්දු කඩ කරන්න ඔයා කොහොමද එහෙම හිතන්නේ? ඒ ගැන අපිට ලියන්න 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන් සියත FM අපේ Facebook page එකට ඇවිත් රෑ 9 වෙනකන් ඔයාට වෙලාව තියෙනවා පැයක් ඔයාගේ හිතට දැනෙන ආදරය ගැන වගේම විශ්වාසයේ පොරොන්දු ආදරේ පොරොන්දු ගැන ඔයාගේ විදිහට මට ලියන්න. විශ්මි බලාගෙන ඉන්නේ කවුද මේ පැත්තට මැසේජස් එවන්නේ කියලා.

0: සියත ආදර රැක ආගෙනින වෙලාව රාත්‍රිය 8යි විනාඩි 13යි.
1: හද ගැස්මට සියත. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
0: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
0: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න.
3: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
0: ටයිටල් ස්පොන්සර්.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
5: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.

රාත්‍රි 8යි විනාඩි 24යි. ඔයා මේ අහගෙන ඉන්නේ ආදරණීය ඔයාගේම පය දෙකේ අන්තිම පය. සියත ආදර රේඛා. මිනිස්සු කොච්චර සුන්දරද? සමහරක් අයට හිතෙන්න පුළුවන් මෙයා හරි නපුරුයි, කවවත් විශ්වාස කරන්න බෑ, හැමෝම එකයි, ඔක්කොම ලා කරන්නේ ඕක තමයි, හැමෝම කියන්නේ ඕක තමයි. හැබැයි හැමෝම නෙමෙයි, ඒත් සමහරක් අය විතරයි. මොකද පර්සනලි මගේ ලයිෆ් එකේ ඔය ගොඩාක් අය කියන ඔය ඩයලොග්ස් ටික මටත් හිතිලා තියෙනවා, මමත් කියලා තියෙනවා. දන්නවද, පරක්කු වෙලා හරි මගේ ජීවිතෙත් මන් ළඟින් ඉන්නවා හරි ලස්සන, හාටක හරිම වැදගත් කියන දේවල්, කරන දේවල් විශ්වාසයක් තියන්න පුළුවන් ආදරණීය මිනිස්සු කීප දෙනෙක්. ඒ අතරින් උඩින්ම ඉන්න, හැමදාමත් ගරු කරන, විශ්වසනීය ලස්සන ආදරයකුත් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාටත් ගෙදර අය වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෙක්, යාළුවෙක්, ඔයාගේ මාතරේ වෙන්න පුළුවන්. ඒ කෙනෙක් එක වචනයක් ඇතේ වචන ඕනෙත් නෑ. එයාගෙන් එක ඉඟියක් ඇතේ, එක සයින් එකක් ඇතේ, එක සිග්නල් එකක් ඇතේ, ඔයාගේ හයියට එයා ඔයාගේ ළඟ ඉන්නවා කියලා දැනෙන එක. එහෙම නේද? අත සියත ආදර රේඛා. මම මතක් කරේ දීපු පොරොන්දු රකින්න හැමෝටම බැහැ කියලා. ඉතින් මට හිතුන ඉස්සෙල්ලා මං වට්ස්ඇප් එකට එන කලින් ගියේ, දැන් යනවා ඉස්සෙල්ලාම ආදර රේඛාවන් සියත FM අපේ Facebook page එකට. ඉසුරු මංච නායක කමෙන්ට් කරලා තියෙනවා මෙන්න මේ විදිහට, රකින්න තරමට ආදරය කරන තරමට නොලැබුණත් මං තාමත් නුඹව රකින්නවා. අතත් හෙටත් මතුමතුත් අයිතියක් නැති නුඹ ආදරෙන් රකිමි. ජීවිතේ ඉන්නවා තමයි අයිතියක් නැතක් ඒ අයට ආදරය කරන. එතකොට අපේ KTH හරිම අන්ඩර්ස්ටෑන්ඩිං ලිස්න කෙනෙක් විදියට තමයි විශ්මි හිතන්නේ. එයාට ෆේස්බුක් ඉන්ස්ටග්‍රම් නැති වුණත් එයා සියත ආදර රේඛා හැමදාමත් අහගෙන ඉඳලා ටොපික් එක, මං කතා කරන පෝස්ට් එක මම මෙහෙම ඔන්නයා කිව්වට පස්සේ රිලේට් වෙන විදිහට, මට කියන්න ගැලපෙන විදිහට, සියත ආදර රේඛා කලයකට හානියක් වෙන්නේ නැති විදිහට, පුළුවන් විදිහට එයාගේ වචන තව කෙනෙක්ට ඇහෙන්න ලස්සන මැසේජ් එකකින් එවනවා. Thank you KTH ඔයාගේ මේ මැසේජ් එකට. අද කියනවා යා, පොරොන්දු කියන්නේ කියන්නට හැමෝටම හැකි වුණත් රැකගන්නට හැමෝටම නොහැකි නිහඬවම හදවතක තබන අමතක නොවිය යුතු මතකයක්. කාලය කෙතරම් ගෙවී කියත් පැරණි නොවන හැඟීමක්, මැකී නොයන ආත්මීය සටහනක්, දුරස් වී මාවත් බිඳී නොයන හදවතකින් රැකගන්නා උත්තරීතර විශ්වාසයක්. හරිම ලස්සනයි, බොහොම ස්තුතියි. මං ඉස්සෙල්ලා කිව්වනේ චුට්ටක් අසනීප වෙන්න යන්න කියලා. බොහොම ස්තුතියි ඔයාගේ විශ්වකටත්. ස්තුතියි හැමදාමත් සියත ආදර රේඛා අහනවට. අතීතයෙන් කවදාවත් කිසිම කෙනෙක්ව මනින්න යන්න එපා. මොකද කාලයත් එක්ක මේ හැමදේම වෙනස් වෙනවා. ඒ වගේම මිනිස්සුත් ජීවිතේ ඉස්සරහට යනවා.

Thank you so much, Nilani. මම හිතන්නේ හැමෝටම එහෙම ඇති කියලා. ඔව්, මමත් විශ්වාස කරනවා මේ ඇහෙන සින්දු එක්කම මේ කතා කරන දේවල් ආදරණීය හදවතකට සැනසීමක් වගේම ඒ අය කැමති ඇති කියලා. ඉතින් ඔයාට තියෙන ලස්සන හාට් එකක් නිලානි, thank you ඔයාගේ මැසේජ් එකටත්. වර්ජීනියා, මම වාගේ පොරොන්දුව රකින්නවා. බොහොම ස්තුතියි වාගේ මැසේජ් එකට. එතකොට අපේ මාලි කියනවා, අවංක ආදරයට කදකල පොරොන්දු తాවකාලිකයි, ආදරයට ආදරය කළානම්. ඇත්ත තමයි. එන්න, හරියටම තව පැය භාගයක් තියෙන්නේ සියත ආදර රේඛා මේ සතියට අහන්න. විශ්මි බලාගෙන ඉන්න රෑ 9 වෙනකන් ආදරණීය හදවත් කතා කරන විදිය බලන්න. හොඳයි නේද එහෙම කියන එක?

0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රි 8යි විනාඩි 48යි. ඔයා මේ අහගෙන ඉන්නේ සියත ආදර රේඛා. යන්න වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි ඊට කලින් WhatsApp එකට යනවා messages ටික බලන්න. විශ්පිපුතේ මමත් ආදර රේඛා අහගෙන ඉන්නවා කියලා message එකක් ඇවිත් තියෙනවා. ආදරෙන් හොඳට බැටකාපු කෙනෙක්ලු මම. එනිසා කියන්න දෙයක් නෑ, ලස්සන සින්දුවකට එකතු කරගන්නලු සියතට ගොඩක් ආදරේලු. බොහොමත්ම ස්තුතියි ආන්ටි. චන්ද්‍ර ආන්ටිට තියෙන්නේ කොහොමත් ලස්සන හාට් එකක්. හැමෝම ආදරේ විඳිනා වගේම තව කට්ටියක් ආදරෙන් ඔව් ආදරේ කියන තරම් සුන්දර නෑ තව කට්ටියකට. හැබැයි සියත ආදර රේඛා අහන ඔයාට මම ප්‍රාර්ථනා කරන්නේ, පරු වෙලා හරි පරක්කු වෙලා හරි කොහොම හරි ඔයාගේ ජීවිතයට සැබෑ ආදරයක් ලැබෙන්න කියලයි. හෙටත් අහනවා, වෙලාව කියන්න හරි ඔයා ඉන්නවන කියලා KTH මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. එතකොට පුංචි යාළුවා මහරගම ඉඳන් මාව හැමදාමත් වගේ අහන පවන්ති, පුංචි පුංචි වැඩ ටිකක් කරන ගමන් සියත ආදර එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. ඊතර කට්ටියවත් එකතු කරගන්නවා, ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි හැමදාමත් මාව අහලා විශ්මිට මැසේජ් එකක් එවනවට. හරිද? ඒක කියන්න නෙවෙයිලු වෙව්වේ. හරි හරි කමක් නෑ, නම කියන්නේ නෑ කවුද මේ මැසේජ් එක එව්වේ කියලා. කමක් නෑ කමක් නෑ, මම ඉති කිව්වා. ඔයා වගේ තව කට්ටිය ආදරෙන් සීත ආදර රේඛා අහනවා වගේම ආදර රේඛා සිකුරාදටත් තියෙනවා කියලා හිතන් ඉන්න කට්ටිය ඉන්නවානේ. ඒ කට්ටියටත් එක්ක තමයි මං කිව්වේ සීත ආදර රේඛා ඔයාට අහන්න ලැබෙන්නේ සඳුදා රෑ 7 ඉඳලා බ්‍රහස්පතින්ද රෑ 7ට වෙනකන් විතරයි. මොකද සිකුරාදට තියෙන වෙනම වයිබ් එකක්, ෆ්‍රයිඩේ ස්පෙෂල් වීකෙන්ඩ් එක වෙනම වයිබ් එකක්. එහෙම තමයි ජීවිතේ දවස් අපි හිතන හිතන විදිහට නෙමෙයි, ලස්සන ලස්සන වෙනස් වෙනස් විදිහට තමයි සියත ඔයා ළඟට අරගෙන එන්නේ. චකත් ඔයාගේ මැසේජ් එකට තැන්ක් යූ. චකත්ගේ මැසේජ් එකේ තවත් මැසේජ් එකක මෙන්න මේ ටික මට හිතනවා කියන්න. මිනිස්සු අපි වෙනස් වෙන්න ඕනේ, තවත් කෙනෙක් වෙනස් කරන්න බෑ. එක තැනකදී ආදරය අන්දයි, අපි ලෝකේ හොයාගෙන යමු කියලා තමයි චකත් එයාගේ මැසේජ් එකේ අන්තිමට ලියලා තියෙන්නේ. පොරොන්දු හැමෝටම රකින්න බෑ, විශ්වාසයක් නෑ, එක හිතක් නෑ, එක තැනක සිත නතර වෙන්නේ. ඇත්ත තමයි ජගත්. දිලු, එහෙනම් ඔයාටත් ගුඩ් නයිට්. ඔයත් පරිස්සමින් ඉන්න ඕනේ. අපි ආයේ හම්බ වෙන්නේ සඳුදා අලුත් සතියක රෑ 7ට. චන්ද්‍රාන්ති අහනවා කොහොමද දැනගත්තේ ආ චන්ද්‍රා කියලා. මන් දන්නවා ඉතින් මේ විදිහට මේ ටයිප් එකේ මැසේජ් එකක් එන්නේ ආන්ටිගෙන් කියලා. ඔයාටත් සියත ආදරේ වගේම විශ්මි කොටක් ආදරේ. එහෙනම් අතට මේ සතියට ගිහින් එන්න. තව කට්ටියට ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. මොකද මං හැම වෙලේම මතක් කරනවානේ මේක ලස්සන මාසයක්, ඊළඟ සතිය තවත් ලස්සන වෙනවා කියලා. ඒක තමයි කට්ටියට ලොකු ප්‍රශ්න. කමක් නැහැ, ඒවලට උත්තර ලැබෙයි. ආදරණීය හිත් පරිස්සම් කරන්න, ආදරේ නම් කියන්න, පරක්කු වෙන්න එපා. හිතලා මිනිස්සුන්ව රිද්දන්නත් එපා, ටොක්සික් මිනිස්සුන්ට රවටෙන්නත් එපා. සුබ රාත්‍රියක්. විශ්මි හිතනවටත් වඩා ඔයාට ගොඩක් ආදරෙයි. ආයේ සඳුදාට හම්බෙමු එහෙනම්.

0: පහන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 55යි.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විතසා
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට අරන් අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවාගත් හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් යට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ මිනිස්සුන් ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද?
3: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: big big දිනුමයි bonanza bonanza
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් big racer හෝ big lighter වල ඇති escort dunkier 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.

0: ලාවට සැන්ඩි සමග
1: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
4: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0751 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 ඔලමුලනේ, එයාගේ තාත්තා නමවිල්.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරුව ගොබ්බයා.
8: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
9: නිලබල කරේති ඔලමුල පුරේ.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.

0: රැනවයයි විනාඩි 16යි දැන්. හද ගැස්මට සියත. රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබත් මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
1: Between Lady Miss World Sri Lanka 2026.
3: Title sponsor.
4: ඔබ සමට දිගුණන දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady රේසරයකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලා.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත්ත බට
14: real මට experience එකකට හැල්වත්ත බට
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
16: satutu rasaguna musvena kemala rasa surakena
17: kokofry rbd poltel hata wasarakata wedi vishwasen
18: mulu pavulatama mage ganatama oba asakarana sappa nindaka soya medivo avithyanna enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
19: full charge eken kilometer 150kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena bajaj vigo electric 3 roda rataya david peeris e mobility wetin 0114700550
0: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
20: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
21: ගංවතුරට සුරසිරුලට දැන් මම බය නෑ.
22: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
23: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
24: සමහරු එන්නේ සද්ද අහලා.
25: තව සමහරු එන්නේ සුවඳට.
26: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
25: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
27: Down South in the morning.
25: Go International Expo 2026.
28: Motor Show,
25: Lifestyle Expo,
28: Construction Expo,
25: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
28: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
25: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්ක එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
29: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
30: 98.2 98.4

0: අද ගැස්මට සියත දැන් වෙලාවරය 9:51. අද ගැස්මට සියත
1: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට ආර අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවා ගත්ත 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් අයට පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියටදී දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ටිකේ මිනිස්සුන්ග ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇති නේද?
2: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැරන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
3: සෙනසුරාද උදේ 8ට.
4: මල්ලි කොහොමද මල්ලි?
5: ඔහේ ඉන්නෝයි.
4: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් අපි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: Turn 98.2 and
8: 98.4. ගුවන් විදුලි නිවේදකයෝ කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
9: සියත දිවයින පුරා

අයිබෝවන්, අද දවසෙදි රෑදහයයි ගේදහයත් එක්ක එකතු වෙන මම ඉපදුනේ කොළඹ වැල්ලවත්ත කියන ගමේ. ඉතින් මම පාසල් යන්නේ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයට. ඉතින් එක වසරෙන් 13ට වෙනකම් මම ගියේ එකම පාසලකට. ඉතින් මම හෙමින් සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ මුලින්ම පද රචනාකරුවෙක් හැටියට. හැබැයි අද වෙද්දි මම වීඩියෝ අධ්‍යක්ෂවරයෙක් හැටියටත් කටයුතු කරනවා. සමහරක් වෙලාවට මම ලියපු ගීත ඔයගොල්ලෝ අහලා ඇති, මම කරපු සංගීතමය රූප ඔයගොල්ලෝ බලලා ඇති. ඉතින් අද මම තෝරන මේ ගීත 10ත් එක්ක ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මගේ නම කිව්වොත් මම සජිත් අක්මීමන. ඉතින් රෑ 10 ගී 10 කියන මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා වෙනමම ශ්‍රාවකීන් කට්ටියක්. ඉතින් ඒක මම හොඳ ආකාරව දන්නවා, මොකද මමත් සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන වෙලාවට මේ වැඩසටහන අහනවා. ඉතින් ගොඩක් කලාවට අපි දන්නවා ලංකාවේ රාත්‍රී වැඩ කරන කට්ටිය ඉන්නවා, රෑට ගමන් බිමන් යන කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැමෝටම අහන්න පුළුවන් සහ අහන වෙනස්ම විදිහේ වැඩසටහනක් කිව්වොත් හරි, මොකද අපේ ටේස්ට් එක තමයි සමහරක් වෙලාවට ඕගොල්ලන්ට අහන්න වෙන්නේ. ඉතින් එතනදී සමහරක් විට ඔබ අකමැති ගීත අපි තෝරනවා වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට අපි ආසම ගීතය ඔබේ ආසම ගීතය වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී වෙන්නේ හොඳ ආකාරව දන්නවා අපේ තේරීම තමයි ඔබට අහන්න වෙන්නේ. ඉතින් මම 10 ගීතේ හැටියට මම තෝරගත්තේ මේ ගීතේ, මම හිතනවා කිසිම කෙනෙකු මේ වගේ වැඩසටහනක තෝරාගෙන නැහැ කියලා. මොකද ගත්තොත් මේ ගීතය ටෙලි නාට්‍ය ගීතයක්. මේ ගීතය මගේ ජීවිතයේ යම් කිසි කාලෙක එනම මට මගේ ජීවිතයට බලපෑමක් කරපු ගීතයක් කිව්වොත් හරි. මොකද ඒ තරම්ම මම මේ ගීතයට ආසයි, මම මේ නාට්‍යයට ආසයි. ගීතය මට ඇහෙන වාරයක් පාසා මේකේ ඇහෙන සද්ද මට ඇහෙනකොට මාව මගේ පරණ අතීතයට, ඒ පොඩි කාලෙට, මගේ අම්මා තාත්තෙක් එකතු වෙලා රූපවාහිනී බලපු කාලයට මාව අරන් යනවා. ඉතින් මම මේක ගීතය ගැන කිව්වොත් මේ ගීතය තමයි අපි හැමෝම දන්න ටෙලි නාට්‍යයක් වන දඩුබස් නාමානේ කියන ටෙලි ඩ්‍රාමා එක, අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරපු එම නාට්‍යයේ තේමා ගීතයට තමයි මම තෝරාගන්නේ 10 ගීතයේ හැටියට. ඉතින් මේ ගීතය සංගීතවත් කරලා තිබෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින්. ඉතින් ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයා. ඉතින් අපි අහලා බලමු. මේ ගීතය ගැන මම කියන්න අවශ්‍යම නැහැ, මොකද මේ ගීතය ඇහෙන විටම ඔබ හොඳ ආකාරව ඔබේ කනේ මේ ගීතය තීර ගීතයක් හින්දා.

0: ගීතයයි.
1: අද සුන්දරමුණ කැසීම ජනප්‍රියගේ පදරචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අත්මීමනා.
2: ඉතින් මම 9 වෙනි තැනට තේරුවෙත් සමහරක් වෙලාට මේ ගීතය වැඩිපුර FM නාලිකාවල ඇහෙන්නේ නැති ගීතයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගීතය ගායනා කරන ගායකයා ඔබ හොඳාකාරව දන්නවා, ඒ කවුරුත් නෙමේ සංකදිනෙත්. ඉතින් සංකදිනෙත් අයියාගේ ලස්සන ගීතයක් මම 9 වෙනි ස්ථානයට සිලෙක්ට් කරගත්තා. මේ ගීතය ඇත්තම ගත්තොත් මේක චිත්‍රපට ගීතයක්. මේක 2012-13 අවුරුදුවල මට මතක විදිහට අවුට් වෙච්ච කලර් කියන ෆිල්ම් එකේ ආපු මේක. ඒ ෆිල්ම් එක සමගම මට මතක විදිහට මේක තේමා ගීතය ලෙසත් පාවිච්චි වුණා. නුඹ හිතට පැමිණදා කියන ගීතය තමයි මම 9 වෙනි ස්ථානයට මම තෝරගත්තේ. ඉතින් මේ ගීතය කියන්නේ සංකදිනෙත් ඔහුගේම තමයි. මේක තාලය ඔහු 2013 අවුරුද්දේදී හොඳම සංගීත අධ්‍යක්ෂක හොඳම ගායනයට හිමි සම්මානය පවා මේ ගීතය හරහවට හමු වුණා. මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ ඉසුරු වීරසිංහ. ඉසුරු වීරසිංහ අයියාම තමයි එම ෆිල්ම් එකේ අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරේ. ඉතින් මේ ගීතය අහලා බලමු. මම හිතනවා රෑ කාලයේදී බොහොම සමවැදිලා අහන්න පුළුවන් ගීතයක්. මම හිතනවා මේ ගීතය අදින් පස්සේ ඔයගොල්ලන්ගේ ප්ලේලිස්ට් වලට එකතු වෙයි කියලා.
1: අංක 9.

රාත්‍රී 10:00 විනාඩිය 11යි. හද ගැස්මට සියත

0: ගීතයයි.
1: අද සඳුරු මුණ කැසීම ජනප්‍රිය ගේ පද රචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අක්මීමනා.
2: අටවන ස්ථානයට මම තෝරගත්ත ගීතය තමයි කසුන් කල්හාරයන්ගේ සහ ඉන්ද්‍රචාප මේ දෙන්න එකතු වෙලා ගායනා කරන එක ගීතයක්. මේක ඔවුන්ගේ මතක විදිහට හර්ධනිම්නේ කියන ඇල්බම් එකේ ආපු සින්දුවක්. මේක සංගීතවත් කරලා තිබෙන්නේ කසුන් කල්හාරයන් නෙමේ, හැබැයි රොමේන් මෙන්ඩිස් කියන කෙනා තමයි මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. තරු කැටයක් වී කියන ගීතය තමයි මං අටවන ස්ථානයට මම තෝරගත්තේ. මේ ගීතය මම 2007 අවුරුද්දේදී හැම වෙලෙම වගේ ගායනා කරන ගීතයක්. ඒ කියන්නේ මේ ගීතය ඒ තරම්ම ඒ කාලේ ගොඩාක් බෑන්ස් වලින් සමහරක් වෙලාවට අපි ඒ දවස්වල රටේ ගොඩාක් තිබුණා රියැලිටි තරඟ. ඉතින් මේ හැම තරඟයකටම වගේ කෙනෙක් හෝ කොහොම හරි මේ සින්දුව තෝරගන්නවා. මේ සින්දුව හරිම ස්ලෝ එකේ ගියාට ගොඩ දෙනෙක් මේ ගීතයේ හෙනම රසිකයන් ලෙස හිටපු කාලයක් තිබ්බා. කසුන් කල්හාර කිව්ව ගමන් මේ සින්දුව මතක් වෙනවා. ගොඩක් ගිටාර් ගහන කට්ටිය මේක ඉස්සරහා පාත්සෙම ගහනවා. මොකද මේකේ මේ පොඩි ෆින්ගරින් පාට් එකක් තියෙනවා බොහොම ලස්සන. ඉතින් ඒක ගිටාර් ගහන කට්ටිය දන්නවා. සෑහෙන සංගීතමය විෂයකට ගොඩාක් අනුබද්ධ වෙලා ඉන්න කට්ටිය අතර මේ ගීතය ගොඩාක්ම ෆේමස් වෙච්ච සින්දුවක්. ඉතින් මට මතකයි මං 2006 අවුරුද්දේදී අපි ගියපු අමතර පන්තියක් තිබුණා. ඉතින් අමතර පන්තියේ ඒ අවසාන ඩේකේදී මමත් තවත් යාළුවෙකුත් මේ ගීතය ක්ලාස් එක ඉස්සරහා ඉදින් ගායනා කරා. ඉතින් මොකද අපිට ඕන වුණා දැන් ඒ දවසත් අපි සින්දු කරනවා, සින්දු කියනවා. ඉතින් ක්ලාස් එකේ අයටත් පේන්න මේ සින්දුව කියන්න ඕනද අපි මේ සින්දුව. මොකද බොහෝතරයක් ඉන්න ඒ කාලේ යංස්ටර්ස්ලා අතර මේ සින්දුව සෑහෙන ජනප්‍රිය හින්දා අපි හිතුව අපි මේක තමයි කියන්න ඕනේ කියලා අපි මේ සින්දුව කිව්වා. ඉතින් මං අර කලිනුත් කිව්වා වගේ මං හැම වෙලේම මගේ කුඩා කාලේ මගේ මතක එක්ක මං සෑහෙන ඉන්න කෙනෙක්ින්ද මේ ගීතය මගේ ජීවිතයට සෑහෙන විශේෂයි. ඉතින් විශේෂතම හේතුව ඇවිල්ලා ගත්තොත් මේ ගීතය හරහා මම කසුන් කල්හාර කියන මේ කෙනාට මං සෑහෙන පෙම් බදිනවා. මොකද ඒ අවධියේදී කසුන් කල්හාර අපේ රටේ තාරුණ්‍ය අතර හිටපු අපේ කාලේ ගායක හැටියට තමයි අපි ඔහුව හඳුන්වා තිබ්බේ. ඉතින් අදටත් ඔහු එලෙසින්ම ඉතින් මම කසුන් අයියවත් විශේෂයෙන් මතක් කරන ගමන් මේ ගීතය අපි රසවිඳිමු.

0: සුන්දරමුණ කැසීම ජනප්‍රියගේ පදරචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අත්මීමනා.
1: හත්වන ස්ථානයට මම තෝරගත්ත ගීතය මම හිතනවා මේ සංගීත ශේෂ්‍රයේ තියෙන සදාතනික ඇත්තක් ප්‍රකාශ කරන ගීතයක් කියලා. ඒ තමයි ප්‍රේමය ලොව හැම තැනම ඇති. හැම දිනටම හැම වෙලා ඇති. හැබැයි මේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා අපි කාටවත්ම කියන්න බැරි තරම්. ඉතින් මේ ගීතය ලංකාවේ සියලුම දෙනා දන්න ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ තාමත්ම ලෑන්විත හඬක් තියෙන චන්දන මහත්මයා, චන්දන ලීනාරච්චි. මේ ගීතේ පද රචනය කරලා තිබෙන්නේ කාන්තාවක්. ඒ තමයි අපි කවුරුත් දන්න යමුනා මාලනී මිස්. ඉතින් මේ ගීතේ සංගීතවත් කරේ රෝහණ වීරසිංහ සර්. මේ ගීතේ පදමාලාව ගත්තොත් එහෙම මං හිතනවා මේක ප්‍රේමය, කියන්නේ ප්‍රේමය මොකද්ද කියලා තමයි මේක අහන්නේ. කියන්නේ මේක මේ ප්‍රේමය කියනදී අපි මට ඔබට මේක අහන්න අපි හැමෝටම හමු වෙලා තියෙනවා. හැබැයි අපි හැමෝම මේ ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා අහුවොතින් මගේ උත්තරේ නෙමෙයි ඔබට තිබෙන්නේ. ඔබේ උත්තරේ නෙමෙයි තවත් කෙනෙක්ට තියෙන්නේ. ඒකෝර මේ ප්‍රේමය කියන දේ මොන වගේද? ඒක කොයි ආකාරයෙන්ද විස්තර කරන්න පුළුවන් කියන එක හරිම සංකීර්ණයි. මට දැනෙන ප්‍රේමය වෙනස් වෙන්න පුළුවන්. ඔබට දැනෙන ප්‍රේමය වෙනස් වෙන්න පුළුවන්. ඔබට ප්‍රේමයේදී ඔබේ හිත රිදෙන තැන, මගේ හිත රිදෙන තැන, මම සැනසෙන තැන අපි එකිනෙකාට සෑහෙන වෙනස්. සමහර කාලකට ඔබට හිතෙන්න පුළුවන් ඔබට සැබෑ ප්‍රේමය, ඔබ හිතන ප්‍රේමය හමු වෙලා කියලා. හැබැයි ඒක ඇත්තටම ප්‍රේමයද කියලා අපි කොහොමද හොයාගන්නේ? මොකද අපි හිතන්නේ මේක තමයි හරිම ප්‍රේමය, මේක තමයි හරිම නිර්වචනය කියලා. නමුත් එහෙම දෙයක් නැහැ, එහෙම දෙයක් නෙමෙයි කියන එක මේ ගීතය හරහා පිළිබිඹු වෙනවා. මොකද ප්‍රේමය ඒ තරම්ම වෙනස්, ඒ තරම්ම අමුතුයි, ඒ තරම්ම ඒක සුන්දරයි, ඒ තරම්ම හුරුබුහුටි. දෙකිනෙකාගේ නිර්වචන මේ ප්‍රේමයේදී වෙනස් වෙනවා. හරිම හැඩයක් මේ ප්‍රේමය කියන මාතෘකාවේදී අපි කාටවත් හොයාගන්න බෑ, හමු වෙන්නේ නෑ. ඉතින් මේක බොහොම අපූරු ගීතයක්. මම සෑහෙන සමහරක් කාලකට Facebook එකේ එහෙම කාට හරි විහිළුවක් එහෙම කරන්න ඕන නම් මේකේ පදවලින් එහෙම විහිළු කරනවා. මොකද ප්‍රේමය ලොව හැම තැනම තියෙන, හැමෝටම හම්බුලා දෙන. හැබැයි මොකද්ද ප්‍රේමය කියලා කාටවත් හොයාගන්න බෑ කියන එක මං හිතනවා ඒක බොහොම ලස්සනට අය ලියලා තියෙනවා කියලා. අපි අහලා බලමු චන්දන මහත්මයාගේ.

0: 98.3 98.4 දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සඳුරු මුණ කැසීම ජනප්‍රිය ගේ පද රචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අක්මීමනා
2: හයවන ස්ථානයට මම තෝරගත්ත ගීතය ඉස්සර බැඳිපෙම හිත්වල සුවඳයි කියන අපේ සෝමසිරි මැදකදට මහත්මයා ගායනා කරන ගීතයක්. මේ ගීතය මම මුලින්ම අහන්නේ 2006 අවුරුද්දේදී. ඒක අහඹු ලෙස වෙන දෙයක්. මට යාළුවෙක් මගේ ෆෝන් එකට WhatsApp හරහා මට එවනවා සින්දුවක්. සින්දුව මම ඩවුන්ලෝඩ් කරලා මේක මම නිකන් අහන්න ගන්නවා. කොටිම කිව්වොත් මම හිතනවා මම 2006 අවුරුද්දේදී මාව අඬවපු ගීතයක් මේක. මම මේ දවස්වල සින්දු ලියන පැත්තට වැඩිපුරම ඇවිල්ලා හිටියේ නෑ. හැබැයි මම පොඩ්ඩක් සින්දු වල තියෙන්නේ මොනාද මේ වේ තියෙන වචන එහෙම කියලා පොඩ්ඩක් හොයන කාලයක්. ඔය කාලෙදි මේ ගීතේ මම අහන්න ගද්දි මේකේ වර්ස් එකේ තියෙනවා ලස්සනට ලියලා ඔබ පියමන් කළ සමනල මාවත මට යාගන්න බැරි. ඉතින් ඒ දවස්වල මම ක්ලාස් එකකට ගියා. ඉතින් මේ ක්ලාස් එකට යන කාලෙදි මගේ හිතේ මම කැමැත්තෙන් හිටපු ගෑනු ළමෙක් හිටියා. ඉතින් අය ඉස්සරහින් යනවා මං පස්සෙන් යනවා. මොකද ඒ දවස් අපි දැන් පොඩ්ඩක් ආදරය කියන්න ඒක ගැන ප්‍රකාශ කරන්න බයයි. හැබැයි ඉතින් මමත් මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් අපි අය ඉස්සරහින් යනවා අපි පස්සෙන් යනවා. මේ කිසි වෙලාවක මේ කියන්නවත් අහන්නවත් එහෙම යන්නේ නැහැ. ඉතින් ඕක මගේ මනසට ආවනේ ඔබ පියමන් කළ සම්මනල මාවත මට යාගන්න බැරි. මොකද මට මේක අහන්න හම්බුනේ මේ ක්ලාස් එකේ අන්තිම දවසෙන් පස්සේ. පස්සේ මට නිකන් ඔලුවට ආව දෙයක් ආයි දැන් අපිට මට මේ ආවායි හම්බ වෙන්නේ නෑ නේද මේ පාරේ අපි එකට හම්බ වෙන්නේ නෑ නේද එයා පියමන් කරපු මේ පාර මට දැන් නිකන් සම්මනල මාවතක් වගේ මට ඒක එහෙම ෆීල් වෙන්න ගත්තා. මං සමරක් කරලා මං ගිහිල්ලා දැන් සෝමසිරි මේ මහත්මයාගේ පුතා ප්‍රියසස් මැදකදට මගේ හොඳ යාළුවෙක්. ඉතින් මං ඔහුට කියනවා මසං මේ ඔයාගේ තාත්තගේ මෙහෙම තියෙනවා මේ මෙහෙම සින්දුවක් මේක මට මාර ෆීල් කියලා. ඔසේ ආන ඇත්තද වාට එච්චර ෆීල්ද කොහොමද මේක මට මාරම ෆීල් මේක මන් දන්නේ මේක වර්සේ මහද්දි මට නිකන් එන්නම මතකයකට යනවා මට නිකන් එන්නම දුකක් එනවායි කියලා. මම අදරත් දන්නේ ඒ දුක ඇයි මට ඒ සින්දුවට එච්චර ආවේ කියලා. මම හිතනවා ඒ මගේ මම ඉතින් ඒ පස්සෙන් ගියපු ගෑනු ළමයා මට අහිමි වීමත් සහ මට ඒ ආදරය ඇයට ප්‍රකාශ කරගන්න බැරි වීමත් එක්ක ඒ තියෙන මතකයත් එක්ක විය යුතුයි මට මේ සින්දුව මෙච්චර මගේ ජීවිතයට ෆීල් වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මම පද රචකයෙක් හැටියට මුලින්ම මාව අඬවපු ගීතය තමයි මේ ඉස්සර බැඳිපෙම කියන ගීය. මොකද මම එදා තමයි හිතාගත්තේ මේ සින්දුවක එන වචන සෑහෙනම ප්‍රබලයි කෙනෙකුගේ ජීවිතයේ යම්කිසි වෙනසක් යම්කිසි බලපෑමක් කරන්න තරම් මේ පද රචනය කියන දෙයට පුළුවන් කියලා. ඉතින් මම එදා ඉඳන් මම ගීතයක පදවලට අහුම්කම් දෙනවා. මොනවාද මේක තියෙන්නේ ලියවිලා මොකද්ද මොකක් සම්බන්ධයෙන්ද මේක තියෙන්නේ මේක මගේ ජීවිතේට කොහොමද මේක ලං කරගන්නේ කියන එක මම එදායින් පස්සේ හිතාගත් දෙයක්. ඉතින් අපි අහලා බලමු මේ ඉස්සර බැඳිපෙම කියන ගීය. මම දන්නවා මේක අනිවාර්යයෙන්ම ලංකාවේ ඔබ මම සෑම සියලු දෙනාම අහපු අහන ඉදිරියටත් අපි අහන ගීයක් මේක.
1: අංක 6
3: ඉස්සර

විශේෂයෙන්ම දන්නවා යසස් මැදක දර ගායනා කරන සංසාරණී කියන ගීතය ඉුවේ මම. ඒත් එක්කම අපේ සුපුන් පෙරට ගායනා කරන වාසව බදුගේ විසින් අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එක ගීතයක් මම ලිව්වා. ඒ තමයි අපි සෙනෙහස් අවාර කියන ගීතය. ඒත් එක්කම රොමේෂ් අයියාගේ මන්දාකිණි කියන ගීතත් මම ලියපු ගීත අතුරින් ඉතින් කිහිපයක්. අද දවසේදී මට මගේ ගීත මම ලියපු ගීත වලට වැඩිය මම ප්‍රිය කරන මගේ ජීවිතයට බලපෑමක් කරපු මං ආස කරන ආදරය කරන ගීත කිහිපයක් තමයි මම තෝරගත්තේ. ඉතින් අපි පස්වෙනි තැනට අහමු මම තවත් ආස කරන මම ආදරය කරන ගීයක්. ඒ තමයි ආකාශ කුසුම් ෆිල්ම් එකේ එන ගීතය. මේ ගීතය මම තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. අපි හැමෝම දන්නවා මේ වෙනකොට අපේ සිනමාවේ හිටපු නිලි රජිනා දාපාතර නැහැ. නමුත් මම හිතනවා මගේ කෝණින් බලද්දී මට ඇයව ලස්සනටම දැක්ක, මම ඇයට ආදරය කරන්න ගත්ත, මට ඇයව ගාම්භීරත්වයෙන් හරි ලස්සනකට ඇගේ රංගනය මම දැක්ක ෆිල්ම් එකක් තමයි ආකාශ කුසුම්. ඉතින් ඒ චිත්‍රපටයේ එන තීම් සොංග එක තමයි මම තෝරගත්තේ. මේ දවස්වල අපිට ඒක සමාජ මාධ්‍ය ඔස්සේ අපිට අහන්න පුළුවන් වෙනවා. හැබැයි මම මේකේ රසිකයෙක් වෙන්න ගත්තේ මේ සමාජ මාධ්‍ය වලට යන්න කලින් ඉඳන්. ඉස්සර ඉඳන්ම මම මේකේ විෂුවල් එකට මම හරි ආසයි. ඒකේ ඇගේ තියෙන මූඩ්ස් වලට මම හරි ආසයි. මොකද එම චිත්‍රපටය බලපු කෙනෙක් ආයි ඒක බලන්න ආසාවක් තියෙනවා. මම සාමාන්‍ය ඒක තුන් පාරක් බලපු කෙනෙක්. ඉතින් අපිට මතකයි මෑත කාලෙත් මේකේ යලිත් වර්ණ සංයෝජනයක් එක්ක ආයිත් අවුට් වෙලා තිබ්බා. ඉතින් මේ ගීතය අපි අහලා බලමු. මේ ගීතය ගායනා කරන්නේ සමන් නිශාන්ත සහ ඒත් එක්කම මේ සංගීතය කරලා තිබුණේ රංගද සනායක මහත්මයා. මම මෑත කාලයේ තමයි දැනගත්තේ මේක උපුල් ශාන්ත අපේ සන්නස්ගල සර් විසින් මේක පද රචනය කරලා තියෙන වග. මොකද මම ඒ වෙනකම් මම දැනන් හිටියේ නෑ මේක කවුද ලියලා තිබ්බේ කියලා. ඉතින් උපුල් ශාන්ත සර්ගේ රසවත්ම ගීයක් මේක. මොකද ගත්තොත් සර් ලියපු සින්දු ගණනාවක් තියෙනවා. සමහරක් සින්දු අපිට හදි වෙලාවකට අපිට තන මේක ලියලා තිබ්බෙත් සර්ද කියලා. මොකද ඒ තරම්ම ඔහු වර්සටයිල් පද රචකේ. ඔහු ගීතේ හැඩ ගීතේ නීති රීති කඩාගෙන ගියපු කෙනෙක් කිව්වොත් හරි. මගේ ජීවිතෙත් මං සාමාන්‍ය පද රචකයින් ගැන ටිකක් හොයලා බලනවා. ඉතින් මම ඒ කියන්නේ සර්ගේ ලොකු ෆෑන් කෙනෙක්, ලොකු ගරුත්වයක් තියෙනවා. ඉතින් අපි අහලා බලමු ආකාශ කුසුම් ගීතේ. මං හිතනවා ඔබ මේක හද්දි ඔබට මැවෙයි මාලනී ෆොන්සේකා මහත්මියගේ එම රූප එම දර්ශන මේ ගීතේ. අපි අහලා

0: ගීතායයි.
1: අද සඳරුමන කැසීම ජනප්‍රියගේ පදරච්චක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අත්මීමනා.
2: මම මීළඟට තෝරගත්ත ගීතය තමයි රන් මුදුවක කියන ගීය. මේ ගීතය මෑත කාලයේදී ෆේමස් වෙච්ච ගීතයක්. මේකත් අපි චිත්‍රපටියක ආපු ගීයක්. මේ ගීතය තෝරගන්න විශේෂිත හේතු කිහිපයක් තියෙනවා. එක ඇවිල්ලා මම සෑහෙනම අඩම්බර වෙනවා මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන්. මොකද ඔහු මගේ ළඟම හිතවත්ම අතිජාත ගජ මිතුරෙක් වීම මට මාර විශේෂත්වයක්. ඒ තමයි ඔගොල්ලෝ දන්න මේ වෙද්දි ඔහු ගායකෙක්, ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඒ තමයි අපි අසස් මැදගෙදර. ඉතින් අසා කියලා මං කියන්නම්. ඉතින් මේ ගීතයේ මම මුලින්ම අහපුලයි මං කොහොමද දැනගත්ත මේ සින්දුව සතරට යන ගීතයක් කියලා. මේකේ පද රචනය කරලා තිබුණේ ආරාධනා ඒකනායක. ගීතය ගායනා කරන්න ඔගොල්ලෝ හැමෝම දන්න සුපුන්. ඉතින් මම යාළුවෙක් හැටියට මට අසස් මැදගෙදර සහ මම අපි අවුරුදු 2005 අවුරුද්ද තමයි අපි මුලින්ම හමු වෙන්නේ. ඉතින් අපි අතර තිබුණේ යාළුකම 2025 වෙද්දි. අද ඔහුගේ ගීතයක් රේඩියෝ වල යද්දි, ඔහුගේ ගීතයක් ටීවී එකේ යද්දි, ඔහුගේ ගීතයක් මිනිස්සු අහනකොට මම යාළුවෙක් හැටියට මට පුදුම ආඩම්බරයක් එන්නේ. මොකද මමත් ඔහුත් එකට මේ ගමන ආරම්භ කරපු කට්ටියක්. ඉතින් මට අසස් එක්ක තිබෙන්නේ ඉතාම සුබ හොඳ රහ මතක ටිකක්. ඉතින් අද මම සන්තෝෂ වෙනවා මගේ යාළුවාගේ සංගීතයෙන් හැඩවෙච්ච ගීයක් රටේ ඉන්න ජනප්‍රිය ගායකයෙක් ගායනා කරන රටේ ඉන්න මිනිස්සු ඔහුගේ ගීතයට ගීතය ගැන කතා කතා වෙනවා. ඉතින් මම යාළුවෙක් හැටියට මම ඒ සම්බන්ධයෙන් සෑහෙනම ආඩම්බර වෙනවා. ඒත් එක්කම අසස් හදන ගීතවල අපි දන්නවා වෙනම රහක් තියෙනවා. ඉතින් මං හිතනවා මම මේ ගීතය ලිව්වේ නැති වුණාට මේ ගීතය ලිව්වේ අපේ රටේ ඉන්න අතිදක්ෂ පද රචිකාවියක් ආරාධනා අක්ක. ඉතින් ඇයත් බොහොම ලස්සනට මේක අකුරු කරලා තිනෝ. මේ සින්දුව මම ඇහුවා ෆිල්ම් හෝල් එකේදී. මට හව ෆස්ට්ම ඩේ එකේ මං අර හිතුවනේ මේක හිට් එකක් වෙයි කියලා. හැබැයි මම හිතුවේ නැහැ මේ තරම් හිට් එකක් වෙයි කියලා. මොකද අද වෙද්දි ගොඩ දෙනෙක්ගේ කන්වල තීන ගීතයක්. ඔබ මේ ගීතය අහලා නැති වෙන්න පුළුවන්. හැබැයි සමහරකට අදින් පසුව මේ මොහොතෙන් පසුව මං හිතනවා මේ ගීතය ඔබේ ප්ලේලිස්ට් එකට එකතු වෙයි කියලා. ඉතින් අහලා බලමු රන් මුදුවක ගීතය.
1: අංක 4.

0: 10යි. කී 10යි.
1: අද සඳරු මුණකැසීම ජනප්‍රිය ගේ පද රචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත් අක්මීමනා.
2: රෑ 10යි කී 10යිත් එක්ක එකතු වෙන ඔයාලට මම දැන් තුන්වෙනියට තෝරගත්ත ගීතය වෙන්නේ මේ ගීතයත් සෑහෙනම 1990 කාලයේදී රටේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීයක් කවදාදායි එන්නේ. මේ ගීතය ගායනා කරන්නේ ෂර්ලි වයිජන්ත මහත්මයා. මෙහි පද රචනයේ සංගීතයත් කරලා තිබෙන්නේ ඔහුමයි. ෂර්ලි සර්ගේ විශේෂයක් තියෙනවා. ෂර්ලි වයිජන්ත මහත්මයාගේ ගොඩාක් ගීතවල පද රචනය සංගීතය ඔහු විසින්ම තමයි කරලා තිබෙන්නේ. ඔහුගේ බහුතරයක් ගීත එහෙම ගත්තොත් 95%ක් විතරම ඔහු රචනා කරපු, ඔහු සංගීතවත් කරපු ගීත තමයි ඔහුම ගොඩක් වෙලාවට ගායනා කරේ. එහෙම එකක් දෙකක් තමයි වෙන කෙනෙකු විසින් ලියලා හෝ වෙන කෙනෙක් හදලා තියෙන්නේ. ඉතින් මට වාසනාවක් හම්බ වුණා 2005 අවුරුද්දේ වගේ ෂර්ලි සර්ගේ ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න. ඉතින් මම බයලීනිය කියන ඉන්ස්ට්‍රුමන්ට් එක පොඩ්ඩක් හදාරුවා. ඔහු යටතේත් එක්කම ඔහුගේ ගායනා පන්තියකටත් මම සම්බන්ධ වුණා. මාස 6-7කට තමයි සම්බන්ධ වෙන්න උනේ. නැවතත් උසස් පෙළට ලියන කාලෙදී ෂුට්ටක් දෙද්දී ඔය ක්ලාස් යෑම මග හැරුණා. ඉතින් ඔය වකවානුවේදී සර්ව ළඟින් අසුරු කරන්න හම්බුණා. මම අහලා තිනවා සර් මේ සින්දුව අපිත් එක්ක ලයිව් ගායනා කරනවා. ඉතින් අපිට ඇහෙන්න ගායනා කරලා තිනවා කීබෝඩ් එකක් එක්ක. සර් ඉතාම ලස්සනට ගායනා කරනවා. ඉතින් ඒකත් එක්ක මම සර්ගේ පන්තියකට යන කාලෙදී මම දැනන් හිටියේ නෑ සර්ගේ සමහරක් සින්දු. මේ සින්දුව කියන්නේ ෂර්ලි සර් කියලා මම හරියටම දැනන් හිටියේ නෑ. මේකත් එහෙම ගීතයක්. හැබැයි පසුව ඒ ගායකයාව මට ඇත්තට දකින්න හමු වීම, ඔහු ඉස්සරහා රූපය බලාගෙන ඔහු ගීතය ගායනා කරනවා අහන් ලැබීම ති මගේ ජීවිතයේ භාග්යක්. ඉතින් සර්වත් බොහොම ආදරෙන් මතක් කරන ගමන් මේ ගීතයට අපි යමු. ඉතින් මේ ගීතය මං හිතනවා 80 ගණන් වල 90 ගණන් වල අපි හැමෝගෙම ඕගොල්ලෝ හැමෝගෙම කන්වල තිබ්බ ගීයක්. ඉතින් සර් කියන්නේ තරුණ සේවා සභාවෙන් හිටපු සර්. ඉතින් සර් මේ වෙනකොට රටට දායාද කරපු ගායක ගායිකාවන් කිසිඳුත් අපි අද වෙද්දි අහනවා. ඉතින් අපි අහලා බලමු කවදාදායේ එන්නේ කියන ගීතය රෑ 10යි 10ත් එක්ක.

විනාඩි 52යි තියෙන. හද ගැස්මට සියත.

0: ගීතායයි.
1: අද සඳරුමුණ කැසීම ජනප්‍රියගේ පදරචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අත්මීමනා.
2: මම දෙවන ස්ථානයට මගේ ප්ලේලිස්ට් එකේ මම තෝරගත්ත ගීතය ගායනා කරන්නේ ගායිකාවක්. ඒ තමයි දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය. ඉතින් ඇගේ මේ ගීතය ලියලා තියෙන්නේ කුලරත්න ආරියවංශ සර්. ඒත් එක්කම මෙහි සංගීතය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ සර්. ඉතින් මේ ගීතය ඔබට මේ ගීතයේ සංගීත ඛණ්ඩයක් ඇහුණු විටම ඔබට මතක් වෙන ගීතයක් මේක. ඒ තරම් මේ ගීතය අපේ කන්වල අපේ හිතේ තියෙන ගීයක්. මේ ගීත ගොඩාක් වෙලාවට මට ඇහිලා තිනව තරු තරංගවල පිරිස් මේක තෝරා ගන්නවා. ඒත් එක්කම මම හිතනවා මේ වගේ වැඩසටහන් වලදීත් අනිවාර්යෙන්ම බහුතරයක් දෙන පික් කරන ගීයක් මේක. මම මේ ගීතේ ගොඩක් වෙලාවට හරි ආසයි අහන්න රාත්‍රී කාලේදී. මොකද සමහරක් ගීත තියෙනවා අපිට අහන්න වෙලාවල් තියෙනවා. අපි උදේ පාන්දරම හැරිච්ච ගමන් සමහරක් සින්දු අහන්නේ නැහැනේ. හැබැයි අපිට රාත්‍රී කාලේදී අපි සමහරකට අහන සින්දු ටිකක් තියෙනවා. සමහරක් අයට රාත්‍රී කාලේදී අහන ටිකක් වේග රිද්මීය ගීතයක්. සමහරක් අය හරි කැමති පාළුවෙන් ඉන්න වෙලාවට, ඒ අර තනිකමින් ඉන්න වෙලාවට අහන්න. ඒ කෙනාගේ ටේස්ට් එක අනුව, ඒ කෙනා ඉන්න මනෝලෝකවලට අනුව අපේ ගීත වෙනස් වෙනවා. ඉතින් මේ ගීතයත් මට එහෙමයි. ඒ තරම්ම හරි විශේෂයි. මොකද මං ගොඩක් දුරට මේ ගීතය අහලා තිබෙන්නේ රාත්‍රී කාලේදී. මොකද හැබැයි ඔබ මම මුලින් කියන මේ ගීතය රාත්‍රිය සම්බන්ධයෙන් කියන ගීතයක් නෙමෙයි. ඒ වුණත් මේ ගීතය බොහොම දුක ගීතයක්, විරහ ගීතයක්. ඒ තමයි සිත ඔබ පාමුල කියන ගීය. මම අර කලින් කියනත් වගේ මේ ගීත අපිට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. මේ තරම් මේ ගීත අපේ හිත්වලට කාවැදුණු ගීත. මේවා මම හිතනවා කාලාන්තරයක් අපේ හිත්වල, තවත් කෙනෙක්ගේ හිත්වල පැලපදියම් වෙච්ච ගී. මේවැය සංගීත ඛණ්ඩ මේ වාතලයේ හැමලීම අපිට ඇහෙන, අපිට නුහුරක් නැති හරිම හුරු පුරුදු ගීත. ඉතින් මම හිතනවා මගේ මේ තෝරා ගැනීමත් එක්ක ඔබත් එකඟ වෙයි. මේක මම හිතනවා මගෙත් ඔබෙත් අපි හැමෝකෙමත් හිත්වල කාවැදුණු සහ අපි ආස කරන ගීතයක් කියලා. ඉතින් අපි අහලා බලමු මේ ගීතේ.
1: අංක

0: ගීතයයි.
1: අද සඳුරු මුණ කැසීම ජනප්‍රිය ගේ පද රචක නිර්මාණ අධ්‍යක්ෂක සජිත අත්මීමනා.
2: ඉතින් කෙමින් කෙමින් අපි වැඩසටහනේ අවසානයට ඇවිත් තිනවා. ඒ තියෙන්නේ මම මේ තෝරගන්නේ මගේ ප්‍රථම ගීතය, එහෙමත් අවසාන ගීතය කියන්න පුළුවන්, මගේ අංක එක සහ අවසාන ගීතය. මේ තමයි කැමීලියා මල් සුවඳට. ඉතින් මේ ගීතේ සංගීතය කරේ කසුන් කල්හරස. මේ ගීතේ ගායනා කරන්නේ කිත්සෙරි ජයසේකරයන්. මෙහි පද රචනය චාමින්ද අයිය, චාමින්ද රත්නසූරිය. ඉතින් කැමීලියා මල් සුවඳට කියන ගීතය මම කොයි හරි ඉස්සරම කොහෙර ගියොත්, එහෙම ඩින්නේකට ගියොත්, යාළුවොත් එක පාටියකට ගියොත්, මට කෙනෙක් ගියොත් එහෙම මචං සජිත් සින්දුවක් කියන්න කියලා මම හැවිලෙම කියන්නේ මේක. මම දන්නේ මට හිතනවා මේ සින්දුව මට හොඳට කියන්න පුළුවන් කියලා. දන්නේ මම මේ සින්දුව තමයි හැමලේම මම තෝරගන්නේ. ඒත් එක්ක මේකේ තියෙන සංගීතමය පැත්තට මම හරිම ආස කරනවා. මොකද කිත්සිරි ජයසේකර කියන ගායකයාව මගේ ඔළුවේ පළපදියම් වෙලා තියෙන්නේ මේ ගීතයත් එක්ක. ඉතින් විශේෂයෙන් මම ඉස්සර පොඩි පුරුද්දක් තිබුණා කසුන් කල්හාරයන් සංගීතවත් කරන ඕනම ගීතයක් වගේ මං අහන්න පෙළඹුණා. ඒ කාලෙදී කැමීලියා මල් සුවඳට කියන ගීතය සෑහෙනම රටේ ජනප්‍රිය වෙච්ච දෙයක් ගීයක්. ඉතින් මේ සින්දුව අවුරුදු ගණනාවක්ම මගේ ප්ලේලිස්ට් එකේ තිබුණු එක කිව්වොත් හරි. ඉතින් මේක දැන් අද වෙද්දි සමහරක් කලාට අපිට ටිකක් ඇහෙනවා අඩු ගතියකුත් තියෙනවා. හැබැයි අපි හැමෝටම මේක මතක ගීතයක්. මොකද මම අර කලින් කිව්වත් වගේ මේ සින්දුත් ගොඩක් වෙලාවට අපිට ඇහිලා තියෙනවා තරු තරඟවලදී ගොඩ දෙනෙක් මේ සින්දු තෝරගන්නවා. ඉතින් අර මේකත් අරම කලින් කතා කරා වගේම රාත්‍රී කාලයේදී මම අහන්න පුරුදු වෙලා තිබුණු ගීතයක්. මොකද සමහරක් ගීත තිබෙනවා අපිට අර මම කලින් කිව්වත් වගේ කාලා දිනවන අපිට අහන්න ඕනේ, අපිට වෙලාවල් තියෙනවා අපි ඒ ගීතයත් එක්ක සමවැදෙන. ඉතින් මේ සින්දුවේ තිබෙන ඒ හඬ, ඒ සින්දුවේ තිබෙන රස මං හිතනවා මේ වෙලාවේදී ඔබට මට විඳගන්න පුළුවන් කියලා. ඉතින් මම මේක ශ්‍රවණය කරපු සෑම සියලුම දෙනාට, සියත රසික රසිකාවියන්ට බොහොම ස්තුති කියන්න කැමතියි. ඒත් එක්කම නාලිකාවටත් මම මගේ ස්තුතිය පුද කරනවා. ඉතින් සෑම දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා.

0: Luna da Sudu Kotigen e Disney.
1: Denin Anna. සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with Sudu Kochi.
1: ගොඩක් ආදරේ.
3: Hi, මම ශේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 7 2 0 7 1 1 3 7 7
5: තියටර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ.
7: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
8: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: සෙනසුරාද උදේ අටට
1: මල්ලි කෝමද මල්ලි
2: ඔහේ ඉන්නෝයි
1: එහෙම කියන්නේ මල්ලි ජීවිතේ කියන්නේ මල්ලි හරියට මහපාරක්කොලි මහපාර කොච්චර ගියත් තිවර වෙනවද නෑ කොච්චර තව තව යන්න පුළුවන් ඈ
2: සේරමත් හරි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ ඈ
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
4: කැපුව නේද ඩබල්ිර ඩබල් පොකට් ඇඳන් ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
5: ඇරලහමි
4: ඇහුන් නැද්ද මං කියපුවා
5: නෑ නෑ අහන් හිටියේ
4: මොනවද අහන් හිටියේ
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
4: හෑ
5: ඔහුරලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
6: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු 98.2 98.4

0: රාත්‍රී 11යි විනාඩි 52යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විතස.
2: ජනාධිපති උපදේශක කාර්යාලයට ගත් තුනක් ෂෙඩ් එකේ වැඩට අර අකිල රිමාන්ඩ්. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදේශක හැටියට කටයුතු කරන කාලේ එයාගේ කාර්ය මණ්ඩලයට කියලා සේවයට බඳවා ගත්ත 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ව එයාට අයිති කුලියා පිටියේ තියෙන ෂෙඩ් එකක වැඩට දාලා තිබුණ අය සේවකයෝ ෂෙඩ් එකේ වැඩ කරද්දී ජනාධිපති උපදේශක කාර්යාලයේ වැඩ කරන අය කියලා රජයෙන් ඒ පඩිගෙවල තියෙන අය ගත්ත කට්ටියට දෙන්න වැඩක් නැතුව තියෙන අපරාධනේ. මේ මිනිස්සුන්ට නිකන් මේ ආණ්ඩුවෙන් පඩිගෙවනවා මේ ටිකේ මිනිස්සුන්ගේ ගෙනියලා මේ ෂෙඩ් එකේ වැඩට දාගන්න ඇතිනේ.
1: සියත පත්තරේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම තරවගේ 9යි වසරයි 0714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.
10: Turn 98.2 and 98.4.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71යි 555යි 60.44ට අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
13: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මං නම් හිතන්නේ නැහැ.
13: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
19: 98.2 FM 98.4 දිව

0: ඒහෝ ප්‍රයිඩවන ලෙසන් සියතම
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරැල්
2: සිකුරාද සියත
1: සිකුරාද සියත දෙවයිනපුරා

98.3 98.4 දෙවයින පුරා

0: 98.3 98.4
1: පාන් නෑවාගේ කමුකොකේ
2: ඕප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයිනේ මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

0: දශම දෙකෙන් 98.4
1: පාන් නැවගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමු රේ ස්පයිඩර් මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
1: ස්පයිඩර් මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවී

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක විය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sandham Theatre. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකොකේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයිනෙ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා සියත පොකට් මනි
4: Good morning, Mashi.
5: Good morning, Nishan.
4: අපි යම් තැනක නැති වුණොත් එතන අඩුවක් දැනෙනවා නම් අන්න ඒක තමයි වෙන්න ඕනේ. හරියට ලුණු වගේ. අපිට පුළුවන් නම් ලුණු වගේ වෙන්න. මොකද ලුණු නැති වුණොත් එහෙම අඩුවක් තේරෙනවා නේද?
5: ඒක හොඳටම දැනෙනවා නේද?
4: හොඳටම දැනෙනවා. ඔයාලට පුළුවන් නම් ලුණු වගේ වෙන්න. අන්න ඔබේ වටිනාකම අනිත් අයට හොඳටම තේරෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. උත්සාහය කැපවීම ඕනේ. නැති වුණාම එයාගේ අඩුව තේරෙන මට්ටමට ඔබ පර්ෆෙක්ට් මිනිස්සෙක් වෙන්න ඕනේ. ඉතින් අද උදේම එහෙම සිතවිල්ලක් ඔළුවේ තියාගෙන වැඩ ටික කරගෙන යනවා නම් ඔයාලට පුළුවන් දවසම වගේම ජීවිතේම දිනන්න.
5: ඉතින් සතිය අපි දවස් හතරක් පොකට් මනි දුන්නා. අද සිකුරාදා. අදත් වෙනසක් නැහැ. අපි පොකට් මනි අරන් ආවා. ඉතින් මැසේජ් එකක් එවන්න කියලාත් අපි මතක් කරනවා. 0714 151 151 කියන WhatsApp නම්බර් එකට.
4: උදේ 7 වෙනකන් අදත් අහගෙන ඉන්න පොඩ්ඩ 4 දිනක් වගේම අම්මා කෙනෙක් ලෑස් වෙලා ඉන්නවා. අදත් පොකට් මනි දිනන්න. දවසම දිනන්න. සීත මහන්. මම නිශාන්.
5: මම ආශී.